0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනාගරින් නලව දෙපහයි නඩි 52යි
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
0: FM 93.5 FM 93.7 Lakhana

0: FM 93.7 Lakhana Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන් සුබ දවසක්. අද කතාවේ ප්‍රධාන චරිතය වසර 30ක් පුරාවටම හැම දෙයක් ගැනම වැඩිපුර හිතමින් අපි අර කියන්නේ ඕවර්තින්කින් කියලා. එහෙම අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් නරකම දේවල් ගැන බයෙන් කල්ගත කරපු කෙනෙක්. එයාගේ සිතුවිලි නිසාම ඒ කෙනා නිරන්තරයෙන්ම මානසික ආතතියකින් වගේම කිසිදා සුව නොවන මහන්සියකින් පසවනා. දවසක් ඇයට ඥානවන්ත උපදේශකෙක් හමු වෙලා තමන්ගේ මේ මානසික පීඩනය ගැන ප්‍රකාශ කරනවා. එතකොට උපදේශකයා ඇගේ අතට වතුර වීදුරුවක් දීලා අහනවා, මේ වීදුරුවේ බර කොච්චරක් විතර ඇද්ද කියලා. ඇය උත්තර දෙනවා, මේක ග්‍රෑම් 200ක් එහෙම නැත්නම් 300ක් විතර ඇති, වැඩි බරක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු අහනවා, මම මේ වීදුරුව මේ විදිහටම මිනිත්තු කීපයක් අල්ලගෙන හිටියොතින් මොකද වෙන්නේ කියලා. ඇකේන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම පෑ ගානක් මේක අල්ලගෙන හිටියොතින්. ඔහු නැවතත් අර කාන්තාවගෙන් අහනවා, ඔබ අත හිරේ වැටෙන්න පුළුවන්, පේශි වේදනා දෙන්න පුළුවන්, සමහර විට අතට බර වැඩි නිසා වීදුරුව බිම වැටෙන්න පුළුවන් කියලා. උපදේශකයාට කියනවා, ඔව් වතුර වීදුරුවේ භෞතික බර වෙනස් වෙලා නැහැ තමයි. නමුත් ඔබ එය වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න තරමට ඒක ඔබට බර වැඩි වීදුරුවක් බවට පත් වෙනවා. අතික ලෙස සිතීම ඕවර්තින්කින් කියන්නේ මේ වතුර වීදුරුව වගේ. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් හරි අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන විනාඩි කිහිපයක් සිතීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබ දවස පුරාම සති මාස අවුරුදු ගණන් ඒ ගැනම සිතමින් කල්ගත කළොතින් ඒ කුඩා ප්‍රශ්නය පවා ඔබේ මනස අඩපණ කරලා ඔබට දැඩි මානසික වේදනාවක් ගෙන දෙන්න පුළුවන්. මේ සරල උපමාව අර කාන්තාවගේ මනසට තදින්ම වැදුනා. ඇය එතෙක් කල් කරමින් හිටියේ මොකක්ද කියලා ඇයට තේරෙන්න පටන් ගත්තා. එදා ඉඳලා ඇය අනවශ්‍ය දේවල් ඔළුවේ තියාගෙන බර පටවා ගැනීම, ඒ කියන්නේ වීදුරු බිම තැබීම පුරුදු කළා. අතීතයේ අත්හැරලා වර්තමානයේ පමණක් භුක්ති විඳින්න පටන් ගත්ත නිසා අවුරුදු 30කට අධික කාලයක් අධික ලෙස සිටීමේ පුරුද්ද එකවරම වෙනස් වෙලා ඇගේ ජීවිතය සැහැල්ලු සහ සාර්ථක එකක් බවට පත්වෙන්න පටන් ගත්තා. ඔබත් යම් යම් දේවල් ගැන අධික ලෙස සිතමින් ඕවර්තින්කින් කරමින් මනස වෙහෙස වෙන කෙනෙක් නම් මේ මොහොතේ ඔබේ හිතේ තියෙන ප්‍රශ්නය අර වතුර වීදුරුව වගේ අල්ලගෙනම ඉන්නවද කියලා හිතලා බලන්න. විසඳන්න බැරි එහෙම නැත්නම් අනවශ්‍ය සිතුවිලි එන මොහොතක ඒ වීදුරුව බිම තියලා, ඒ කියන්නේ ඒ සිතුවිලි මනසින් ඉවත් කරලා වර්තමානයට පිවිසෙන්න ශක්තිමත් මනසක් පුහුණු කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charming.
0: Lakhanda Radio ITN.
3: මෙලව දෙහයි විනාඩි දෙකයි.
4: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
4: සුබ ගමනක් පරිස්සමින් ගිහිල්ලෙන්න.
0: FM 93.5 FM 93.7 Lakhanda

0: අයිබන් සුබදාසනක් චෑග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. අද සිකුරාදා දවස සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. ඉතින් හදවස්සේදීත් පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ මනකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න අපි සූදානම්. අපි දිනමින පුවත්පත් වල අවධානය යොමු කරන්න ඕන. අයිබන් සුබදාසනක් මේකල.
1: අයිබන් ගිහන් සුබදාසනක්.
0: අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන සූදානම් ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිලෙන්නේ නැහැ. ජාවාරමන්ට හසු පොලිස් නිලධාරීන්ට රතු එළියක් 160 වෙනි පොලිස් දින උළෙලේදී ජනපති කියයි කියලා දවසේදී සඳහන් කළා තිබෙනවා. උපාලි කරුණාරත්නයි වාර්තාව අද දවසේදී දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණේ.
1: ඔගේහන් අද ලක්කන් ප්‍රවෘත්තිංශය ගෙන එන තොරතුරුවලත් මේ 160 වන මේ පොලිසියට දැන් අවුරුදු 160ක් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ උළෙලේදී ජනාධිපතිතුමන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් දිනමින පුවත්පත වාර්තා කරලා තිබුණාට ලක්කන් ප්‍රවෘත්තිංශය සඳහන් කරලා තියෙන්නේ මේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. අපේ අවධානය යොමු කරමු දිනමින පුවත්පතට මුලින්ම.
0: මෙරට අපරාධ රාජ්‍යයක සිට සමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පවා කිසිසේත්ම නොපැකිලෙන බවට සහතික වන බව ජනපති අනුරකුමාර් දිසානායක මහතා සඳහන් කරනවා. ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වන්නේ නම් රටේ පොදු ජනතාව සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධනය පවා කරන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. තිබිරගස්සෑය ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවති 160 වැනි පොලිස් දින සමරමේදී උත්සවයට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණා. මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට වර්තමාන පොලිසිය සතුව තිබෙන ප්‍රමුඛතම රාජකාරිය බව විශ්වාස කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. එම බිහිසුණු රකුස මේ රටින් තුරන් කළ යුතු බව පෙන්වා දුන් ජනපතිවරයා මෙම ව්‍යවසනය විනාශ කිරීමට පොලිසිය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද සඳහන් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තින. අපි යමු ලක්කන ප්‍රවෘත්ති අංශයට.
1: ඔගයන් අද සඳහන් කළ තියෙන ලක්කන ප්‍රවෘත්ති අංශය වගේම දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුලේ කුඩන්ට අපරාධකරුවන්ට කිසිම ඉඩක් නැහැ, නීතිය තදින්ම ක්‍රියාත්මකයි කියලා පොලිසිය පොලිස්පතිතුමන් කියනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. අද ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙන තොරතුරුවල සඳහන් වෙන්නේ මද්‍රව්‍ය සහ පාතාලය මව්බිමෙන් තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පොලිසිය මෙහෙවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළා කියලා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවානේ 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒටත් වැඩිය තද බල 200ට, ඊට වැඩිය සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරන මද්‍රව්‍ය ව්‍යසනය, මද්‍රව්‍ය මෙහෙයුම, ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන්, ඒ වගේම මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් තියෙනවා. ඒත් එක්කම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන්, ඔවුන්ගේ යටිදල පහසුකම්, ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රජය ඉතාමත්ම සාධනීය පිළිතුරු අපිට ලබා දෙමින් පවතින. මේ දක්වා ගෙනපු පිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකයි. ඒත් එක්කම අපිට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. මේ කරගෙන යන වැඩපිළිවෙලේ විනිවිදභාවය නිසා අපි ජාත්‍යන්තර සම්බන්ධතා, ඒ විශ්වාසය උපරිම විදියට ගොඩනගලා තියෙනවා.
1: Let's move to the Daily News newspaper. Police officers directed to accept digital motor insurance cards. For the more data, Sri Lanka police have warned that any police officers who cause inconvenience to drivers by refusing to accept valid digital motor insurance cards could face action for violating the the instructions and guidelines issued by the Inspector General of Police, saying that it is a serious dereliction of duty. So do you gihan
0: mekla me sambandhin me puwatpat wagema lakkhana pravruti ansha tad dawasse di sandahan kala thibuna den oba dakinnat ada samajwadya osse vivida toruturu sandahan una me digital rakshana card pat sambandhin visheshayenma samahara police nildharin me digital rakshana card pat piliganne na samahara aya hano ai phone eke tiyagene inne ai meke photocopy ekak karaganna puluwanne athara ganna kiyala eden me sambandhin thamai niyojya police pathiyara me sambandhin sandahan kala thibuna api balamu hada me sambandhin ඔහු කියලා තියෙන මොන වගේ කතාවක්ද කියලා. ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ඇතැම් රථවාහන පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධිර මහතා සඳහන් කළා. එසේ සිදු කරන නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඩිජිටල් රක්ෂණ කාඩ්පත ප්‍රතික්ෂේප කරන නිලධාරීන් පොලිස්පතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ බරපතල ලෙස පැහැරහැරීම සිදු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා තිබුණා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
3: අපි දැක්ක ඊයේ දින පාදුක්ක පොලිස් ස්ථානයේ රදවාන ස්ථානාධිපති ආකාරයට ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගන්න බැහැ කියලා කියන කාරණාව සහ මීට කලින් මම නිරීක්ෂණය කරා ගම්පහ මූලස්ථාන පොලිසියට අනුක්‍රම දාරියෙක් ඒත් කියනවා මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගන්න බැහැ කියලා. පොලිස් පොත්තුමා විසින් ලබා දීපු මාර්ගෝපදේශයන් බරපතල ලෙස පැහැරීමක් කියන කාරණාව මම මේ අවස්ථාවේදී කියනවා. ඒ සම්බන්ධයෙන් 2006 අංක 19 දන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ප්‍රකාරව ඒක පිළිගැනීමට ලක් වෙනවා. ඒක පොලිස් පොත්තුම පැහැදිලිවම පොලිස් පොත්තුම ලබා දීපු මාර්ගෝපදේශයන් උපදෙස් මගින් ඒ පැහැදිලිව කියලා තියෙනවා. කෙනෙක් අතේ ඒ අවස්ථාවේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත් තිබ්බේ නැති අවස්ථාවකදී වුණත් අවස්ථා තුනක් දීලා තියෙනවා. ඕනෑම ජංගම දුරකථනයකින් ඒක මේ ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න ඕනේ. ඕනෑම දුරකථනයකින් තරුව 13:38 හෑෂ් අංකය අමතලා අහන අංකය හෝ රක්ෂණ උපඅංකය දුරත් කරලා ඒ සම්බන්ධයෙන් ආරක්ෂාවරණය ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව ෂණිකව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව SMS දුරකථනයක් මගින් 13:38 කෙටි වණ්ඩ සේවාවට මගින් ඒ සහන් ලබා ගන්න පුළුවන්. එවන් නැත්තම් 13:38 කෝල් සෙන්ටර් එක අමතලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ගන්න කියලා පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අත ඩිජිටල් රක්ෂණ කාඩ්පත තිබ්බේ නැතත් අපේ පොලිස්දාර පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. රියදුරාගේ ජංගම දුරකථනයෙන් වෙන්න පුළුවන් නැත්තම් පොලිස්දාරයේ දුරකථන අංකයෙන් වෙන්න පුළුවන්. එක්ක නැත්තම් වෙනත් දුරකථන අංකයකින් හරි මේ ක්‍රමවේද අනුව පාවිච්චි කරලා මේක ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව බලන්න කියලා. විශේෂයෙන් මේකට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. එහෙම තියද්දි ඉතින් අපේ මේ පොලිස්දාරින් සමහර අය රියදුරු මහතුන්ව අපහසුතාවට අපිට ලක්න බව දැනුම් දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට එවැනි පොලිසියාරි මහත්මෙක් ඒ රක්ෂණ කාඩ්පත පිළිගන්න බැහැ කියලා අපහසුතාවට ලක් වෙනවනම් ළඟ ප්‍රියන ස්ථානාධිපතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්, උසස් දඬුවම් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාගේ අධීක්ෂණ යටතේ තියෙන කණ්ඩායමක් මගින් අධීක්ෂණය කරන 0.7047455600 කියන අපේ WhatsApp අංකයට මේ සම්බන්ධයෙන් සියලු විස්තර එවන්න.
4: ලකන් මෝර්නින් න්ියුස් සැලට අහගෙන ඉන්න වෙලාව 2:18.
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලකන මෝනිං නිවුස් වලට හගෙනින් වෙලාව 2:22.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: මෙලව දෙස්න 6යි විනාඩි 23යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ හද දිනමින පුවත්පත සඳහන් කරලා තියෙන ප්‍රවෘත්තියක් අද වාර්තා කළ තිබුණා ශිරන් බාසිගේ හෝටල් සිද්ධිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දිකගෙන් CCIB පැය 4ක් ප්‍රශ්න කරයි කියලාද ගයන් කුමාර් වීරසිංහ දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවේ සටහන් කළා තිබුණා අපි බලමු දෙවෙනි පුවත්පතත් මේ කළා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා
1: ඕගෙන් අපි අවධානය යොමු කරමු හේමන්ත රන්දුණු යද වාර්තාව අරගෙන ඉන්නේ ශිරාන් බාසික් සමග සබඳතා ගැන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දිකගෙන් ප්‍රශ්න කරයි මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සමග සබඳතා පවත්වමින් විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සඳහා එම ජාවාරම්කරුවන්ට උදව් උපකාර කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඊයේ පැය දෙකහමාරක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩි දුරතොරතුරු වලට
0: ශිරාන් බාසික් තයත් කියන ආන්දෝලනයට තුඩුදුන් දෙහිවල වෙරළ තීරයේ පිහිටි හෝටලයේ ඉදිකිරීමට ලබා දුන් අවසරයක් සම්බන්ධයෙන් තමයි ඒ දවස්වලදී මෙසේ ප්‍රකාශ ලබාගෙන තිබෙන්නේ කියලා සඳහන් කළ තිබුණා අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තිබුණා නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා සිටියේදී එම හෝටලයේ ඉදිකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා එම හෝටලයේ ඉදිකරමින් පැවති වකවානුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා එම ස්ථානයට ගොස් නිරීක්ෂණයක්ද කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබුණා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන්ද පෙරේදා පැය 6කට අධික කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රශ්න කළ තිබුණා ප්‍රශ්න කිරීමේදී මෙම හෝටලය ගැන විමසා ඇති බවද වැඩිදුරටත් අද සඳහන් කළ තිබුණා කියලයි දිනමින පුවත්පත වාර්තා කරලා තිබුණේ.
1: ඔගේ අද අපි අවධානය යොමු කරනවා සියලුම පුවත්පත් සඳහන් කරපු පුවතක් සම්බන්ධයෙන් 22 එපා සජබ කොටුවේ විරෝධතා කියලා තමයි අද ඡායාරූප සමගින් සියලුම පුවත්පත් සඳහන් කරන්නේ. අපි ඩෙල් නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු මුලින්ම NPP trying to establish one party rule Sajith Premadasa said. Opposition leader Sajith Premadasa and parliamentarian Dayasiri Jayasekara with supporters and the Samagi Chanabalavegi protest opposite the Colombo Fort railway station yesterday. It's audio gi ha.
0: 22ට එරෙහි සජබ කොටුවේ විරෝධතාද ඡායාරූප සහිත වාර්තා කළ තිබෙන නිශාන් ස්ප්‍රියන්ත 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හා එය සිදු නොකරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ඒ සවස පැවැත්වූ විරෝධතාව අවස්ථාවක ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කළ තිබුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ආධාරකරුවන් හා මන්ත්‍රීවරු සංවිධායකවරු ඇතුළු පිරිසක් දී ටෙක්වේ තිබුණා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ.
1: ඒත් එක්කම මේ ඩෙංගු මරණ සංඛ්‍යාව පිළිබඳව පුවත්පත් ගණනාවක් අද තොරතුරු සටහන් කරලා තිබුණා. කලින් කඩ ඇතිවන වර්ෂාව නිසා ඩෙංගු අවදානම වැඩිදුරටත් වර්ධනය වී ඇති බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කලින් දිවයින පුවත්පතේ අවධානය යොමු කරමු.
0: අභියාචනාධිකරණ ජ්‍යෙෂ්ඨ විනිසුරු හිටපු වැඩබලන සභාපති රත්නප්‍රිය ගුරුසිංහ විශ්‍රාම ලබයි කියලා දවසේදී සඳහන් කළුණු අසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා යුක්ති විනිශ්චය පද්ධතියට විශිෂ්ට සේවයක් ඉටු කළ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සහ හිටපු වැඩබලන සභාපති රත්නප්‍රිය ගුරුසිංහ මහතා පසුගිය සැප්තැම්බර් 1 වනදා අභියාචනාධිකරණයේ 2025 වන ශාලාවේදී සිය දුරෙන් විශ්‍රාම ගොස් තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු 22 ලිඛිත දේශන ගොනු නොකරති මෝෂන් පත්‍රයක් කරහා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න පෙත්සම් කරුවන්ගේ නීතිච්චවරු රැසක් කියති කියලා අද දෙවෙනි පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට සඳහන් කළ තිබුණා. අපි ඊට ප්‍රථම අවධානය යොමු කරමු ලක්කන ප්‍රවෘත්ති අංශයට.
1: මේ වසරේදී ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: 2009 තමයි වැඩි වශයෙන්ම මරණ අනුපාතිකය වාර්තා වුණේ. ඊට අමතරව 2017 තමයි අපිට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වුණේ. ඒකට 186,000ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අද වෙන විට රෝගීන් 95,696ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 72ක් වාර්තා වෙලා තියෙනවා. ගම්පහ, කොළඹ, නුවර තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන.
0: එතකම අපි හැදවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය 22ට ලිඛිත දේශන ගොනු නොකරති මෝෂන් පත්‍රය කරහා ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු දක්වනවා පෙත්සම් කරුවන්ගේ නීතිඥවරු රැසක් කියත කියලායි අද එජේ අබේනායක දෙවෙනි පුවත්පත වෙනුවෙන් කියන වාර්තාවේ සටහන් කළ තිබෙන්නේ අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට
1: 22nd amendment BASL will not tender written submission our court correspondent furthermore in detail the bar association of sri lanka by filing a motion before the supreme court yesterday informed that it will not be tendering the post hearing written submission in connection with its special determination applications let's see more details about it in sinhala gihan
0: අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී වාචිකව පිළිතුරු දීමට අවස්ථාව ලබා නොදීමට එරෙහිව පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් නඩුව අවසානයේ ලිඛිත දේශන ගොනු කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කළ තිබුණා. මේ බව නිල වශයෙන් දන්වමින් ඔවුන් විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට විශේෂ මෝෂන් පත්‍රයක් ගොනු කර තිබුණා කියලා සඳහන් මෝෂන් පත්‍රයේ බගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව නම් කළ තිබෙනවා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට
1: අපි දිවයින පුවත්පතටම අවධානය යොමු කරනවා නැවතත් අද සඳහන් කළ තියෙනවා මේ එල්නිනෝ තත්වය සම්බන්ධයෙන් තොරතුරු නියගෙන් දුක් විඳින දිස්ත්‍රික්ක 6ක 94 දහසකට බෞසල් ජලය ලබා දීමට පියවරගෙන තිබෙනවා කියලා තමයි චමින්ද සිල්වා ගෙනෙන වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කළා තේනවා. Elnino could be strongest in decades, UN warns. For the more in detail, the naturally occurring weather phenomenon is set to become very strong in the months ahead and is near certain to persist through to February, the World Meteorological Organization said. අද සඳහන් කළ තියෙන මේ ලෝක කාලගුණික දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ එල්නිනෝ තත්ත්වය පෙබරවාරි මාසය දක්වා මාස ගණනාවක් පැවැත්වෙනවා කියලා. ඊසතත් අද දිවයින පුවත්පත සඳහන් කළා තිනවා මේ සම්බන්ධයෙන් මේ දිස්ත්‍රික්ක 6ක 94 දහසකට බෞසල් ජලය ලබා දෙලා තියෙනවා කියලා අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. එල්නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයන් 94356කට පානීය ජලය සැපයීමට ඊයේ වන විට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත අතද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක. ලක්කන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6:31යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
0: ඒ සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී මහ ජන සම්පත ජයග්‍රහි 6299 වන දිනම් වාරයේ ක්‍රියාත්මක වන ජයග්‍රහි ග්‍රිස් අක්ෂර විදිහට W ග්‍රිස් අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක 3 අංක 9 අංක 8 නැවතත් අංක 9 අංක 1 සහ අවසානයේ අංක 5යි මහ ජන සම්පත ජයග්‍රහි 6299 වන දිනම් වාරයේ ජයග්‍රහි ග්‍රිස් අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක බවට පත් උනේ.
1: ගොවිසෙත 4541 වන ජයග්‍රහ දිනම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 3 අංක 13 අංක 21 සහ අවසානයේ අංක 63 විදිහට.
0: මෙගපව ජයග්‍රහ 2647 වන දිනම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ F ඉංග්‍රීසි අක්ෂරය වෙද ජයග්‍රහ සුපිරි අංකේ බාටපත් තුන අංක 11 ජයග්‍රහ අංක විදිහට අංක 9 අංක 51 අංක 55 සහ අවසානයේ අංක 79.
1: දරණිදහනේ 2329 වන ජයග්‍රහ දිනම් වාරයේ ඊ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 18 අංක 30 අංක 75 සහ අවසානයේට අංක 76.
0: හඳහන ජයග්‍රහ 1608 වන දිනම් වාරයේ ජයග්‍රහ ලග්න සංකේතය බවට පත්ුනේ කන්‍යා ලග්න සංකේතය ජයග්‍රහ අංක සටහන් වන අංක 27 අංක 36 අංක 47 සහ අවසානයේට අංක 56.
1: අද සම්පත 874 වන ජයග්‍රහ දිනම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ ජයග්‍රහ අංක සටහන් වෙන අංක 8 අංක 9 අංක 1 සහ අවසානයේ අංක 5 විදිහට.
0: එනල්බි ජය 567 දෙනු බර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර V ඉංග්‍රීසි අක්ෂර ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 3 අංක 4 අංක 7 සහ අවසානයේ අංක 4
1: සුබ දවසක් 415 වන ජයග්‍රහ දින මාරේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 25 අංක 27 සහ අවසානයේ අංක 36 එතෙකම සුබ දවසක් 415 වන දින මාරේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංක සටහන් වෙනවා 5491 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පැත්ත වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලා උදෑසන
1: 6:34

0: ලකන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:46.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලව දැසන හයයි විනාඩි 41යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දිනමින පුවත්පතට අවධානය යොමු කරන සූදානම් අද දවසේදී වාර්තා කළ තිබුණා. මේකල අගමැතිනිය බුතාන රජු හමු වෙයි. බුතාන සංවර්ධන සැලසුම් වලට ශ්‍රී ලංකාවෙන් තාක්ෂණික දැනුම කියලා අද දවසේදී සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ඡායාරූප සහිත තොරතුරු වාර්තා කළ තිබුණා දිනමින පුවත්පත. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට.
1: ඔගේන දිනමින පුවත්පත පමණයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. බූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය තිම්පුණුවර තාසිච්චෝඩසොන් එහිදී බූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියල් වංචුක් රජතුමා පෙරේදා හමු වුණා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල කොයි වගේ විස්තරයක්ද සටහන් වෙන්නේ කියලා බලන්න. මෙම හමුවේදී බූතානයේ ඉදිරි සංවර්ධන ප්‍රමුඛතා මෙන්ම දෙරට අතර සහයෝගිතාවේ ශක්තිමත් කරගත හැකි ශ්‍රේෂ්ඨ පිළිබඳව අවධානය යොමු වුණා. බූතානයේ සංවර්ධන සැලසුම් වලට අදාළව ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති කැමැත්ත බූතාන රජතුමා මෙහිදී ප්‍රකාශ කළා. තවද දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ බූතානයේ තුල ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශවයේම අවධානය යොමු වුණා කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. ඒත් එක්කම අපි මේ දවස්යේදී දැක්කා වීඩියෝ පට මේ ස්වාධීන රූපවාහිනී පුවත් විකාශය මගිනුත් මේ සඳහන් කළා. මේ අගමැතිනිය බූතානයේ විශ්වවිද්‍යාල නිරීක්ෂණ චාරිකාවකටත් සම්බන්ධ වුණා කියලා. ඒ සම්බන්ධිනුත් අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. වරායෙන් ඇල්ලූ අයිස් කන්ටේනරයට සැකපිට හයක් දැලේ. නැව් සමාගමක ලොක්කෙක් පාකිස්තානෝ තුනක් හා ව්‍යාපාරිකයෝ දෙකක්. නෝමන් පල්හේ වඩනයි අද වාර්තාවගෙන තිබුණ. හෙමන්ත රන්දුන් සමගින් රුපියල් කෝටි දහසකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක සංගව ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැව් සමාගමක ප්‍රධානියෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළු පිටුවල සඳහන් කළ දුන්න අපි බලමු අවධානය යොමු කළ තවදුරටත් සඳහන් කළ තිබෙන මොනවද කියලා. සැකකරුවන් අතර පාකිස්තාන ජාතිකයෝ 3 දෙනෙක් සහ ව්‍යාපාරිකයෝ 2 දෙනෙක් සිටිනවා. පාකිස්තානයේ සිට අර්ථාපල් ගෙන්වන ව්‍යාපාරිකයෙකු විසින් බෙබ කන්ටේනරය ආනයනය කර ඇති අතර එහි කබා අතර සංගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වුණා. මෙම මත්ද්‍රව්‍ය තොගය ආනයනය කිරීම පිටුපස තවත් ව්‍යාපාරිකයන් සහ සංවිධානාත්මක පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මත්ද්‍රව්‍ය විනාශක අංශය පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා කියලයි වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: නගරවල දවසකට කුණු ටොන් 10,000ක් ගොඩ ගැහිලා වැඩි හරියක් එලිමහනේ මීතෙන් වායු පිටවීමේ අවධානමක් අද චතුරංග ප්‍රදීප් සමරවික්‍රම ලංකාදීපයට ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තාව අරගෙන වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ දිනකට නාගරික ඝන කසල ටොන් 10,000කට අධික ප්‍රමාණයක් ජනනය වන අතර ඉන්සියට 55%ක්ම නිසි පාලනයකින් තොරව එලිමහන් ස්ථානවලට බැහැර කෙරෙන බවත් එය මීතෙන් වායු විමෝචනයේ ඉහළ ගොස් දැඩි සෞඛ්‍ය සහ පාරිසරික අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇති බවත් සඳහන් වනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ.
0: පොලිස් අනනොතකා යද්දී වෙඩි තබා ඇල්ලූ ත්‍රීරෝදරියේ ආයුධ තොගයක් කොම්පඤ්ඤ වීදියේ කුඩුජාවාරමකු ඝාතනයට 5ක් අතේ මාට්ටු කියලා තද්ද සඳහන් කළ තිබුණා. හේමන්ත රන්දුණු ගෙනන වාර්තාව කොම්පඤ්ඤ වීදියේ මලිත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු කපා කොටා ඝාතනය කිරීම සඳහා තියුණු ආයුධ පුරවාගත් ත්‍රීරෝද රථයකින් පැමිණි වැල්ලම්පිටිය සංවිධානාත්මක කලියක සමාජිකයන් 5 දෙනෙකු බොරැල්ල පොලිසිය මගින් ඊයේ අලුයම සහස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළා තිබුණා. මෙම සංවිධානාත්මක කල්ලිය පොලිස් අනනොතක ත්‍රීරෝද රථයක් දහමනය කරද්දී එය ලුහුබැඳ ගිය පොලිස් කණ්ඩායම ඊට වෙඩි තබා නතර කර අපරාධකරුවන් සහ ආයුධ අත්අඩංගුවට ගෙන තිබුණා. මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර සිටි එක් අයෙකු මීට පෙර මලිත් නැමැත්තාගේ ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා ඇති අතර ඊට පළිගැනීමක් ලෙස මලිත් නැමැත්තා කපා කොටා ඝාතනය කිරීමට වැල්ලම්පිටියේ මැර පිරිස ඊයේ අලුයම කොම්පඤ්ඤ වේදිර පැමිණ තිබුණා. මලිත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවති අතර එම සාදය පැවැත්වෙන අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට මෙම පිරිස පැමිණ තිබුණා. මැර පිරිස කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියේදී රාත්‍රී මුර සංචාරයේදී සිටි පොලිස් කණ්ඩායමක් ත්‍රීරෝද රථය නතර කිරීමට උත්සාහ කර ඇති අතර එහෙත් ත්‍රීරෝද රථයේ පොලිස් අනනොතක බොරැල්ල ප්‍රදේශයට පලා ගොස් තිබුණා. පොලිස් කණ්ඩායම් කිහිපයක් පලායන ත්‍රිරෝදරතය ලොහු බැඳ ගොස් බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී ඊට වෙඩි තබා තිබුණා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: එයාබස් ගනුදෙනුව ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට ලංකාදීප පුවත්පතයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත තොරතුරු සටහන් කළ තිනවා. අපි අවධානය යොමු කරනවා ඇතුල් පිටුවල තොරතුරු වලට. යොහන් බාස්රාය අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. එයාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අලස් වූ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇති බවත්, ඒ අනුව අද පෙරවරු 9ට එම කොමිසම හමුවේ පෙනී සිටින බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. මෙම මාස 12 වෙනිදා පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් විරෝධතා රැස්වීමට පෙර තමන් අත්අඩංගුවට ගෙන ස්ථිරගත කිරීම වත්මන් ආණ්ඩුව උත්සාහ කළ හැකි බවත්, ගමින් ගමට ගොස් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහි ජනතාව දැනුවත් කිරීමේදී ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව මර්ධනය තුළින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ.
0: සේදවත්තේ කසුන්ගේ කෝටි වෙස්සක හෙරොයින් අයිස් සමග අයෙක් දැලේ. හෙමන්ත රන්දුන වාර්තාව ගෙනෙන්නේ කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් විසින් වෙල්ලම් පිටිය සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට සේදවත්තේ කසුන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශන වලින් හෙළිවී තිබෙනවා කියලයි අද දිවයින පත්පත සඳහන් කරලා තියෙන්නේ.
1: අල්ලස් කොමිසමේ සභාපති ලෝක සමුලුවකට ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධනය ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට සර්ණ විජේකොනද දිනමිනට වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාව රටක් ලෙස දූෂණ මර්ධනය, නීති ප්‍රතිසංස්කරණය සහ ඩිජිටල් විනිවිදභාවය සම්බන්ධයෙන් පරිවර්තනීය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් ඉන්දලවත්ත මහතා සඳහන් කරනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වී සිටින නීල් ඉදවල මහතා ශ්‍රී ලංකාව දූෂණ මර්ධනය සහ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මේ අනාවරණය සිදු කර තිබෙනවා කියලයි අද සටහන් කරන්න දිනමින පුවත්පතේ.
0: මේ වසරේ මාස 7ට තෙල් වියදම 59.9%කින් ඉහළට ශාම්නුවන් ගණේ වත්තයි වාර්තාවද දෙවෙනි පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ. මේ වසර 2026 වසර සිට ජූලි දක්වා කාලය තුළ මුළු ආන ඉන්ධන මුළු ආනයන වියදම 59.9%කින් ඉහළ ගොස් ඇති අතර මේ අනුව ගිය වසරේ ජනවාරි සිට ජූලි කාලයේ මුළු ඉන්ධන ආනයන වියදම වූ ඇමරිකානු ඩොලර් මිලියන 2265.4ක අගය මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 3621.5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් බොරුතෙල් ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති අතර 2026 වසරේ ජූනි මාසයේ මාසික ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 465ක් වූ අතර එමගේ ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 453ක් දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත තොරතුරු සඳහන් කළ තිබුණා.
1: මෙය තමයි ගිහන අද දවසේදී පුවත්පත් වල වාර්තා වෙලා තිබෙන ප්‍රධාන සිරස් තල බවට පත් වුණේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව අපි ඔබ වෙත විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ පත්තරවල කාටුන්ස් මොනවද කියලා අරගෙන එන්න සූදානම්. රැඳී සිටින FM 93.5 93.7 ලක්කන්ඩ් මෝර්නින් නිවුස් අලර්ට් එක.

0: මාරාන්තිකයි. ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: Radio ITN. Around the world.
1: මෙලබ දසනහය විනාඩි 56 අපි සූදානම් පුවත්පත්වල වාර්තා කළ තියෙන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: එල්නිනෝ තත්වෙන් ලොවටම දරුණු කාලගුණික අවදානමක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් අනතුරු අඟවයි කියලායි අද සඳහන් කළ තියෙන ඉන්දුනීසියාවේ ලැව්ගිනි දරුණු අතට මැලේසියාව සහ පිලිපීනයටත් විෂ දුමාර පැතිරේ කියලා අද සඳහන් කරලා තියෙනවා. එල්නිනෝ කාලගුණික විපර්යාස බලපෑම් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති බැවින් සමස්ත ලෝකය දරුණු කාලගුණික ආපදා සහිත අවදානම් තත්වයකට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අනතුරු අඟවා තිබෙනවා. ලෝක කාලගුණික විද්‍යා සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ස්වභාවික කාලගුණික විපර්යාස වසර 70කට පසු උද්ගත වන ප්‍රබලතම තත්වයක් විය හැකි බවත් එම තත්වය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පවතින ඇති බවත් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. එතකම රුසියාවේ තාක්ෂණයෙන් ඉන්දියාව පළමු වරට AK-47 රයිෆලයක් නිපදවයි කියලත් සඳහන් කරලා තියෙනවා. ඩොලර් බිලියන එක මත්ද්‍රව්‍ය නඩුවකට වියට්නාමයේ 11කට මරණ දඩුවම් නියම කරයි. දන්තාලේ පැසුරුම් වල සංගවා ගුවන් මගින් ගෙනවිත් කියලායි අද සඳහන් කරලා තින්. මේවා තමයි අද පුවත්පත්වල සටහන් වෙලා තිබෙන විදෙස් පුවත් බවට පත් වුනේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: අද ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරද්දී දිවෙන පුවත්පත් සඳහන් කළ තිබුණා 2026 ආසියානු කුසලාන 2020 කාන්තා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ පිට පසුබසිද්දී පන්දුවෙන් බැඩපෙන් වූ චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් නිලක්ෂිකාගේ පිටිකරණයට චමරිගෙන් පැසසුමක් කියලායි සඳහන් කළ තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2020 නායක චමරි අතපත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් 2020 තරග ඉතිහාසයේ කඩලු ත්‍රිත්වයක්ද සමග ලකුණු 5කට කඩලු 7ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීමේ ක්‍රීඩිකාව ලෙස වාර්තාපොත් අතරට එක්ව තිබුණා. එම දස්කම් බදාදා ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගයේදී ලකුණු 75ක ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර දෙමින් කාන්තා 2020 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 5කට කඩලු 7ක් දවා ගනිමින් කඩලු ත්‍රිත්වයක් ලබාගත් චමරි අතපත්තු ක්‍රීඩා ඉතිහාසයට එක්කලේ සුවිශේෂී දස්කමක් කියලායි අද වැඩිදුරටත් දිවෙන පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ.
2: ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් ඉදිරි කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ සම්බන්ධ

0: දෙන්ගත් තීරණ අනුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සත්කාරක රට නොවුනත් මේ වන විට ක්‍රියාත්මක සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නැදී සිටින ස්ථානය අනුව තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා කියලා තමයි අද සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් අද මෙහිමයි සඳහන් වෙන්නේ. පාකිස්තානයේ හිරගෙවල් පිරිලලු. කවුද දන්නේ ඇහි අධිකරණ ඇමති කියලා තමයි සඳහන් කරන්නේ.
1: මේ දෙවෙනි පොත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අනුරාධපුර සල්ගාදු පිටියේ නාමල්ගේ රැස්වීම තියන දෙන්න ආණ්ඩුව අදිමදි කරනවා කියන්නේ යකඩෝ. එතකොට නාමල්ට එච්චර බයද කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අහලා තියෙන්නේ.
0: දිනවින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේට අපි අවධානය යොමු කරමු. වෘත්තිය ඇපතියන්නෝ දෙන්නෙක් ඉල්ලලාලු බං. රස්සා උපද්දනවා කියන්නේ මේවට තමයි සර් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරනවා ශ්‍රී සමයන් කාටුනේට. දිවින පුවත්පතේ නලින්ද චෛතිස්ස කියනවා ජනමත විචාරණයකට සූදානම් කියලා. ජන රැලි තියන්න හැරෙනකොට ජනතාවට හිතෙන්න ඇති ජනතාවට හිතෙන්නේ නැති පොල්වලට කියලා තමයි අද සඳහන් කළ තියෙන ශ්‍රී සමයන් කාටුනේ. ඕකයි තත්ත්වය. අනුරාධගේ අපි කාටුන් අපි නිමා කරනවා ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට්. මාලිමා රජය පෙරළන බලවේගේ හදනවා කියා චාමර කර කරයාගේ එකමුතු වෙමු කියා පෙන්නුවට රාගේ තාමත් ආණ්ඩි හත් දෙනාගේ කැඳවාගේ කියලයි අද ඕකයි තත්ත්වය කාටුනෙන් කවීන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හදට මේ විදිහට නිමාවටපත් කරනවා. නැවතත් අපි හමුවන්නේ සඳුදා. ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහි වාසනාවන්ත
0: සුබ සතියන්තයක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා.
4: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
5: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: Good morning සුබෝදෑසන
11: Good morning බලාගෙන ඉඳලා ඔන්න සිකුරාදාවා
10: ඔව් සතියන්තය ආරම්භ වෙන දවස අද ඔබට ගොඩක් වැඩ ඇති. ඒ කියන්නේ සිකුරාද දවස ඉවර වෙන්න සාමාන්‍යයෙන් වෙනදාට වැඩි ටිකක් වැඩි කාලයක් ගත වෙනවා.
11: ඇයි ඒ?
10: කියන්නේ උදේ 6ට 4 වැඩ පටන් ගත්තත් පාන්දර 1ට 2ට සෙන්සුරාදත් උදා වෙලා තමයි ගොඩක් අයගේ සිකුරාද දවස ඉවර
11: වෙන්නේ. ඉවර වෙන්නේ.
10: සතියන්තයක් මොකද හෙට සමහරට නිවාඩුවක් ගන්න පුළුවන් සමහරුන්ට නිවාඩු. ඔය කියන දේවල් එක්ක දිගු සිකුරාදා දවසක අපි ආරම්භය පටන් ගන්නවා මේ විදිහට. ඕගොල්ලෝ වැඩ පටන් අරගෙන අපි පොඩ්ඩක් ඉතින් හතට නෙන්නේ.
11: ඔව්.
10: හතටත් නෙමෙයි 7:00 විතර ඉන්නේ.
11: ඔව්.
10: හරි. ලස්සන මේ කියමනක් දැක්කම මෙන්න මෙහෙම නිකන් කවියක ස්වරූපයෙන් ලියලා තියෙන තලු මරන්නට කුමට අරයට මෙයාට වැරදිච්ච එව්වා. රෑනිදා ගත්තම සදා ඇහැරෙන්නේ නැති ජීවිත නෙමෙව්වා.
11: මෙව්වා.
10: ඇත්තනේ කතා.
11: ඇත්තනේ.
10: තලු මරමර අපි අරයට මෙයාට වැරදිච්චව හොය හොය ඉන්නවා.
11: ඔපදුප හොය හොය ඉන්නවා.
10: ඔව්. රෑනිදා ගත්තම ආයේ ඇහැරෙන්නේ නැති වෙන්නත් පුළුවන් ජීවිත තමයි මෙව්වා. හා. ඉතින් ඒ නිසා මේ ඇහැරලා ඉන්න වෙලාවේ නේද?
11: ඔව්.
10: තමන්ට වැඩක් කරගත්තා නම් සහ තමන්ගේ දෙයක් හොයලා බැලුවා නම් හරි ෂෝක්.
11: ඒ අර අනිත් අය ගැන හොයන්න තියෙන කාලේනේ තමන් වෙනුවෙන් යදෙව්වා නම් මීට වඩා දිනුවක් ලබන්න තිබුණා.
10: මේ දවස්වල ඔය මේ Facebook එකේ එහෙම යන post අතරේ ගොඩක් ඒවා ය ජීවිතවලින් සමුගත්ත අයට එහෙම ලියන අමුතු චරිත සහතික. මේ පෞගේ දවස්වල සෑහෙන්න තිබුණා.
11: ඔව්.
10: කවුරු හරි මැරුණම අපේ රටේ තියෙන
11: සිරිතක්
10: නරක සංස්කෘතිය. ඒ මරිච්ච කෙනා ගැන තියෙන අවලාද ටික ඔක්කොම ලියනවිලා.
11: ඔව්. අතීතේ කරපු දේවල් මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කකා.
10: මරුණ මනුස්සයටවත් පාඩුවෙ ඉන්න දෙන්න. නේ. ඔක කාට වුණත් මරුණ මනුස්සෙක්කෝ මරුන් නැති මනුස්සයෙකුට වුණත් නේද?
11: ඔව්.
10: අවලාද කිය ආ?
11: ඒ කියන්නේ අයි මනුස්සයගේ රහස් ටික ඔක්කොම එලි කරනවා මරුණට පස්සේ.
10: මේ අවලාද සංස්කෘතියක් තියෙනවා අපේ රටේ. ඔය Facebook වල ගොඩාක් කියලා ඉන්න අයට. නැත්නම් මයට බහුතරයකට නෙමෙයි සමහරුන්ට කාට හරි බැන්නේ නැත්තම් නිකන් කෑවි නෑ වගේ. ඒ නිසා මේ ආයෙ මතක් කරගමු රෑට නිදාගත්තම හැරීද කියලාවත් ෂුවර් නැති ජීවිත වෙච්ච මේවා කාට හරි බයින්න නිරපරාදේ නිකන් ආස්ති කළා දාන්නේ අපරාධ.
11: ඔව්. උදේ 7:00 වෙනාඩිය 11:00

0: උදේ 7:15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: හතයි විනාඩි 19යි වෙලාව. මාසෙකට කොළඹ පවුලකට ජීවත් වෙන්න අවශ්‍ය ගාණ පෞගිය කාලේ ගණන් හදලා කිව්වා.
1: හරි.
0: කොළඹ පවුලකට, කොළඹ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔය දරිද්‍රතා රේඛාව කියලා කොට කියන්නේ. රුපියල් 19,067යි.
1: හා?
0: ඔක සමස්තයක් විදියට රටේම ගත්තම ජාතික නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,679යි.
1: හරි.
0: ඒ රටේ සාමාන්‍ය කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙකුට රුපියල් අපිට ගත්තොත් 19,067ක් යනවා මාසයක් ජීවත් වෙන්න. එතකොට ගම්පහට යනකොට 18,969යි.
1: හරි.
0: ළඟට ඇවිල්ලා. එතකොට දැන් මොනරාගල වගේ දිස්ත්‍රික්කයක රුපියල් 16,904යි.
1: හා?
0: ඕක තමයි අපේ රටේ නිල දරිද්‍රතා රේඛාවට අනුව ආදායම තියෙන්න ඕනේ. මොකද්ද මේ ඔය දරිද්‍රතා රේඛාව කියන්නේ? මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පුද්ගලයෙකුට මාසිකව වැය වෙන අවම වියදම.
1: හරි.
0: ඕක තමයි සරල අර්ථකථනය. ඒ නිසා මේක උදෙක් සංඛ්‍යාලේඛන දත්තයක් විතරක් නෙවෙයි, ඒක රටේ සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය සහ පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමත් නිරූපණය කරනවා. එතකොට අපි බලමු මේකත් එක්ක ගත්තම ඊළඟට කියන මාතෘකාව තමයි දුප්පත්කම කියලා
1: කියන්නේ.
0: මේ වෙනකොට අපේ රටේ දුප්පත්කම ඉහවහා ගිහිල්ලා. නේ?
1: ඔව්.
0: අපි කියන්නේ එහෙමනේ. ඔව්. ආර්ථිකය ස්ථාවරයි කියලා කිව්වට දුප්පත් බෝසත් කියලා මිනිස්සු කොටස් දෙකකට බෙදෙන එක නවත්තන්න බෑනේ.
1: බෑනේ.
0: නේ? එතකොට මම මේ දුප්පත්කම කියලා කියන එකත් පොඩි සරල අර්ථකථනයක් දෙන්නම්. ඒ කියන්නේ මිනිස්සෙකුට, පවුලකට, ගෘහ ඒකකයට හරි
1: හරි
0: තමන්ගේ මූලික අවශ්‍යතා ආහාර, ඇඳුම්, නිවාස සෞඛ්‍ය, අධ්‍යාපන, ඊට පස්සේ පිරිසිදු පානීය ජලය වගේ දේවල් සපය ගන්න නොහැකි තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒක දුප්පත්කම.
1: ඔව්.
0: හරි. ඔක ආර්ථික විද්‍යාවට එනකොට ටිකක් වෙනස් වෙනවා. හරි. ආර්ථික විද්‍යාවදී දුප්පත්කම කොටස් දෙකකට බෙදෙනවා. ඒක අපිට මේක අදාළ කරගන්න ඕනේ නැහැ, නිකන් ඔබේ දැනගැනීම සඳහා කියන්නේ. සාපේක්ෂ දුප්පත්කමයි නිර්පේක්ෂ දුප්පත්කමයි කියලා ලොකු මාතෘකාවක් මේවා අපිට හැම ලොකුවට මේ කතා කරන් දෙන්නේ. ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව 2024 වෙනකොට ලංකාවේ දුප්පත්කම ප්‍රතිශතය විදියට ගත්තොත් 24.9%යි. ඒ ආර්ථික අර්බුදයේ 2021 ඕකත් බලපෑවා. හරි. එතකොට දැන් තියෙන තත්ත්වයේ අතර පොඩි අගයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. හරි. 24.9 25 පැනලා පොඩි ගානකින් උඩට ඇවිල්ලා කියලා හිතමුකෝ.
1: හරි.
0: ඉතින් කොහොම වුණත් ඇයි අපි මේ දුප්පත්කම ගැන කතා කරන්නේ? ඔය පහුගිය දවස්වල රටේ ආර්ථිකය ගැන, එහෙම නැත්නම් කායිකාගේ තවදානිය යමුණා රටේ විශේෂ මාසියාවේ නේද? ටිකක් ටික ටික උඩට එන රටක් විදියට ශ්‍රී ලංකාව ගැන, ඊට පස්සේ ආදායම් වියදම් ගැන, බඩු මිල ගැන, ඔය බහුගේ කාලවල තිබුණ මාතෘකා ඔක්කොම එක්ක අද දවසේ දිවයින කතුවැකි තියෙනවා මේ දුප්පත්කම ගැන ලිපියක්.
1: ලිපියක්. ඔව්.
0: ඉතින් මේ දුප්පත් මිනිස්සු විදියට අපි මේක මතක් කරගත්තා. හැබැයි දුප්පත්කමෙන් අපිට නතර වෙන්න බෑ. අපි මෙතනින් ගොඩ එන්න ඕනේ. නේ?
1: ඔව්.
0: ඔය දුප්පත්කමත් එක්ක තව ප්‍රශ්න ගොඩාක් සමාජයට ඇති කරනවා. සමහර විට මංකොල්ලකාරයෝ, ජාවාරම්කාරයෝ මේ වගේ කියන තැන්වල සමාජය පත් වෙන්නේ අගහිගකම් එක්ක.
1: මිනේ මාරුවත් එනවනේ.
0: ඔව්. කණ්ඩ බොණ්ඩ සල්ලි නැති වුනහම, තමන් පතන සුඛෝපභෝගී ජීවිතේ නැති වුනහම බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරනවා. නේ? ඔය මත්පැන් ගැන කතා කරනකොට ජාවාරම් ලංකාව පුරා මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් විශේෂම විෂ මද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වෙනවා. එතකොට මේ කතාව අපි කියන්නේ රටමේකට ජාතික වැඩසටහන ගැනත් ඔබ දැනුවත් කරන්න ඕන නිසා. මේ වෙලාවේ තරුණ පිරිස වගේම වැඩිහිටියෝ බොහෝමයක් මේ විෂ මද්‍රව්‍යට ඇබ්බැහි වෙලා ඉන්නවා.
1: අනිවාර්යයෙන්ම දැන් මේ ඔය පත්තරේ පෙරලගෙන ඇද්දි මමත් දැක්කා එක තැනක තියෙනවා මේ සංගීත ගුරුවරයෙක් මාතලේ පැත්තේ ඔන්න මොකක් හරි එකක් කරලා.
0: මාතලේට කුඩු බෙදූ සංගීත මාස්ටර් රත්තරන්ගොඩ.
1: අන්න හරි. ඉතින් සංගීත උගන්වන්න ගියා වෙන්නත් පුළුවන් ඉතින්.
0: ඔව්. කුලී ගෙවල් මාරු කර කර ජයටම ජාවාරම කරලා ගියාද දිවයිනේ අතුල් පිටුව මම දැක්ක තියෙනවා.
1: ඔව්. ඉතින් බලන්නනේ. ඔහොමත් වෙනවා. ඉතින් මේ ඔන්න ඔය හින්දා තමයි අපි කියන්නේ වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. මොනවද කරන්නේ? අපි ඕපදූප හොයන්න කියනව නෙවෙයි. මිනිස්සු ගැන මොනවද කරන්නේ කියලා අවධානයෙන් ඉන්න හැම සැකයක් තියෙනවනම් සැකය තහවුරු කරගෙන 19.27 කියන අංකයට කතා කරන්න. එහෙමත් නැත්නම් ඔයා මේ ජාවාරමට හරි මේත්‍රේව මේ දේවල් ගන්න බැහැ වෙලා ඉන්නවනම් ඔයාට මේ ජීවිතෙන් මිදෙන්න හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 19.27 කතා කරලා බලන්න.
0: ඒ රටමකට ජාතික වැඩසටහන ගැන කිව්වේ. අපි මොන දේ කරත් අපි හැමදැනකම කියනවා මේ දුප්පත්කම අනම්මන ඔක්කොම කිව්වත් කීයක් හරි හොයාගෙන එදා දවසේ නේද?
1: හොඳට කාලා බීලා ඉන්න ඕනේ.
0: ඔව් වේල් තුනෙන් දෙකක් අතරම තරමේ කන්න ඕනේ, පාන් කෑල්ලක් හරි කන්න ඕනේ. කෑම තමයි අපේ ප්‍රමුඛතම මේ අවශ්‍යතාවය.
1: මේ හැමදේම කරන්නේ කන්නේ නිතින්නේ.
0: ඇඳුම් නිවාස නම් නැතුව හරි ඉන්න බෑ.
1: කෑම නැතුව ඉන්න බෑනේ. ඔව්
0: පැවැත්ම උදෙසා මොන හරි දෙයක් කන්න ඕනේ. හරි. ඒ කනකොට ඔබ වියදම් කළා කනවා නම්, ඔබ අතේ තියෙන කීයේ හරි වියදම් කළා කනවා නම් ඔය ඔබේ ශරීර සෞඛ්‍යට අහිතකර නොවන යමක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි මතක් කරන හැම මොහොතකම ඔබේ කෑම වේල ඉතාම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. එතෙන්ද විශේෂයෙන්ම ඔබේ කෑම වේලට එකතු කරන කෑම රස කරන රසකාරක වර්ණක වගේ දේවල් නැති ස්වභාවික කුළුබඩු නිෂ්පාදන පාවිච්චි කරන්න විජය කියන නමින් ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන ගැනීම මතක් කරේ. එහෙම නැති වුණොත් වෙන්නේ නේද මේ අකාලයේ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා මියදෙන්න සිද්ධ වෙනවා.
1: ඔව්
0: පිළිකා වගේ ඒවා. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි අපි ගමුකු නිකන් කෑමක් නරක් වෙලා කෑමක් වස වෙලා බඩේ අමාරුවක් හැදුණා. ඉතාම අප්‍රසන්න හැඟීමක්නේ. එතනින් එහාට දවසේ වැඩ ටිකවත් කරගන්න විදිහක්
1: නැහැනේ.
0: ඔය බඩේ අමාරුව කිව්වම මතක් කරන්න පුළුවන් ක්‍රිමිරාජ කරල් ගුලි වදන්නෝ ලංකාවේ ඕනම ගෙදරක ඕනම පොඩි කඩේක ඕනම ඔසුසලක තීර නිෂ්පාදනයක් වසර 77ක විශ්වාසයත් එක්ක.
1: ඒ වගේම තමයි දැන් ඔය කෑම ගැන කතා කරාම අපිට නිකන් කඩෙන් හරි නැති කෑමක් කෑම නිකන් ගැස්ට්‍රයිටිස් වගේ ගතියක් එනවනේ නේද? ඒ පාවිච්චි කරන කුළුබඩුත් එක්කත් ඔන්න ඔය ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඔන්න ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඔන්න සඳුන් පැණියත් ක්‍රිමිරාජ නිවසින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම වැල් මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ පේයාව තියෙනවා, එතකොට කුරුලෑසුවය තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. මේකත් දේශීය ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ. එහෙනම් ගෙදරට හරි වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන ගන්න 0112 753 889 කතා කරලා
0: 7:26.

0: Lakanda Radio ITN.
1: යුත්තකයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: මේ පැයි මොළව මතක් කිරීම සුරේකිමු මගතුට.
4: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිටින්න.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
4: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න 0114 700යි 600යි.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706යි 478යි 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හඳහන බලාගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB හඳහන හොය දන්නවනේ. හරි.
4: ඔව්.
3: දැන් කියන්නම්කෝ හඳහන නෙමෙයි ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියලා ඉන්න.
4: හරි.
3: ඊයේ ගත්තා මහජන සම්පත W අක්ෂරයත් එක්ක අංක 3, අංක 9, අංක 8, අංක 9, අංක 1 සහ අංක 5. ගොවිසෙත ගත්තා නම් W අක්ෂරයත් එක්ක අංක 3, අංක 13, අංක 21 සහ අංක 63. ඒ වගේම මෙගා පවර් F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 11. ජයග්‍රහය අංක 9, අංක 51, අංක 55 සහ අංක 79. ඒ වගේම ධන නිධානය ඊ අක්ෂරයත් එක්ක අංක 18, අංක 30, අංක 75 සහ අංක 76. හදාන ලොතරැයි ගත්තනම් කන්‍යා ලග්නයත් එක්ක අංක 27, අංක 36, අංක 47 සහ අංක 56. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 1, අංක 5, අංක 9, අංක 1, අංක 5, අංක 8, අංක 9, අංක 1, අංක 5, W අක්ෂරයත් එක්ක. ඒ වගේම NLB ජය ලොතරැය V අක්ෂරයත් එක්ක අංක 3, අංක 4, අංක 7, අංක 4. ඒ වගේම වෘෂභ ලග්නය මේ සුබ දවසක් ලොතරැයි ජයග්‍රහය ප්‍රතිඵලය මතක් කරන්නේ වෘෂභ ලග්නය අංක 25, අංක 27, අංක 36. ඔය විදිහට තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ වාසනාවන්ත ජයග්‍රහයි ප්‍රතිඵලය සඳහන් උනේ. ඉතින් අදත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් රුපියල් 40ක් වේදන් කරන්න රටේ සංවර්ධන කාර්යයන් වලට දායකත්වයේ දෙමින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න.
4: ඉතින් මේ ඔයා වේදන් කරලා ගන්න පුංචි රුපියල් 40 මේ ටිකට් එකෙන් ඔයාට දිනුමක් තිබුණත් නැතත් ඔයා කොහොමත් වාසනාවන්ත ජයග්‍රහකෙක්. අපි එහෙම කියන්නේ මේ ඔයා මිලදී ගන්න හැම දිනුමකින් මේ ලොතරැයි පතකින්ම දිනුමක් තිබ්බත් නැතත් ඔයා රටේ සංවර්ධන කාර්යයට ලොකු දායකත්වයක් මේ වෙද්දිත් දෙනවා. රජයේ කබද්දර මුදල, කෘෂිකර්ම අමාත්‍යංශ, සෞඛ්‍ය අමාත්‍යංශ, රණවීර සේවාර මුදල, සමාජ සේවාර මුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසනාර මුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගොඩක් පවත්වාගෙන යන්න ඔයාගේ මේ රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.

0: 아, 핫다이 티스나비.
1: 하리.
2: 가란테 까플라드?
1: 가란테가 디에나와?
0: 마기 폰에 고.
1: 하리. 이거라.
0: 플라그에 가는 게 이거 왜 그러네.
1: 이거라이 댕키 이드닉. 메벨라베. 유드 프라카시 가르는 거다
0: 다니. 하.
1: 하리는데.
0: 그럼 내가 뭐 라인에 그래 그러네. 폰에 차지 그러네. 된.
1: අපි කරුවලේ නෙවෙයි දැන් අහගෙන ඉන්න කට්ටිය
0: තමයි මම මේක විමසුවා අපේ මේගොල්ලන්ගේ
1: කාගෙන්ද
0: ප්‍රධාන පාලක මැතිනි
1: මොකද කිව්වේ
0: ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නේ නැහැ
1: පොඩ කැන්ටින් එකකින් අහලා බලන්න
0: සමහර මේගොල්ලෝ දන්නේ දැන් මෙහෙමයි ඔය මේ ඒගොල්ලන් කව මොකක් හරි බේකරයක් ඕෆ් වෙලා ඇති කියලා මම එහෙම වෙන්නේ ඇයි කියලා ඒගොල්ලෝ කිව්වා සමහර විට පද්ධතියට දරාගත නොහැකි මොන හරි ගැහුවම හරි
1: හරි
0: ඕවර්ලෝඩ් වුණාම එහෙම වෙනවා කියලා හරි දැන් මම මේ කියන්නේ හේතුව තමයි අපි ඔය කරන්ට් එක වදිනවා කියලා එකක් දැනගෙන හිටියට.
1: ඔව්.
0: ට්‍රිප් ස්විච් එක ගියාම නේද? මේකර එකක් පහළට වැටිලා එක ලයින් එක වැඩ කරන්නේ නැහැ. ඔය ඔය ඔය පොඩි සරල දේවල් වුණත් අපි දන්නේ නැහැ
1: නේ. දන්නේ නැහැ
0: නේ. ගෙදරක මේ වගේ දේවල් සම්බන්ධ කවුරු හරි දැනගෙන ඉන්න ඕනේ. නේ?
1: ඔව්.
0: එහෙම නැත්තම් ප්‍රශ්නයක්.
1: නැත්තම් බෝඩ් එකට කතා කර කර
0: එක ගමකට එක ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වගේ ඉන්නේ සාමාන්‍ය. නේ? ඉලෙක්ට්‍රික් වැඩ නම් එයා. ලින්ක් අපන්න නම් එයා.
1: හොල් කඩන්න නම් එයා
0: මේසන් වැඩ නම් එයා නිවේදකයෝ නම් එක්කිනයි එහෙමත් තියෙනවා
1: ඔව්
0: ඔව් ඊට පස්සේ නළුවෙක් නිලියක් නම් එක්කිනයි දැන් මම උතරින් අල්ලගන්නම් මේ මෙහෙම කතාවක්
1: කතා
0: කලාකරුවා කියන කෙනා හැම රැකියාවකම උසස් රැකියාවක් තමයි කලාකරුවෙක් කියලා කියන කෙනා සාමාන්‍යයෙන් සමාජයේ ටිකක් කැපී පෙනෙන කෙනෙක් නිසා කලාකරුවන් නිරන්තරයෙන්ම අවලාද අපහාස උපහාස වලට ලක්
1: වෙනවා. කතා බහට ලක් වෙන චරිත.
0: ඔව්. ඒ හින්දා ඒගොල්ලෝ පොඩි දෙයක් පොඩි වරදක් කරත් එහෙම තමයි. ඔය මෑත කාලේ අපි දැකපු සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් දකින්න එක තමයි වැඩි ප්‍රවණතාවක් තියෙනවා. කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය, කලාකරුවා අඳින පළඳින විදිය, ඒගොල්ලෝ ආරම කරා මෙහෙම කරා ආයන්නේ අර උදේ කතාවට. නේ? එහෙම අල්ලගෙන පොඩි නිකන් තමන්ට නොලැබෙන ප්‍රසිද්ධියක් කීර්තියක් ඒ අය වටා හැදෙනකොට ඒකට පොඩි ඉරිසියාවක් වගේයක් එනවා.
1: ඔව්.
0: එහෙමයක් තියෙනවනේ. ඕක අපි කලාකරුව පැත්තකින් දීමු. ඔෆිස් එකේ හොඳටම වැඩ කරන කෙනාට
1: කැපිලි වැඩිනේ.
0: ඔව්. විරුද්ධව කොච්චර ඉන්නවද? ලස්සන්ටම අඳින කෙනාට කොයි තරම්නම් කමෙන්ට්ස් නරක කමෙන්ට්ස් තියෙනවද? ඔය ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ ඉතින් ඕවා ඉතින් අරන් දෙන්න නැත්තේ කියලා. එහෙම කියනනේ.
1: නැත්තම් කොහෙද ඕවා ගන්න නැත්තම්. ඔව්.
0: අපි නැත්තම් ඉතින් මේ පඩිය අරගෙන අපිත් ඔහම අඳින්න. මේ පඩියට නම් ඔච්චර ෆැෂන් කරන්න බෑ.
1: කරන්න බෑ.
0: ඔය වෙන විදියකට හම්බ කරන්. එහෙම කියන්න. කොල්ලෙකුට උනත් එහෙම තමයි. කාන්තාවකට නම් ටිකක් වැඩි.
1: වැඩි.
0: ඒ කියන්නේ හොඳට කාලා බීලා ඇඳලා ඉන්න මිනිස්සෙකුට නේ? කතන්දර හැදෙනවා වැඩි. පල ඇති රුකටයි ගල් ගහන්න කියලා කියන්නේත් ඒක.
1: Yes yes yes.
0: හරි. ට්‍රිප් ස්විච් එක පටන් ගත්තේ කතා ඉවර කරේ
1: වෙන ගල් ගල් ගල්.
0: හරි. 7 විනාඩි 42යි වෙලාව. ඔයාලට මතක් කරන්න ඕනේ ඔයගේ පෙනුම කියන එක. ඔය පෙනුම කියන එකට සමානලාට තව කාට හරි ඉරිසියා හිතෙන්න පුළුවන්. දැන් වයස අවුරුදු 40ක් කියලා ගන්නු. සමහරු අපේ යාළුවෝ අපිට කියනවා 40යි. 40ට ඔහොම අයියෝ මේ බලපංකෝ මං. මොකද 40 වුණත් සමහරු ඉන්නවා හරියට 18 කොල්ලා කෙල්ල වගේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ හරියට තමන්ගේ මේ පෙනුම පවත්ව ගන්න. මේකේ රහස මොකක්ද? මේකේ රහස සමහර විට යා කන බොන කෑම බීම වෙන්න පුළුවන්. සමහර ඉන්නවා කොලජන් ගන්නවා. කොලජන් වල යම් ප්‍රවණතාවයක් තියෙනවා යම් කිසි බලපෑමක් තියෙනවා. හැබැයි ඊට එහා ගිය කතාවක් තියෙනවා කොලජන් විතරක්ම නෙමෙයි ඔබේ පෙනුම හොඳටම රැකලා දෙන්නේ. ජීවිතයේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනට තිබුණු කාලේ නේද? මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න ඔබ දන්නවා සෙට් ගේන් ගැනයි මේ කියන්නේ. සෙට් ගේන් ගැන කියන්නේ සෙට් ගේන් කැප්සියුල්ස් එහෙම නැත්නම් නයිට් ෆේස් ක්‍රීම් විදියට වර ගන්න පුළුවන් කමක් තියෙනවා. අර කොලජන් ගන්නවට අමතරව ඇන්ටි ඔක්සිඩන්ට්ස්, ඒ වගේම විටමින්ස්, ඊට පස්සේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් නේ.
1: ඔව්.
0: ඊට පස්සේ අපි කියනවා හයලෝරොනික්. හයලෝරොනික් ඇසිඩ් එක. මේ වගේ දේවලු සමට ඉතාම වැදගත්. වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සහ පිරිමි. එතකොට ඔය විවිධ වෘත්තියන් වල ඉන්න අයට බියුටි එක සම්බන්ධව නේද? ඔය වෙල්නස් ඔඩියන්ස් එකක් ඉන්නේ ඒගොල්ලන්ට. එහෙම නැත්නම් තව හෙල්ති ග්ලෝවින් ස්කින් එකක් මේන්ටේන් කරන්න කැමති ඕනම කෙනෙකුට පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම මේක හොඳයි. කැප්සියුල් එකෙන් කරන්නේ ඉන්සයිඩ් බියුටි එක වැඩි කරන එක. සෙට් ගේන් ක්‍රීම් එකෙන් කරන්නේ අවුට්සයිඩ් බියුටි එක වැඩි කරන එක. තව කියන්න පුළුවන් මේක සියටසියක් ස්වභාවික දේවල් දාලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න.
1: හරි. එහෙනම් ඉතින් මේක ගන්න පුළුවන් ෆාමසි එකෙන්. ඒ වගේම මේ ක්‍රීම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මතක් කරොත් එහෙම ඇලෝවෙරා තියෙනවා, විටමින් C, විටමින් E, එතකොට සැෆ්රන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට කැප්සියුල් එකේ තියෙනවා විටමින් C, විටමින් A, බයෝටින්, සින්ක්, අයන් මෙන්න මේ වගේ දේවල් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් මේ හැම අන්තර්ගතයක්ම සමට හිතකර, ඒ වගේම සමේ දේවල් ගැන නිතරම හිතන කෙනෙක් නම්, සම ලස්සන තියාගන්න නිතරම ට්‍රයි කරන කෙනෙක් නම් මෙන්න හොඳම කැප්සියුල් එකක් සහ ෆේස් ක්‍රීම් එකක් තියෙනවා.

0: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලා ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ලකන්ඩ රේඩියෝ ITN

0: එහෙම කූරක් අධිකාරින්
1: ඇයිරියලයක් වගේ.
0: ඔව්.
1: හරි.
0: ඇන්ටනා එකක්නේ.
1: ඔව්.
0: දැන් ඇන්ටනා නැහැ. අද කාලේ ෆෝන් වල ඇන්ටනා එළියට පේන්නේ. හරි. එතකොට ඔය 1980 ගණන් වල තමයි ඒ වගේ ඒවා ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: හරි. රයිට්. දැන් අපි ඒක ගැන තව පොඩ්ඩකින් කියන්න. නිකන් කිව්වේ තාක්ෂණයේ හැමදේම වෙනස් වෙලා නිසා. හරි. ඊළඟ පැයදී අපි ඒ ගැන ටිකක් දීර්ඝව කතා කරනවා. දැන් අපි මේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ලෙන්ස්ටෙක් අයිකියා ගැන. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කියන්නේ ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරන ලෙන්ස්ටෙක් එක. මේ ඔයාගේ ඇස් දෙක අඩු මුදලකට රජයේ ප්‍රමිතියක් නේද, රජයේ අනුමත ප්‍රමිතියක් ඇති තැනක ඔයාගේ ඇස් දෙක බාර දෙන්න ශල්‍ය කර්මයක් සඳහා, බත් කිරීමක් සඳහා අපි කියන්නේ ලෙන්ස් එකක් දාන්න නේ. ඔය කියන ඕනම එකකට සම්බන්ධ ප්‍රශ්න විසඳන්නේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්.
1: ස්කන්නාඩිය මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා මාරු කරගන්න ඕනේ නම් ඒත් කමක් නෑ, වාට යන්න පුළුවන් එතනට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට. මොකද මේ මෙතන තියෙන මේ සේවාව හරි සුහදශීලී. ඒගොල්ලෝ දෙක ඕන දෙයක් කතා බහ කරලා, ඇස සම්බන්ධ ඕන දෙයක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. දැන් ඔයා හිතනකෝ සත්කමක් කරා කියලා. සත්කමක් කරාට පස්සේ ඒගොල්ලෝ ටික දවසක් යනකම් ඔයාගෙන හොයලා බලනවා මොනවද කරන්න ඕනේ, ඔයා කොහොමද ඉන්න ඕනේ. මේ හැම දෙයක්ම එකින් එක ඔයාට පොඩි ළමෙක්ට වගේ පැහැදිලි කරලා දෙනවා. එච්චරට ගේ සේවාව අති විශිෂ්ටයි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න 0706 478 478 කතා කරන්න, හෙමත් නැත්නම් 0112 785 858 කතා කරන්න.
0: ඒ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කිව්වේ දන්න කියන ඕනම කෙනෙකුට මතක් කරන්න. මොකද මේක ලොකු පිනක් කාගේ හරි ඇස් දෙකක් සනීප කරනවා කියලා කියන්නේ. කොහේ හරි සනීප කරන්න බෑ කියපු තැනක නේද? එහෙම තැනක තියෙනවා නම් ඔයාගේ ඇස ඒ සම්බන්ධයේ රෝගී තත්ත්වය මෙන්න මේ අයට පුළුවන් කමක් තියෙනවා මේ සනීප කරලා දෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මෙතනදිම පැල්ලත්ත නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. පැල්ලත්ත කියලා කියන්නේ ලංකාවේ වැඩියම අලවි වෙන කිරිපිටි පැකට් එක. ඒකට ආයි කතා දෙකක් නැහැ. සාක්ෂි වුණ තරම් ඔයා සුපර් මාකට් එකේ වැඩ කරන කෙනෙක් නම්, ඔයා නිතර දෙවිලි සුපර් මාකට් එකට යන කෙනෙක් නම් බලන්න පැල්ලත්ත කිරිපිටි තියෙන ඒ රාක්කේ හැම වෙලේම ගොඩාක් තියෙනවා, ඉක්මනට ඉවර වෙනවා. හරි. ඒ පැරලත නිෂ්පාදන වල තියෙන ඉල්ලුම ගුණාත්මක බව මේ සියල්ල එක්ක. RDB බැංකුවේ මේ දවස්වල FD එකක් දානවා නම් අන්න හොඳම අදහසක් ඒක. මොකද ඔයා හම්බ කරන නේද රුපියල්ට හරි හොඳ පොලියක් දෙන රජයේ සුරක්ෂිතතාව සහිත බැංකුව තමයි RDB කියලා කියන්නේ.
1: ඉතින් ශාඛා 272ක් තියෙන හින්දා එහෙමෙහි රස්ති අඩු වෙවි ඉන්න ඕනේ නේ. ළඟම දින ශාඛාවට යන්න, account එකක් open කරන්න, ඒගොල්ලන්ගේ සේවාවත් හරි සුහදශීලී. බලන්න කතා කරලා කොහොමද පොලිය, කොහොමද මේක කොහොමද කියලා ඔක්කොම කතා බහ කරලා සල්ලි ටික තැම්පත් කරලා නිදහසේකට ටලා ඉන්න.

0: උදෑසන විනාඩි 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන් වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අටයි විනාඩි 11යි වෙලාව මාගේ ඇස් මාවිත වෙන ප්‍රවෘත්තියක් මන් දැක්කා.
1: කිමෙක්ද කුමක්ද?
0: දැන් අර අපි මේ ෆෝන් එකේ ඇන්ටනාව නැති කතා.
1: ඒ
0: ඌව කතා නෙමෙයි, ඒවා පැත්තකට දාලා මේ කතාව ගමු.
1: මොකද්ද ඒ?
0: ජීවිස්ස සමුලුව තිබ්බනේ පහුගිය දවස්වල. ඕකට ආවනේ එලොන් මස්ක්. එයා කිව්වා මාර කතාවක්.
1: මොකද්ද?
0: එතන ඇයි හිටපු අයගේ ඇස් උඩ යන කතාවක් කිව්වා.
1: මොකද මොකද?
0: එයා කිව්වා ඉදිරි වසර කිහිපය තුල ඩිජිටල් ලෝකයේ මිනිසුන් කරන ඕනෑම දෙයක් ඊට වඩා දක්ෂ විදිහට AI වලට කරන්න හැකියාවක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි හිතුවේ AC කාමරවල පරිගණක තිර ඉදිරිපිට කරන සුදු කරපටි රැකියා හැමදාටම ආරක්ෂිතයි කියලා. අතපය වේසලා වැඩ කරන නේද? ඒ අයට වැඩි අනාගතයක් නැහැ කියලානේ. ඒත් ජීවිස සමුළුවේද ඉලොන් මස්ක් කියපු මේ පැහැදිලි කිරීම මේ අලුත්ම බෙදීම නිසා අපේ රටේ බොහෝ දෙනෙක් මෙතෙක්කල් විශ්වාස කරපු ඒ සාම්ප්‍රදායික මතය මුළුමනින්ම උඩු යටිකුරු වෙලා යනවා. හරි?
1: හරි සෝක්.
0: ඉලොන් මස්ක් කියනවා AI කියන්නේ මෘදුකාංග ඇතුලේ ස්වභාවිකවම ජීවත් වෙන දෙයක්. ඒ නිසා අවසාන ප්‍රතිඵලයේ විදිහට ඩිජිටල් ෆයිල් එකක්, කෝඩ් එකක්, ලේඛනයක් හෝ ඩේටා වාර්තාවක් ලැබෙන ඕනම රැකියාවක් ඉතාම වේගයෙන් AI මගින් ඔටෝමේටඩ් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්, අකවුන්ටින්, ග්‍රැෆික් ඩිසයිනින්, ඩේටා ඇනලයිසිස්, ඊට පස්සේ ඔය කියන ශේස්ත්‍රවල ඉදිරි කාලයේදී සාමාන්‍ය මිනිසුන්ට වඩා සුපිරි මට්ටමකින් AI කරයි කියලා. මේකේ මම මගේ අත්දැකීම කියන්නම්. ග්‍රැෆික් ඩිසයිනින් කියන එක AI වලින් දැනටමත්
1: කරනවා.
0: මිනිස්සු ඕනේ
1: නැහැ.
0: AI වලට තමන් හිතන විදිය විතරක් කියන්න පුළුවන් මිනිස්සු විතරයි ඕනේ.
1: ඔව්.
0: හා ඒ කියන්නේ දැන් අපි හිතමු Photoshop අනම්මන. Illustrator, Corel Draw.
1: ඔව්.
0: ඔයගේ software තියෙන. ඊටත් ඇටි දැන් ඊට පස්සේ අපි කියනවා After Effects. ඔය video editing ගැන දන්නයි දන්නෝ. ඕවා කරන මල්ලිලාට දැන් ලොකුවට ජොබ් වල ඩිමාන්ඩ් එක එන්නේ නැහැ.
1: නැත.
0: මගේ යාළුවෙක් ඉන්නවා වීඩියෝ එකක් එඩිට් කරගන්න, පෝස්ට් එකක් එඩිට් කරගන්න කිව්වම උගේ ලොකු කන් ඔක්කොම.
1: හරි. ගාන.
0: ඔව්. හැබැයි පුතේ මල්ලි මම මේ වොයිස් එක උට යවන්න ඕන. උබලගේ ලොකු කන් දැන් ඉවරයි.
1: දැන් ඒව බලන්න ඕනේ අපිට.
0: මොකද ප්‍රොම්ප්ට් කරාම පෝස්ට් එක එනවා. නේ? අනුරාධ මෙතන මේ ඉන්න විදිය ෆොටෝ එක ගහලා AI ට කිව්වම මෙයාව මට නුවරේලියේ ඇපල් වත්තක් මැද ඔය ඇඳුම නෙමෙයි සීතල ඇඳුමක් ඇඳලා තව මෙයාගේ පෙම්බතාත් ළඟින් තියලා මේකට හදලා දෙන්න කියලා ෆොටෝ එක. හදලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ ලීෆ්ලට් එකක් නේද ඩිසයින් කරන්න ඕන වුණාම සමහරට වාගේ ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් එකක් වාගේ වැඩවලට අදාළ මාකටිං රිපෝර්ට් එකක්, ඇනුවල් රිපෝර්ට් එකක්, ඩේටා ටික දුන්නම අපිට ගානට හදලා බබා වගේ මෙන්න කියලා
1: දෙනවා.
0: ඉතින් එලොන් මස්ක් කියපු මේ කතාව අපි සමහරු මේක දැන් අත්දැකීමෙන්
1: දන්නවා.
0: AI මොලේකට තප්පර ගානකින් හිතන්න පුළුවන් වුණත් සැබෑ ලෝකයේ සංකීර්ණ පරිසරයක මිනිස් අතකින් කරන සියුම් වැඩක් කරන්න අතිශය දියුණු රොබොටික්ස් ශරීරයක් අවශ්‍ය වෙනවා කියලත්
1: කියනවා.
0: ඔය ප්ලම්බින්, වැල්ඩින් නේද, විදුලි කාර්මික ශිල්පයේ වගේ, එතකොට කෑම පිසීම හෝ ගොඩනැගිලි හැදීම වගේ ප්‍රායෝගික වැඩ පරිගණකයකට එකරයකින් කරන්න බෑ. ඒ නිසා මෙච්චර කල් අඩු තැනක් තිබුණු ඔය කාර්මික සහ ප්‍රායෝගික ශිල්පීන්ගේ වටිනාකම ඉදිරියේදී විශාල වශයෙන් ඉහළ යනවා කියලා
1: කියනවා.
0: බලන්න අර පැත්තෙන් අරගොල්ලන්ගේ ඩිමාන්ඩ් එක අඩු වෙනකොට මේ පැත්තෙන් ඩිමාන්ඩ් එක වැඩි වෙන ජොබුත්
1: තියෙනවා.
0: ජොබුත් තියෙනවා. හරි. මේසන් බාසුන් නැහැගේ වැඩේ සමහර විට AI වලින් කරන්න බැරි වෙයි. දොස්තර මහත්තයාගේ ශල්‍ය කර්මය AI වලින් කළා. මතක තියාගන්න, පෞගේ කාලේ කළා. කළේ කොහොමද කියලා තව ටිකකින් කියන්න. හොයලා බලන්න. AI තාක්ෂණෙන් නේ, රොබෝ තාක්ෂණෙන් ශල්‍ය කර්ම කරනවා. නමුත් ඒවට මේවා මෙහෙවන්න ඕන කරන මොලේ සමහර තැන්වල තියෙන්නේ මේ සාම්ප්‍රදායික අපි වගේ නිකන් ඇස් මස් නේ ඇට ලී ධාතුවෙන් හැදිච්ච මිනිස්සු. එහෙනම් බලමු 50-50.
1: අපිට ගෙදර යන්න වෙන එකක් නැද්ද?
0: ගෙදර ගියත් අපිට කරන්න වැඩ තියෙනවා. අන්න එහෙම තැනක ඔලුව හදාගන්න.
1: හා
0: බෑකප් තියාගන්න. හැම ජොබ්බෙකටම බැකප් එකක් තියාගන්න. ඔයා කරන ජීවිතය හැම තැනකම නෙමෙයි. දැන් විවාහයට වගේ බැකප් තියාගන්න බෑ.
1: කුටි කන කතා කියන්නේ.
0: ජොබ්බෙකට වගේ බැකප් එකක් තියාගත්තර කමක් නැහැ. පොඩි සයිඩ් එකකින් තව කොහේ හරි එල්ලිලා ඉන්න කියලා මම මේ කියන්නේ.
1: ඔව්.
0: එහෙම නැත්තම් පුතේ ඔයා අමාරු වැටෙනවා. දැන් අපි පෞගේ කාලවල කිව්වා මාක්ස් පෙන් එකත් එක්ක වෙන නේද? සයිඩ් බිස්නස් එකක් කරන්න පුළුවන්. ඩෝම මැෂින් එකක් දාලා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රය.
1: ඊට
0: පස්සේ තෙල් හිදින යන්ත්‍රය කියලා ස්වයන් රැකියාවක් විදියට. ඒ වගේ ගොඩක් ඒවා කරන්න පුළුවන්.
1: දැන්
0: මේ දවස්වල ඒගොල්ලෝ කියනවා ඔය ඩෝම ස්පෙයාර් පාර්ට්ස් විකුණන්න ඒජන්ට්ලා හොයනවා. වර්ගඩි 200යි ඕන ඊට. මහපාර අයිනේ. හරි?
1: හරි.
0: බැංකු අපකරයක් තියන්න පුළුවන් නම්. ඔයාලට තියෙන්නේ පොඩි මැසේජ් එකක් WhatsApp කරන එක විතරයි අමල්කට. අමල්කට මැසේජ් එකක් WhatsApp කරන්න.
1: හරි.
0: මෙන්න මේ නම්බර් එකට තමයි ඔයා WhatsApp කරන්න ඕනේ. අහගන්නකෝ පොඩ්ඩක්.
1: කියන්නකෝ බලන්න නම්බරේ.
0: මෙන්න මේකට WhatsApp එකක් දාන්න. හොඳේ.
1: හොඳ නම්බරයක්.
0: අපකර තියන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරි. මෙන්න මේක. බලන්න. 0764යි 239යි 427. 0764යි 239යි 427ට මැසේජ් එකක් තියන්න. එතකොට ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඒගොල්ලොත් එක සම්බන්ධ වෙලා වැඩ කරන්න. 8:19යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව. එතදින එළි

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: තත්පරෙන් අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: T-Mobile Fiber together ama fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobile Fiber.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව
2: එකතරින් එළියට වගේද
3: නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
0: SLT Mobitel Fiber together ama fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: මේ ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
5: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස. රස විතරද? ඒ

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ලක්හඬ Radio ITN.

0: ඔයාට මතකද පෞගේ දාශක අපි කිව්වා ඇපල් සමාගමේ අලුත් CEO
1: හරි
0: අලුතෙන් පත් වුණානේ ටිම් කුක් ටිම් කුක් ගියා
1: කොහෙද
0: එයා අයින් වෙලා ගියා ටිම් කුක් අයින් වුණා හිටපු CEO
1: හරි
0: එයා අයින් වෙනකොට අලුතෙන් ආවා ජෝන් ටර්න්ස් හරි එතකොට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා
1: හරි
0: මේක අපි කිව්වා එතකොට එයා ඇවිල්ලා පැයක එකමාර කෙනෙකුට එයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ දැම්මා හෙලෝ කියලා පෝස්ට් එක. හෙලෝ කියලා විතරයි දැම්.
1: හෙලෝ කියලා. හරි.
0: හරි. X X සමාජ මාධ්‍ය.
1: හරි.
0: X එකක් ඔයාලා X account එකක් තියෙනවද නැහැ
1: නේ?
0: නෑ නෑ. X light එක.
1: X light. Right.
0: John turns ki X සමාජ මාධ්‍යය ඇවිල්ලා දැම්මා වැඩ බාරගත් දවසේ හෙලෝ කියලා පෝස්ට් එක.
1: හරි.
0: ඉතාම සරල පෝස්ට් එක. හෙලෝ කියලා විතරයි
1: තියෙන්නේ.
0: මිලියන 56ක් පෝස්ට් එකට ෆ්‍රියක් කරලා තිබුණා.
1: වව්.
0: ඒ කියන්නේ මේක බලලා මිලියන 56ක් දැකලා නැරඹුම් වාර කියලා කියන්නේ.
1: ඔව් ඔව්.
0: හරි. එතකොට එතන හිටියා එලොන් මස්කුත් යටින් ඇවිල්ලා වෙල්කම් කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා.
1: අනේ.
0: ඔතන තව හිටියා දවල මන්දිරේ හිටපු કૃතිම බුද්ධි AI උපදේශක ශ්‍රී රාම් ඕම් රාම් ක්‍රිෂ්ණන්. සෝරි. ශ්‍රී රාම් ක්‍රිෂ්ණ. හරි.
1: හරි.
0: ශ්‍රී රාම් ක්‍රිෂ්ණනුත් එයත් හිටියා. වසර 15ක් පුරා ඇපල් සමාගම මෙහෙවෙච්ච මෙහෙවපු ටිම් කුක්ගෙන් පස්සේ සැප්තැම්බර් 1 වෙනිදා තමයි ජෝන් ටර්න්ස් මේ ධූරයට ආවේ.
1: හරි.
0: එතකොට දැන් ටිම් කුක් උඩට ගිහිල්ලා ඉන්නේ. එයා විධායක සභාපති වුණා.
1: හරි.
0: දැන් ටර්න්ස්ට වසර අවුරුදු 50යි. එයා වසර 25ක් මේකේ වැඩ කරා. වැඩ කර කර අවුරුදු 25ක් වැඩ කර කර ඉඳලා ඇවිල්ලා CEO වුණා. කොහොමද ආයතන?
1: නෑ ආයතන නෑ.
0: ඇති.
1: හරි. ඕකේ.
0: අපි යන්. මෙතනින් එළියට යන්. මේ පෝස්ට් එකෙන් එළියට
1: යන්. ආ මම බය වුණා.
0: හරි. මේ ටිම් කුක් කියලා කියන්නේ දක්ෂෙක්. හැබැයි දැන් ටර්න්ස් කියලා කියන්නේ ඒ දක්ෂතාවය අභිබවා යයි කියලා විශ්වාස කරන්න පුළුවන්.
1: තවත් දක්ෂේ.
0: තවත් දක්ෂේ. ඉතින් දක්ෂේ කියනකොට එතනට එන්න ඕනේ තව දක්ෂේ. යම්කිසි තැනක ලොකු පුටුවක ඉන්න කෙනෙක් අයින් වෙනකොට එතනට එන්න ඕනේ ඊට වැඩිය හොඳ කෙනෙක් මිසක් ඊට වැඩිය නරක මිනිස්සෙක් නෙවෙයි.
1: පල්ලෙහාමට මේ කෙනෙක් නෙවෙයි.
0: අතපය කැඩිච්ච කන් කැඩිච්ච අස්සියෝ දාලා බෑ රේස් එක දුවන්න.
1: බෑ බෑ බෑ බෑ.
0: හා රේස් එකක් දුවනකොට අනිත් අය එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන් අය ලොකු පුටුවල ඉන්න ඕනේ.
1: අනිත් එක මේ යා කරපු දේවල්ම කරන එක්කෙනෙක් ඕනෙත් නැහැ.
0: ඔව්. ඔහේ ඉඳලා වැඩකුත් නැහැ. දැන් ටර්න්ස් තියෙන අභියෝග මම මේ කියන්නේ. දැන් ආයතනයේ මිනිස්සු කියනවා ඇති. ආ කොරයි ටර්න්ස්. හා? දැන් කුක්ට පක්ෂය හිටියනේ.
1: ඔව්.
0: ටීම් කුක්ට පක්ෂය. එතනත් කල්ලි ඉන්න ඇති මෙහෙම වගේ තමයි. ඒගොල්ලෝ සමහර විට දැන් බලන් ඉන්න ඇත්තේ ටර්න්ස්ට වරදිනකම්. හැබැයි ටර්න්ස් කියලා කියන්නේ දක්ෂේ.
1: එහෙම වරද්දන මිනිස්සෙක් නෙවෙයි.
0: අපි බලන් ඉමු. අපිට ඉතින් මොනවා වුණත්
1: බලන් ඉන්න තමයි
0: තියෙන්නේ. බලන් ඉන්න තමයි. හරි.
1: වෙන දෙයක් බෑනේ ඉතින්.
0: අපි යනවා ඩීප් ටෙක් සෝලා එක පැත්තට. මොකද සෝලා එකක අවශ්‍යතාවය තදින්ම දැනෙන කාලෙක අපි ඉන්නේ. විශේෂයෙන්ම සෝලා අපි විදුලිය ගැන කතා කරන්න කලින් අපි කතා කරමු ඔය වෝටර් පම්ප් එක ගැන. මේ දවස්වල වතුර ටිකක් ගැන නේද? වතුර ටිකක් ගන්න මිනිස්සු දුක් විඳින විදිහ ඔය වියලි කලාපවල මේ දවස්වල. ඔව්. මොනරයාගල බිබිල පැත්තේ පොතුවිල් අම්පාර පැත්තේ ඊට උඩ නැගිනහිර සෑහෙන අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා ගොඩක් අය. මිනිස්සු විතරක් නෙමෙයි සත්තු පවා. එහෙනම් කෘෂිකාර්මික කටයුතු කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. අන්න ඒ තැනදී වාට මතක් කරනවා අපි ඩීප් ටෙක් සෝලා.
1: ඉතින් ජල ගැටලුවක් ආවට පස්සේ අර කිව්වා වගේ ගැටලුව ආවට පස්සේ ඒකට විසඳුම් හොයලා වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා අදම ඔයා නිවැරදි තාක්ෂණික විසඳුමක් තෝරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා ආගේ ජල අවශ්‍යතාවය අඳුරගෙන අවශ්‍ය කරන ගැඹුර, එතකොට අවශ්‍ය කරන ජල ප්‍රමාණය, මෙන්න මේ හැම දෙයක්ම හොඳට විශ්ලේෂණය කරලා ඔයාට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් ඒක සවිකරන තැන දක්වා ඔයාට අවශ්‍ය කරන තාක්ෂණික සහය ළඟින් ලබා ගන්න පුළුවන්. 077 777 7374 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: අර ගොඩක් අය මගෙන් අහනවා මේ අර මෙව්ව එක ගැන.
1: මොන මෙව්ව එකද?
0: අර මේ මෙව්ව එක. ලස්සන පෙනුම දිගටම තියාගන්න ක්‍රමේ සෙට්ගේන් ගැන අහන ගන්න ගන්න ඒ
1: අයි ආයකන හැන උනන්දුවෙන් කිව්වේ
0: මං ආසයවා ලස්සන ඉන්නවා. ඔය හෙල්දී ස්කින් එකකට කොලජන් විතරක් බිව්වම ඇති කියලා හිතනවනම් ඒක ඒක අදින් ඔලුවෙන් අයින් කරගන්න.
1: අයින් කරගන්න.
0: මොකද කොලජන් ගන්නවට අමතරව ඔකට ඕනේ ඇන්ටි ඔක්සිඩන්ට්ස්.
1: ඔකේ.
0: විටමින් සෝනි. මයික්‍රෝ නියුට්‍රියන් සෝනි. ඊට පස්සේ හයිලෝරොනික් ඕනේ. හයිලෝරොනික් ඇසිඩ් එක.
1: ඔව්.
0: මේ වගේ දේවලු සමට ඉතා වැදගත්. මේ දේවල් අඩංගු ප්‍රොඩක්ට් එක තමයි ඔය සෙට් ගේන් කියලා කියන්නේ. කැප්ෂුවල්ස්, නයිට් ෆේස් ක්‍රීම් ඔය කියන ඕනම විදිහකින් ගන්න පුළුවන්. වයස 30ට වැඩි පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මරු. එතකොට ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනටම තිබුණ කාලේ ගැන වද වෙනවා නම් ආයි එන්න බෑනේ 18ට. එහෙම වයස ඉලක්කම් වලින් එන්න බෑ. හැබැයි පෙනුමෙන් ඔයාලට පුළුවන් ඒ හිටියා වගේ ඉන්න.
1: ඔව්.
0: අන්න ඒකයි කියන්නේ මේක මිස් කරගන්න එපා කියලා. සෙට් ගේන් ගැන මේ මතක් කරන්. හරි. ඔය රින්කල්ස් ඇන්ඩ් ෆයින් ලයින්ස්. හා. එහෙම කොහොමද
1: තියෙන්නේ? ඔමා දනවා දනවා කවත වීඩ පැත්‍ර පොඩක් බර එක්ක නැහැ.
0: හරි. අන්න ඒව ඇති වෙන එක අඩු කරනවා. සමේ ඔය ඉලාස්ටික් ගතිය.
1: ඔව්.
0: මොකක්ද ඒකට කියන්නේ?
1: ඉලාස්ටික්.
0: ඉලාස්ටික් සිටි. ඉලාස්ටික් සිටි. ඒක පවත්ත ගන්න.
1: ඕකේ.
0: ඊට පස්සේ දිනපතාම ඔය ශරීරයට බලපාන ෆ්‍රී රෙඩිකල්ස් කියලා කියන්නේ.
1: ඔව්.
0: එතකොට ඒ රෙඩිකල්ස් වගේ දේවල් මේ හරහා ඔය ස්ට්‍රෙස් නිසා සමට වෙන හානිය වගේ දේවල් නේද? මේකෙන් මේ ප්‍රතිඔක්සිකාරක ඇන්ටිඔක්සිඩන්ට් වලින් සපෝට් කරනවා. ඉතින් කොලජන් සපෝට් එක තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අර මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්, විටමින් ඒ, සී, ඊ, බයෝටින්, සින්ක්, ඔය වගේ අත්‍යවශ්‍ය පෝෂක සමට දෙනවා. හිසකෙස් සහ නියපොතු සඳහා අවශ්‍ය පෝෂණය දෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඔය වයස්ගත වීමේදී ඇතිවන ජාන සංයුති වල වෙනස්කම්. අන්නේ නිසා ශරීර අභ්‍යන්තරයේ වයස්ගත වීමට බලපානවා. අන්න ඒවට
1: ඒව පාලනය කරනවා.
0: අන්න ඒවත් ඔක්කොම දෙන්නේ සෙට් ගේන්. ඒ නිසා ළඟම තියෙන ෆාමසියට සුපිරි වෙළඳ සලට ගියත් ඔයාලට මේක ගන්න පුළුවන්. සෙට් ගේන් ගැන මතක් කරේ. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි කෑම ටික රස කරන විජේ නිෂ්පාදන විජේ නිවසින් එනවා. මේ දවස්වල මම ඔයාලට කියන්නම් විජය තෝසේ පිටි එක.
1: හරි.
0: උඹ පිටි නේද?
1: තෝසේ මිශ්‍රණය.
0: තෝසේ මිශ්‍රණය. ගෙදර තෝස ටිකක් හදාගන්න. ඔය අපිට
1: දෙමළ
0: තමිල් කඩවල, මුස්ලිම් කඩවල තෝසේ හදන විදිහට ගෙදර හදන්න ඔයා ට්‍රයි කරලා ඉති බෑ හැබැයි. බැරි නෑ පුළුවන්.
1: ඒකට හොඳ පිටි එකක් තියෙන්න ඕනේ.
0: ඔව්. අන්න ඒක තමයි මේ කියන්නේ විජය නිවසින් එන තෝසේ පිටි එක. අටයි විනාඩි 38යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Lakhanda Radio ITN. David Peel's Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂිල් ඇක්ටිව් ප්ලස්
5: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: උදේ 9 වෙනි තව විනාඩි 12ක් තියෙනවා.
1: හරි.
0: හිතන්න ඔයා හොයාගත්ත දෙයක් ලෝකේ මිලියන ගාණක් මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්නවා කියලා. හැබැයි ඒ හොයාගත්තම දේ අන්තිමට ඔයාගේ ජීවිතේ බිලි ගන්නවා.
1: මොකද්ද?
0: ලෝකේ ඉඳපු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥවරියක් ගැන මේ කියන්නේ.
1: හරි.
0: මාරි කියුරි ගැන අහලා ඇති.
1: ආ, ඔව්.
0: මාරි කියුරිගේ කතාව අන්නේ වගේ මාර ඛේදනීය කතාවක්. මාර ආදර්ශයක් දෙන කතාවක්. ඇය තමයි ලෝකේ පළවෙනි වතාවට නොබෙල් ත්‍යාගය දිනාගත්තු කාන්තාව. ඒ විතරක් නෙවෙයි නොබෙල් ත්‍යාග දෙකක් දිනාගත්තු පළවෙනිම කෙනා. විද්‍යාශේස්ත්‍රය කියන්නේ ඒ විද්‍යාශේස්ත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාග දිනාගත්තු පළවෙනි කෙනාත් ඇය. පළමු ලෝක යුද්ධයේදී ඇය හොයාගත්තු දේවල් වලින් සෙබළුන් මිලියන ගාණක් ජීවිත බේරගත්තා. හැබැයි අන්තිමටම ඇගේ ඒ විශිෂ්ට මොළයම ඇගේ මරණයට හේතු වුණා. මේක කඳුළු කතාවක්. මාරි කියුරි ඉපදුනේ 1867 නොවැම්බර් 7 වෙනිදා පෝලන්තේ වෝසෝ නුවර. ඒ කාලේ පෝලන්ත පාලනය කළේ මේ රුසියානු අධිරාජ්‍යය. එයාගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. හැබැයි තාත්තා තමන්ගේ රටට ආදරය කරපු කෙනෙක් නිසා රුසියානුවන් ඔහුට හිරිහැර කළා. හරි. පඩි අඩු රස්සාවකට දැම්මා. දුප්පත්කම නිසා ඒ පවුලට ගෙදරට ඔය මේ එක එක පිට ළමයි නතර කරගෙන අර බෝඩින් වගේ එහෙම අවස්ථා උදා කරලා තමයි කීයක් හරි හොයාගත්තේ. ඒ ආපු ළමයෙක්ගෙන් බෝ වුණ ලෙඩක් නිසා මාරිගේ අක්කා මේරි වගේ එකක් කවුරු හරි ඉන්නේ. එයා මැරුණා. ඊට පස්සේ ඇගේ අම්මත් මැරුණා. මේ දුක නිසා මාරි දෙවියන්ව විශ්වාස කරන එක නතර කළා. මාරි ඉස්කෝලේ වැඩවලට මාර දක්ෂයි. ඒ කාලේ රුසියානු නීතියට අනුව ගෑන් ළමයින්ට විශ්වවිද්‍යාලවලට යන්න තහනම්. ඒ නිසා මාරි එයාගේ අක්කගේ නම බ්‍රෝනියා. හරි. ඔය මරුණ අක්කා
1: බ්‍රෝනියා.
0: ඒ දෙන රහසිගතව පවත්වපු පාවෙන විශ්වවිද්‍යාල ෆ්ලෝටින් යුනිවර්සිටි.
1: හරි.
0: කියන තැනට ගියා. මේක රුසියානු පොලිසියට අහුවෙයි කියලා හැමදාම පන්ති කරපු තැන් මාරු කළා. ඊට පස්සේ අක්කා බ්‍රෝනියාවේ පැරිස් වලට ගියා ඉගෙන ගන්න. මාරි අවුරුදු 17 ඉඳන් අනුන්ගේ ගෙවල් වල වැඩ කළා සල්ලි හොයාගත්තා. අක්කගේ ගිනීමටත් මෙයා තමයි සල්ලි හැව්වේ. අක්කා පොරොන්දු වුණා අය දොස්තර කෙනෙක් වුණා මේරිව මේ මේරි නෙමෙයි මාරිව පැරිස් වලට ගන්නවා කියලා. ඔය මාරිගේ කතාවේ කොටසක් විතරයි. ඉතුරු කතාව අපි කියන්නේ ලබන සඳුදාට.
1: මොකක්ද අනේ ඔයා කරන්නේ?
0: මොකක්ද අනේ ඔයා
1: මේ?
0: ඔයත් නිකන් අර මේ සමන් ඉදිරි මුනි අයියා වගේ.
1: අනේ. අනේ අහගෙන ඉන්නවා නම් ගායිද නැද්ද? හා.
0: මේකත් මෙගා නාට්‍යයක් වගේ කතාවක්.
1: එහෙම බෑනේ.
0: ඉතින් ඔක්කොම ඉවර කරන්න මට එනම් හවස දෙක විතරකම් දෙන්න.
1: හා. එතන. දැන් අර උදේත් මොකක්ද එකක් කියවන්නේ පස්සේ කියන්නේ?
0: ඔව් හැම එකම පොඩ පොඩ තමයි කියන්නේ.
1: කියන්නේ.
0: හැමදේකම අපි වැඩත් වැඩ කරන්නේ තේ උනේ මෙතන පොඩ්ඩක් කරනවා අතන පොඩ්ඩක් කරනවා කොහෙවත් ඉවර කරලා
1: නැහැ. හ්ම්. පොඩ පොඩ හැමතැනම.
0: හැමතැනම පටන් ගන්නවා ඉවර කරන්නේ. ඉතින් ශ්‍රී ලාංකේය
1: හැමතැනම වගේ හැම එකක්ම හැමද ඒ කියන්නේ පටන් ගන්නවා හැමතැනම. හැමතැනම පටන් ගන්නවා තියෙනවා නේ.
0: අපි ආස් ගන්න හැම. අපි ආස් තැන් තැන් වලින් පටන් ගන්නවා මගින් දාලා යනවා. හරිනේ.
1: හරිනේ දැන්.
0: උත්තරය ආවද?
1: හා. අහුවෙන්නපා.
0: මේ අපි අනුග්‍රහක මතක් කරන්න ඕනේ. RDB එකේ ඔයාගේ FD එක දාමු. අන්න මං වගේ අයට හොඳයි මාස 3ක් FD එකක් දාලා ඉන්නවා ආයි ගන්නවා. ආයි මාස 6කට දානවා. ආයි ගන්නවා. ඈ බැංකුවනක් දන්නවා මේ මිනිස්සයා මේ අවුරුදු 4-5කට එක දිගට දාන්නේ
1: නැහැ. දාන්නේ.
0: FD එකට හොඳම රේට් එක දෙන්නේ RDB එක. ශාකා 272 රට පුරා. තව විශේෂත්වයක් තියෙනවා.
1: මොකද?
0: රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි.
1: ඔව්.
0: එනිසායි RDB කියවා ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරි. තැන්පත් කරන්න ඕනේ. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් කියන්නම් තල්වත්ත ගැන තල්වත්ත අයිස්ක්‍රීම් වර්ග කීපයකින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: ආ ඒ වගේම කියන්න මුලින්ම අපේ ආසම කරන අයිස්ක්‍රීම් එක බටර් ස්කොච් එකත් ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි එතකොට බ්ලූබෙරි මැංගෝ බනානා මේ හැම රස වර්ගකින්ම ගන්න පුළුවන්. කිරු රසට අයිස්ක්‍රීම් කන්න කැමති ඔයාට තමයි තල්වත්ත අයිස්ක්‍රීම් අරගෙන එන්නේ.
0: පැලත් නිවසින් ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40කින් කරන්න පුළුවන් දේවල් ටික. රටේ සංවර්ධනයේ නායක වෙනවා කෝටි ගණන්ින් තෑගි බෙදනවා ලක්ෂපතියෝ කෝටිපතියෝ 40කට ආසන්න පිරිසක් පහුගිය කාලේ මේ වෙනකොට මේ හොයාගෙන තියෙනවා. බිහි කළා
1: කියලා.
0: දැන් එතනින් පස්සේ තව රුපියල් 40 තව ඒවා ඉතුරු නම් තව වැඩ ගොඩක් කරනවා.
1: ඒ තමයි රටේ සංවර්ධන කාර්යය. හරිද? ඒවලට ඔයා රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා. හිතන්නවත් බෑ රුපියල් 40 මෙච්චර ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන් කියලා. ශ්‍රම වාසනා අරමුදල, ජාතික වකුගඩුව අරමුදල, එතකොට රණවිරු සේවා අරමුදල, මෙන්න මේ වගේ රාජ්‍ය සේවා පවත්වාගෙන යන ඔයා පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ නිසාදත් ටිකට් එකක් ගන්න රුපියල් 40ක් වියදම් කරන්න ඔයා ළඟට එන ලොතරැයි නියෝජිතයාට ලස්සන හිනාවක් දාලා එයාව ආදරෙන් පිළිගන්න. මොකද එයා ඔයාට වාසනාව අරගෙන ඉන්නේ.
1: මේ කැකිනව පැත්‍ර පොඩ ගෙහින් යමුද? එහෙ ඉන්නවා සිරිල් විජේරත්න. හරිද? ඒගොල්ලන්ගේ ගෙදර මේ වෙලාවේ අපි වහගෙන ඉන්න සද්දට සිරිල්, අයුරාංගනී, සුරංචි කියන කට්ටිය. ජය වේවා.
0: ආ සිරිල් අයියා.
1: ආදරෙයියා.

0: Radio ITN. නවයයි විනාඩි එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ 7 වෙනි සමාලෝචනය පිළිබඳ මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම වෙනුවෙන්. ඒ අනුව නියෝජිත පිරිස ලබන 10 වනදා සිට 23 වෙනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. එම දින කිහිපයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථිකයේ වර්ධනයන් ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍ර සහ දිගු කාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කොළුපිටිය 6 වෙනි පටුමඟ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක අද අලුයම සිදු වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා තිබෙනවා. ඇය කොළඹ චාතිකරු වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. නිවාස සංකීර්ණයේ උඩුමහලක සිටි පුද්ගලයෙකු එලිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන අද අලුයම 3ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඉන් කාන්තාව තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. පෞද්ගලික හේතුවක් මත වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 1280 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන නේපාල දේශ සීමාවේ 5600කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් පවසන්නේ. අවම වශයෙන් විදේශිකයන් 550 පමණ ඊට ඇතුළත්. චීන දේශ සීමා වසල උමන් මාර්ගවල සහ ජල විදුලි ව්‍යාපෘති ආශ්‍රිතව අතුරුදන්වන් සොයා තවමත් මෙහෙයුම් සිදු කරනවා. ජල ගැලීම් සමග ඇති වූ නායාම් හේතුවෙන් ගල් සහ පස් කඩා වැටුණා. ඒවා ඉවත් කිරීම අසීරු කාර්යයක් බවට පත්ව ඇතැයිද නේපාල බලධාරීන් සඳහන් කරනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ

0: කුමන පලද සිත රිදවාලා හිත රිද්දල වැඩන්නේ ඒත් හිත රිදෙනවා
1: මොකටද
0: හිත රිදෙනවා හැම මොහොතකම
1: මොකටද හිත රිදෙන්නේ
0: දැන් බලන්න නෑ නෑ දැන් බලන්න පෞගිය දවස්වල වාහන ගත්තායි ගොඩ ගිහිල්ලා ඉන්නේ
1: හරි
0: මොකද ඔය මේ ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට ලංකාවට වාහන ගෙනල්ලා තියෙනවා 316,000ක් රුපියල් කෝටි 51,255කට ආසන්න බදු ආදායමක් ලැබලා
1: තියෙනවා.
0: හරි. එතකොට දැන් මේ කතාව එක්ක ඊළඟ දුක හිතෙන කතාව කියන්නද?
1: මොකද්ද?
0: බදු ආදායම කෝටි 51යි.
1: හරි.
0: මේ ඔක්කොමත් එක්ක අලුතෙන්ම වාහනයක් දැන් ගන්නවා නම් ඔය වැගන්නාර් හිම 115කින් විතර උඩට ගිහිල්ලා
1: තියෙනවා. අනේ. හරි සතුටුයි.
0: වැගන්නාර් හිම ගන්න බලාපොරොත්තුවක් තිබුණා නම්
1: මං ගන්න හිටියේ.
0: සෝරි.
1: එපානේ.
0: මං දන්න මේ මගේ යාළුවෙක් මේ ළඟදී වාහනයක් ගත්තා. ඉතින් යා බේරිලා මට කෙලින්ම ඔලුවට ආව යා. දැන් ඔය සමහර වාහන 145කින් විතර එළියට මේ ගාන වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හොඳයි මෙහෙම ආදායම් ලැබෙන එක හොඳයි. නමුත් අර වාහනයක් ගන්න ඉන්න මිනිස්සුන්ගේ හීනේ
1: ඒකනේ හැම සැරේම ඕක වෙනවා නේද නිකන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි මොකක් හරි එකක් වෙනවනේ
0: පුංචි කාර් හීනය
1: හීනයක්ම වෙලා යනවා
0: බයික් එකේ තෙමිතෙමි ගිය අක්කයි මල්ලි ටීවී හැන්ඩල් ඉතින් ඒගොල්ලන්ට මේ පාරත් කාර් එකක් ගන්න වෙන්නේ
1: අපි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නේද
0: විතරයි දවසක් කතා කරන්නේ ඉතින් පොඩි වාහනයක් ගන්න ආණ්ඩු වෙනස් කරපු එහෙම ඉන්නවනේ
1: ඔව්
0: මේ රටේ පොඩි වාහනයක් කියලා කියන්නේ ඒ තරම් බලපෑමක් කරන්න පුළුවන්
1: පුළුවන්
0: ගෙදර බයික් එක යන කෙනා වාහනයක් ගන්න ඔබට වාහනයක් ගන්න මම ඉඩ අවස්ථාව දෙනවා
1: රෝද දෙකෙන් රෝද හතරට
0: ඔව් මට ඡන්දෙ දෙන්න මම දුවලා ගිහිල්ලා ගහලා මොකද
1: ඉතින්
0: කාර්යයක් කියන්නේ මිනිස්සුගේ ජීවිතේ හිණියන්නේ ඉතින් ඒත් ඉතින් අමාරු ඉදිරි කාලේ තවත් තමයි
1: ඉදිරියේදී තවත් අමාරුයි අපිට
0: ඔය වාහන නිෂ්පාදනය කරන සමාගම් ලංකාව ගැන හොඳටම දන්න ඇති ඒ කියන්නේ ඒගොල්ලෝ මෙහෙම plan කරනවා ඇති උදේට program මේ මොනවාද අපි කියන්නේ marketing meeting වල අපි හොඳ පොඩි වාහනයක් හදලා මචං අර ලංකාව කියන රටට දාමු ඒගොල්ලෝ කීය දැම්මත් ගන්න කට්ටියකුත්
1: ඉන්නවා
0: එහෙම නැත්තම් හිතන ඇති මචං කියනවා ඇති අර board එකේ sir මම කියන්නේ අර ලංකාව කියලා පොඩි රටක් තියෙනවා ඒකට පොඩි වාහනයක් ඔය 110කට 15කට හදලා දාමු කියලා ඉතින් එහේ 110ට 15ට වාහනේ හදලා
1: එවනවා
0: එව්වම මේ දෙනවා ටැක්ස් එකක් කොහමද දන්නවද
1: 170කට 80කට වගේ
0: ආයර් කම්පැනිය පුදුමයට පත් වෙනවා සර් අපි ගහපු ඒ ප්ලෑන් එක හරි ගියෙත් නැහැ සර් ඒ රටේ මිනිස්සුන්ට කවදාවත් වාහනයක් ගන්න
1: වෙන්නේ නැහැ සා ළඟට යද්දිම ගණන් උස්සනවා කියලා
0: කියනවා ඊට ස්ථාවික කිරිකිය එහෙනම් අපි මෙහෙම වැඩක් අපි එහෙනම් ටැක්ස් එක වගේ හිකුත් ගහලා 30කට විතර දාමු එතකොට පොඩක් නේද?
1: ෂේප් නේ.
0: මේක අඩු හින්දා ගැහුවත් දන්නේ. ඉතින් 30ට එවනවා. 30ට එවනකොට ආයි ගහනවා. 120යි වාහනේ. ඔය දැන් පොඩක් ඔය ඇල්ටෝ කියන කාර් එක ගැන එහෙම හිතලා බලන්න. මරුටි 800 එහෙම කාර්.
1: කීයට තිබ්බ ඒවද?
0: ලක්ෂ 9ට 10ට 12ට තිබුණ කාර් එක.
1: දැන්
0: ලක්ෂ 25ක්වත් වෙනවා 800 එක. ඇල්ටෝ එක ලක්ෂ 39යි. සමහර හොඳ කන්ඩිෂන් තියෙන එක 42යි. වැගන්නාර්ක 130ට විතර ආවි.
1: වැගන්නාර් දිහා දැන් අපි බලන්නේ.
0: වැගන්නාර්යක් ගන්නවා කියන්නේ නේද? අද කාලේ කුරුණෑගලේ පැත්තේ පොල්වත්තක් තිබුණා එහා සමානයි. හා? ඉතින් මේ ඇයි මෙහෙම උනේ? ලෝක වෙළඳපොළ නිසා. මේක එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඇමරිකා ඉරාන ඊශ්‍රායල් යුද්ධය නිසා. ඊට පස්සේ ගත්තම වාහනවල අමුද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යා.
1: හරි.
0: ඊට පස්සේ පෙට්‍රල් ගණන් නිසා. හරි. ඊට පස්සේ හෝමුස් ප්‍රශ්නේ එක
1: තමයි
0: දාලා. ඔව්. වගේ එක එක විදිහට කියත. ඉතින් කොහොම හරි සතුටු වෙන්න පුළුවන් අපේ රට විදිහට මාස 6ට වාහන ලක්ෂ 3යි. බදු ආදායම කෝටි 51යි.
1: සොක්.
0: ඉතින් අපේ භාණ්ඩාගාරේට සල්ලි හම්බෙලා
1: තියෙනවා.
0: කොහොම හරි සල්ලි හම්බෙලා
1: තියෙනවා. සල්ලිනේ.
0: උදේ 9යි විනාඩි 14යි.

0: උදේනවයයි විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනි ගැමතුම් 19:16
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
4: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝල නිතඹ නලෝල නිතඹ නලෝල
5: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිලි ෆ්‍රයි

0: සැවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ක්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකකයි හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
4: 9:26 වෙලාව. ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව කියන එක සෑහෙන වැදගත්. මොකද අපි බුද්ධිමත් පාරිභෝගිකයෝ ඉන්නේ. මෝඩයෝ නෙවෙයි ඉන්නේ.
5: රවට්ටන්න බෑනේ දැන්.
4: ඕනම කෙනෙක් දැන් ඉක්මනට බලනවා මේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගැන කිව්වොත් ඒක කොහොමද කියලා ඒගොල්ලෝ රිවියුස් බලලා කමෙන්ට්ස් බලලා එහෙම තමයි ගන්න එන්නේ.
5: ඉන්ග්‍රීඩියන්ට්ස් බලනවා.
4: ඔව් අතීතයේ වැදගත්. මිනිස්සෙක් වගේ තමයි ප්‍රොඩක්ට් එක. අවුරුදු 77ක අතීතයක් තියෙන ක්‍රිමිරාජ ගැන තව මොන සහතිකද?
5: අනිවාර්යයෙන්.
4: අදටත් ගොඩක් අය විශ්වාස කරන බඩේ අපහසුතාවයේ ලදරු පණ රෝගේ ඉඳලා ඔය කියන තැන ඉඳලා ලෙඩ රෝග ගණනාවකට විසඳුම් දෙන්නේ ක්‍රිමිරාජ නිවස.
5: ඔයාට උගුර අපහසුතාවේ තියෙනවා නම් අද පණු රෝග විතරක් නෙවෙයි උගුර අපහසුතාවේ තියෙනවා නම් වැල්වි පැණිය ගන්න පුළුවන්. එතකොට හෙම්බ්‍රිසාව වුණ කැස්ස වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ ඕනම ලෙඩකට ඕනම බෙහෙතක් මේ ක්‍රිමිරාජ නිවසින් ඔයාලට ගන්න පුළුවන්. 011-2753-889 කතා කරලා මේ නිෂ්පාදන ගෙන්ව ගන්න පුළුවන්.
4: RDB එකට වයින් FD එකක් ඕපන් කරන්න රජේ සුරක්ෂිතතාව සහිත රාජ්‍ය විශ්වාසය සහිත රජයේ බැංකුවක් වුණාම ආයි කතන්දර දෙකක් නැහැ. වාදාන සල්ලි වලට ඒ විශ්වාසයෙන් මේ ආරක්ෂාව ලැබෙනවා. ඉතින් RDB ගේ මේ දවස්වල FD එකක් ඕපන් කරන්න 3-6-9 මාස 3-6-9. එතකොට වල දාන්න පුළුවන් කමක් තියෙනවා. සල්ලි ටික ගිහිල්ලා ළඟම තියෙන RDB එකේ ශාකා 272ක් රට පුරා තියෙනවා. ඒ වගේම ලෙන්ස් ටෙක් IKEA ගැන මතක් කරන්නේ ඇස සම්බන්ධ සියලු වගකීම් මේ අය දරන්න සූදානම්. ඔයාට තියෙන්නේ ඔයාට තියෙන රෝග ස්වභාවය කියන්න. එහෙම වුණාම ඔයාගේ මූලික පරීක්ෂණ කරලා එතනින් එහාට අවශ්‍ය කරන ශල්‍ය කර්මය නම් ඒක. ඒව කරන්න අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් විශේෂයෙන්ම රක්ෂණ නේද? එහෙම නැත්නම් අපි කියන්නේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරන ඒවා. ඒව ඔක්කොම කතා කරලා දෙන තැන තමයි ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් කියලා කියන්නේ. කතා කරන්න ඕනේ මෙන්න මේ නම්බර එකට.
5: 0706-478-478 එහෙමත් නැත්නම් 0112-785-858.
4: ජාතියෙම කිරි අවශ්‍යතාවයේ සපුරන මේ පැල්වත්ත නිෂ්පාදනයට මොනවා කියන්නද? අදටත් මේ මොහොත වෙනකොටත් ලංකාවේ වැඩිපුරම විකිණෙන කිරිපිටි පැකට් එක පැල්වත්ත. පැල්වත්ත අයිස්ක්‍රීම් එක, යෝගට් එක, බටර් ටිකට තියෙන ඉල්ලුම, ෆ්‍රෙෂ් මිල්ක් එක. ඉතින් කිරිපිටි වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. අනිත් ඒවත් එහෙම තමයි. ඉතින් මාකට් එක ආක්‍රමණය කරලා තියෙන්නේ. හොඳ ප්‍රොඩක්ට් එකක් දුන්නට පස්සේ ආයි ඇඩ්වර්ටයිස් කර කර ඉන්න ලොකු ලොකු බෝඩ් ගහ ඉන්න නේද? එකක් ගත්තම පහක්
5: දෙන්න
4: ඒවා නෑ. නියමිත මිලක් තියෙනවා. ඒක වෙළඳපොලේ අනිත් කිරිපිටි වලට සාපේක්ෂව ගත්තම ඉතාම හොඳ ආකර්ෂණීය මිලක්. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරනවා. පැල්වත්

0: නවයයි 31යි ඊයේ ගත ලොතරැයි වල අංක ටික බලන්න යන්නේ. මහජන සම්පත W අක්ෂරයේ අංක 3 අංක 9 අංක 8 අංක 9 අංක 1 අංක 5. ගොවිසත ගත්තනම් W අක්ෂරයේ අංක 3 13 21 සහ 63. මෙගා පවර් F අක්ෂරයත් එක්ක ප්‍රසාදාංක අංක 11. ජයග්‍රහය අංක අංක 9 51 55 සහ 79. ධන නිදානය ඊ අක්ෂරයත් එක්ක අංක 18 අංක 30 අංක 75 සහ අංක 76. හඳහන ලොතරැයි කන්‍යා ලග්නයේ සමග අංක 27 අංක 36 අංක 47 සහ අංක 56. එවැගේම අද සම්පත අංක 1 අංක 5 අංක 9 අංක 1 අංක 5 අංක 8 අංක 9 අංක 1 අංක 5 W අක්ෂරයත් එක්ක. NLP ජය ලොතරැයි ගතනම් V අක්ෂරයත් එක්ක අංක 3 අංක 4 අංක 7 සහ අංක 4. අවසාන වශයෙන් සුබ දවසක් වෘෂභ ලග්නයේත් එක්ක අංක 25 27 සහ 36. ජාතික ලොතරැයි මණ්ඩලය අද ටිකට් එකක් ගන්න රුපියල් 40කින් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. රටේ සංවර්ධන කාර්යයන්වලදී ඔයා දෙන දායකත්වය, සමාජ ආරක්ෂණ අරමුදල, ඊට පස්සේ සේවා වනිතා නේද,
1: සෞඛ්‍ය අමාත්‍යාංශය, වකුගඩු අරමුදල, රණවීරු සේවා අරමුදල, ඔන්න ඔය වගේ රසක් තියෙනවා. අපේ රටේ සංවර්ධනයට දායක වෙන්න රුපියල් 40න් තමයි මේ හැම දෙම කරන්නේ.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම.
3: David Peel's Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: ගෝ
1: ඇයිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයා මේ කඩල බලන්නකො.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: ලස්සන කිඳුරියක්.
1: මට නේද කිව්වේ?
0: නෑ මාරි කිවුරි කියන කියා. මාරි කිවුරි කියන්නේ ලස්සන ගෑනළමින්. හරි. ඔය මූණත් එක ඒක ගලපන්න යන්නේ නෑ මම.
1: බොරුවට හරි කියන්න ලස්සනයි කියලා ප්‍රෝග්‍රෑම් පාර්ට්නර්.
0: රයිට්. වයස අවුරුදු 24 දී මාරි කිවුරි මේ කතාව අපි මේ මතු සම්බන්ධයි කොටස. දැඩි රසික ඉල්ලීම් මත මම මෙතන ගන්න උනා මේ.
1: ඔකේ.
0: බලන්න ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට කරන්න පුළුවන් දේවල්. රයිට්. නැත්තම් මෙතන කැරලි ගහලා අද ගේට්ටුව ගහමු. වයස අවුරුදු 24 දී මාරි පැරිස් වලට එනවා.
1: හරි.
0: ගිහිල්ලා භෞතික විද්‍යාව සහ ගණිතය ඉගෙන ගන්නවා. ඇයි හිටියේ කිසිම පහසුකමක් නැති මහා සීතල පුංචි කාමරේ. සමහර දවස්වල ඉගෙන ගන්න තියෙන ආසාව නිසාම ওই නිසාම කනත්තක් තිබොතන. හරි. ඔතනට ගිහිල්ලා එයා රෑ වෙනකම් පාඩම් කරලා කනත්තේ බංකු උඩ වාඩි වෙලා එහෙම නිින්ද යනවා.
1: අනේ.
0: හරි. ඩිග්‍රි දෙකක් ගන්නවා. ඊට පස්සේ පෝලන්තයට යනවා. ඒ කාලේ ගෑනු කෙනෙකුට එහි රස්සාවක් ගන්න බැරි වුණා. මේ කාලෙ තමයි එයාට පියරේ කිව්රි හම්බෙන්. මේ පියරේ කිව්රි කියන දක්ෂ විද්‍යාඥයව හම්බෙනවා.
1: හරි.
0: පියරේ මාරිට ආදරය කරන්න ගන්නවා. දැන් ඒතකොට මාරිගේ නම කිව්රි වෙලා නැහැ හොඳේ.
1: නෑ නෑ නෑ තාම මාරි විතරයි.
0: මාරි විතරයි. ඒ අතරේ පියරේ කිව්රි හම්බෙලා මේ දෙන්න ආදරය කරන්න ගන්නවා. 1895 දී දෙන්න විවාහ වුණාට පස්සේ ඇය මාරි කිව්රි ලෙස ප්‍රසිද්ධ වෙනවා. මාරි මගුල් දවසේ ඇඳේ තද නිල් පාට ඇඳුමක්. හා ඒක තමයි ඇයි පස්සේ කාලෙක ලැබ් එකේ වැඩ කරද්දිත් ඇඳේ.
1: ඈ
0: ඔව් විවාහයෙන් පස්සේ තෑගි ලැබුණු සල්ලි වලින් එයාලා බයිසිකල් දෙකක් අරන් පැරිස් වටේ ගියා. මාරි කියුරි තමන්ගේ PhD එකට තෝරගත්තේ ඒ කාලේ අලුතින් හොයාගෙන තිබුණ ඔය විකිරණශීලීතාවය. ඇයි දැක්කා පීච් බ්ලෙන්ඩ්. පීච් බ්ලෙන්ඩ් කියන ඛනිජය ඇතුලේ යුරේනියම් වලට වඩා මාර බලවත් විකිරණක් තියෙනවා කියලා. හරි. පියරේ තමන්ගේ වැඩ ඔක්කොම නතර කළා. මාරිත් එක මේ පර්යේෂණයට එකතු වුණා.
1: හොඳ හස්බන්ඩ් කෙනෙක්.
0: ඔව්. ලැබ් එකක් තිබ්බේ නැහැ. වයිෆ්ට සපෝට්. වහලෙන් වතුර බේරෙන හොල්ලංගේන පොඩි මඩුවක් වගේ එකක්. මේකෙ දෙන්න ටොන් ගානක ඔය ගල් කුඩු කරලා පරීක්ෂා කළා. අන්තිමට යාලා යුරේනියම් වලට වඩා හාර්සිය ගුණයක් බලවත් අලුත් මූලද්‍රව්‍යයක් හොයාගත්තා. මාරි උපන් ඔය මාරි තමන්ගේ රටේ උපන් දැන් තමන්ගේ රට උපන් රට වෙන එකක්නේ පෝලන්තේනේ. පෝලන්තයට ගෞරවයක් විදිහට ඒකට පොලෝනියම් කියලා නම
1: දැම්මා.
0: එතකොට ඊට පස්සේ යාලා ඊට වඩා 900 ගුණයක් බලවත් තවත් එකක් හොයාගත්තා. ඒක තමයි රේඩියම් කියලා
1: කියන්නේ.
0: 1903 දී නොබෙල් ත්‍යාගය දෙන්න යද්දී ඔය ප්‍රංශ ජාතිකයින් මාරිව අයින් කළා පියරේට විතරක් ඒක දෙන්න හැදුවා.
1: අයියේ
0: ගෑනු කෙනෙක් නිසා.
1: හොන්නේ.
0: හැබැයි පියරේ ඒකට විරුද්ධුන් නිසා මාරි කියුරි ලෝකයේ පළවෙනි නොබෙල් ත්‍යාගලාභී කාන්තාව බවට පත්
1: වුණා.
0: 1906 දී මහා කනගාටුදායක දෙයක් වෙනවා. පියරේ පාර පනිද්දී අශ්ව කරත්තක හැප්පිලා එතන
1: මැරෙනවා.
0: ඔව්. මාරි සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා.
1: හොන්නේ.
0: හැබැයි අය පියරේගේ තනතුර බාරගෙන ප්‍රංශයේ පළවෙනි කාන්තා මහාචාර්යවරිය බවට පත්
1: වුණා. වව්. නිහමයි.
0: ඔව්. ඊට පස්සේ 1911 දී නොබෙල් ත්‍යාග ගන්නවා. ඔහොමම එයා කතාව යනවා. ඒ කාලේ මෙයාට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගියා.
1: ඒ කාලෙත් තිබිලානේ.
0: ඔව්. මේ පියරගේ පර්ණ ගෝලෙක් වුණ අය බැඳපු කෙනෙක් හිටියා පෝල් ලැංගින්බේල් කියලා.
1: හ්ම්.
0: එයා එක්ක සම්බන්ධයක් තියලා ඒ දෙන්න එකතු වෙලා පියරේව මැරුවා කියලා.
1: අනේ බලන්න නේ කට කතා.
0: පත්තරවලින් මඩ ගැහුවා.
1: හ්ම්.
0: මෙයා ඒ නිසා ડિප්‍රෙස් වුණා.
1: හ්ම්.
0: ඒ වෙලාවේ ඇයට උදව්වට ආවා ඇල්බර්ට් අයින්ස්ටයින්. ඔව්. ඇල්බර්ට් අයින්ස්ටයින් ඇයට ලියුමක් දීලා කිව්වා. ඒ ලියුමේ මෙහෙම ලියලා
1: තිබ්බා.
0: ඔය පත්‍රවල යන කුණු කතා ගණන් ගන්න එපා නංගි. ඔයාගේ දක්ෂතාවයට මම මාරි විදිහට ගරු කරනවා. මාරි බැලුවා වාව්.
1: ඇල්බර්ට් අය හරි හොඳයි නේ කියලා.
0: ඇල්බර්ට් අයින්ස්ටයින් මෙහෙම කිව්වා. එතනින් පස්සේ ආයි නැගිටිනු. ඔයා මම ওই කතාවේ මුල පටන් ගන්නකොට කිව්වාට මතක ඇති මාරි මැරුණේ එයා හොයාගත්තම රේඩියම් හින්දා කියලා.
1: ඔව් ඔව්.
0: එයා මේ නිතර දෙවේලේ එහෙම යනකොට එයාගේ සාක්කුවේ රේඩියම් කෑල්ලක් දාගෙන යනවා. ඔය කාලේ හරි ජනප්‍රිය රේඩියම්.
1: හා.
0: මූණේ ගාන ක්‍රීම් හැදුවා. 1920 ගණන් රේඩියම් ග්‍රෑම් එකක මිල සාමාන්‍යයෙන් ඩොලර් 10,000ක් විතර වෙනවා.
1: හා.
0: නැයිටත් වැඩි ලක්ෂයක් විතර
1: වෙනවා.
0: හා. අද කාලේ නම් ඩොලර් මිලියන එකකට.
1: මිලියනයක්.
0: ඉතින් මේකට මේක ඕන අරගෙන පේටන්ට් එක අරගෙන කෝටිපතියෙක් වෙන්න තිබුණා. හැබැයි ආකෝ රේඩියම් කියන්නේ සබදාහම දෙයක්. ඒ මුළු ලෝකෙටම අයිතිය හින්දා මගේ නම ගහ ගන්න ඕනේ නැහැ කියලා. කොමාරි මෙයා මේ සාක්කුවේ දාගෙන හිටපු රේඩියම් වලින් එයාගේ ඇඟට මහා විකිරණ කන්දරාවක් කාන්දුණා. අන්තිමට 1934 ජූලි 4 වෙනිදා හවස 6:36ට එයා උතුරු දිසා බලා අනේ කියන එක.
1: මොකද ඒකද?
0: නෑ නෑ වෙන කතාව. මේ කතාව දෙයක් පැටලෙනවා.
1: හා.
0: එයාට වයස අවුරුදු 66 ඉදී.
1: හා.
0: හරි. එයා ඇප්ලාස්ටික් ඇනෙමියා කියන ලේවල හැදෙන භයානික රෝගෙ හැදිලා
1: මැරෙනවා.
0: හා. මරණයට හේතුව අර විස. විකිරණ. ඕක තමයි. එයා හදපු එයාම හොයාගත්ත රේඩියම් නිසා එයා මැරුණ කතාව.
1: හා, ඉතින් බලන්නනේ. මාරි කරු එක එකව හොයන්න නැත්තේ.
0: ඔයා නම් කොහමද හෙබෙන තුල කાઈගෙන මරුන් කනවා ඒක නෝතත්. මාරි කියුරි ගැන කිව්වේ. මේ එයා ඇවිල්ලා ලෝකේ අපි අදටත් නේද? ඉතාලම ගෞරවයෙන් මතක් කරන චරිතයක්.
1: චරිතයක් ඔව්.
0: පොඩි කාලේ අපිට ওই මාරි කියුරි ගැන එහෙම විද්‍යා පොතේ දීම කියලා තිබ්බට මෙච්චර දෙයක් දන්නේ නැහැ.
1: ඒකනේ.
0: එයා ICMC චරිතයක් නෙවෙයි. කාන්තාවන් අතර ඉතාලම හෙලින් හිටපු කෙනෙක්. 9යි විනාඩි 45යි දැන් වෙලා.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: උදේ ඔෆිස් යනකොට හවසයි ඔෆිස් යනකොට ඔයා උදේ ඔෆිස්
1: හවස කොහෙද ඔෆිස් එන්නේ?
0: ඔෆිස් ඉඳන් ගෙදර යනකොට.
1: හා?
0: ඔයා ආපු විදිය නෙමෙයි වාගේ පෙනුම. ඔයා ටිකක් මහන්සි පාටයි.
1: ඩල් වෙලා
0: එහෙනම් ඔය පොඩි මේකප් එකක් වුණත් හවස ඔෆ්ලා යන්න ලංගනකොට පොඩක් කරගන්න. වොෂ්රූම් එකට ගිහලා කොණ්ඩේ පීරලා. හා. ඉතින් ඔයා හැම වෙලේම ආසයි වගේ පෙනුම හරියට තියාගන්න. මිනිස්සු ඔයාව ලස්සනට දකින්නට. හැබැයි අපිට කාලය නිසා ඒක අපි කියන්නේ වයසත් එක්ක ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. වයස නැරගෙන නවත්තන්න බෑනේ. හැබැයි ඔයාගේ ඔය ලස්සනම කාලේ පෙනුම තවදුරටත් පරිස්සම් කරගන්න ක්‍රමයක් තියෙනවා.
1: මොකද්ද?
0: මෙතන විශේෂත්වය වෙන්නේ ඔයාගේ ඇඟ ඇතුලෙන් සහ පිටතින් කැප්ෂුවල් එකක් සහ ක්‍රීම් එකක් මාර්ගෙන් වාගේ පෙනුම පරිස්සම් කරන. හමේ රලි වැටීම්, ආ අඳුරු ස්වභාවයන්. මේක මේ ෆයානස් ක්‍රීම් එකක් නෙමෙයි හරි.
1: සුදු වෙන්න එකක් නෙමෙයි.
0: සුදු වෙන්න නෙමෙයි. ඔය ඇඟ ඇතුලේ කොලජන් අවශ්‍යතාවයක් තියෙනවනේ.
1: 30
0: විතර පැන්නම අපි දන්නවා අහලා තියෙනවා කොලජන් හැදෙන අඩුයි කියලා ටික.
1: ඔව්.
0: ඒ වේගය අඩුයි. ඒකට ඕන කරන සපෝට් එක තමයි දෙන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක.
1: සෙට් ගේන් ප්‍රොඩක්ට් එක ගැන තමයි අපි කියන්නේ. මේ සෙට් ගේන් ප්‍රොඩක්ට් එකේ කැප්සියුල් එකක් තියෙනවා. හරිද? එකක්. එතකොට ඒකේ තියෙනවා විටමින් A, විටමින් C, විටමින් E, එතකොට සින්ක්, අයන් කියන ඉන්ග්‍රීඩියන්ට්ස්. එතකොට මේ දැන් අපි කියවනේ ක්‍රීම් එකක් ගැන. ඒ ක්‍රීම් එකේ තියෙනවා ඇලෝවෙරා, නයසිනමයිඩ්, විටමින් C, විටමින් B, සැෆ්රන්, මෙන්න මේ වගේ දේවල්. මේ හැම දෙයක්ම අපේ හැම මොනවාද වර්ධනය සඳහා, කියන්නේ හැම රැලි වැටෙන එක නතර කරලා, එතකොට ශරීර අභ්‍යන්තරයේ වයස්ගත වීමට බලපාන සංගතක වැඩිවීම පාලනය කරලා මේ හැම දෙයක්ම කරලා අපිට ලස්සන ස්කින් එකක් හදලා දෙනවා.
0: ඔව්, මේ ටික ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් ෆාමසි වලින්. මතක තියාගන්න, ඔයා වයසට යන එක නවත්තනවා නෙමෙයි, ඔයාගේ ලස්සන පෙනුම පාලනය කර ගන්න පුළුවන් වසර ගණනාවක් ගියත්. හරි, ඩෝමා ගැන කියන්න ඕනේ. මාක්ස්මන් ගෲප් එකට අලුතෙන්ම ඔයාලට අවස්ථාවක් දීලා තිනවා. ඩෝමා මේ ස්පෙයාර් පාර්ට්ස් නේ, ඒජන්ට් කෙනෙක් විදියට, ඩීලර් කෙනෙක් විදියට වැඩ පටන් ගන්න. වර්ගඩි 200ක් ඉඩ තියෙනවා නම් පාරයිනේ තැනක බැංකුව අපකරේ තියන්න පුළුවන් නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන එක විතරයි. ෆෝන් නම්බර් එක මං කිව්වා ඔයාට, මතක ඇති නම්බරේ. මතකද නම්බරේ? නෑ
1: නෑ
0: නෑ, මේ ලෝකෙ නෙවෙයි.
1: හරි
0: හරි, මෙන්න මේ නම්බර් එකට ඕනේ ඔයා මේ මැසේජ් එක දාන්න, WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. 0764 23 94 27 0764 23 94 27 කියන නම්බර් එකට WhatsApp කරලා තියන්න. ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා. ඉතින් රට වටේම සෝලා පද්ධති දාස් ගණනක් සවි කරපු, දැන් මේ වෙලාවේ ඩීප් වෙල් වෝටර් පම්ප් එක විශේෂයෙන්ම ඔයාට ජල අවශ්‍යතාවයක් තියෙන ඕනම තැනක එතන ස්වභාවය තේරුම් අරගෙන අවශ්‍ය කරන පහසුකම් සපයන්න ඩීප් ටෙක් ටීම් එක ලෑස්ති. ෆෝන් නම්බර් එක මතක් කරනවා නම් ඩීප් ටෙක් කණ්ඩායමේ
1: 0774 77 73 74.
0: අයිකේ
1: 0774 77 73 74.
0: ඒ වගේම RDB බැංකුවට යන්න FD එකක් දාන්න. මේ ලොකුම වැඩිම රේට් එක දෙන්නේ RDB එක. මේක ඉතින් මන්ත්‍රී වගේ ජප කරලා වැඩක් නැහැ.
1: යන්නේ ඉතින්
0: ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්නකෝ.
1: ගිහිල්ලා බලන්න.
0: ඔව්, රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි. 9යි විනාඩි 48යි.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක මන්න. අදම අමතන්න. 011 76 679 579. ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්. වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
11: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
10: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
12: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
11: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
11: හැම වංගුවකම අලුත් කතාවක්.
10: 18 වංගුව
11: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමනි කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
14: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
15: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
16: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
15: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
0: 9:51 අපි යන්න වෙලාව හරි. එහෙනම් යන් සතියේ වැඩ කටයුතු අවසන් කරනවා.
1: වීකෙන්ඩ් එකට ලෑස්ති වෙන්න ඕනේ.
0: ඔව්, අපිට ආයේ හම්බෙන්න තියෙන්නේ සඳුදාට.
1: ඔව්.
0: එහෙනම් මේ සතියන්ත පරිස්සමට ඉන්න එහෙම යන්න තියෙනවා නයි වැඩි කරගෙන නේද? ඔය ටිකක් මේ ඔය අපි කියන්නේ ඔය වහින වැස්ස අඩු පැතිවලට එහෙම ගිහිල්ලා පහස්තරපත් වෙන්න බා, බොන්න වතුර නැතුව නා ගන්නවත් විදියක් නැතුව ඊට පස්සේ ඉතින් අර දන දන ගිහිල්ලා වැඩක් නැහැ නේ.
1: නේ, ට්‍රිප් එකක් උනත් යන්න බෑ නේද?
0: ඔව්, ට්‍රිප් එකක් කොහේ දවස් දෙකකට හරි කොහේ හරි යනවා නම්.
1: ඔව්.
0: අපි කියන්නේ ටිකක් ගෙදරටලයිමු පොඩ්ඩක්.
1: ඔයා ගෙදර තින්නේ?
0: ඔව්. මම මේ වීකෙන්ඩ් එකේ හොයත් යන්නේ. මොකද තමන්ගේ ගෙදර මිනිස්සුන්ටත් පොඩ්ඩක් අවධානය දෙන්න එපා.
1: මූණ පෙන්නන්න එපා නේ.
0: උදේනවා රැයට යනවා. ඔයා කවුද? ඔයා මොනවද කරන්නේ කියලාවත් දන්නේ නැහැ. ආගන්තුකෙක් වගේ. හරි, ඔය කොහේ ගියත් සතියන්තය මතින් තොරව ගත කරන්න කියලා මතක් කරනවා. මොකද විෂ මද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීම රටමේකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි නේ. 1927 කියන නම්බරයකට කෝල් කරන්න. හොයා දන්න කවුරු හරි ඉන්නවා නම් ඔය මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා විකුණන කෙනෙක්, එහෙම නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක්, ඒ ඕනම කෙනෙක් කායිකව සහ මානසිකව යහපත් තැනකට ගන්න ඔයාලට පුළුවන් දෙයක් තියෙනවා නම් පොඩි සපෝට් එකක් දෙන්න. ඒ රටමේකට ජාතික වැඩසටහන ගැන කිව්වේ. ඒ වගේම පැල්වත් නිෂ්පාදන ගැන මතක් කරනවා නම් අපිත් එක්ක පැල්වත් නිෂ්පාදන කාලයක් විතර කාලයක් තිස්සේ ඉඳන් ඉන්න ප්‍රොඩක්ට් එකක්. ඉතින් රට පුරා තියෙන අවුට්ලට් වලින් ඔයාලට පැල්වත් ගන්න පුළුවන්, සුපර් මාකට්ස් වලින් ළඟම තියෙන කඩෙන්. විජේ නිෂ්පාදන කවදත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රොඩක්ට් එකක් විදිහට ඔයා ළඟට ආපු ඒ ක්වොලිටි එක මේන්ටේන් කරපු විජේ දැන් ලෝකේ කොහේ ගියත් රස බලන්න පුළුවන්කමක් තියෙනවා. කෑම ටික රස කරගන්න ඔයාට විජය නිෂ්පාදන පාවිච්චි කරන්න 100%ක් ස්වභාවික කුළුබඩු රසය. එහෙනම් අපි ආයේ හම්බෙනවා
1: සඳුදා උදේ 7ට. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් නම් මං අනුව

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01.67 679

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත්, ගුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලු සමට දැන් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. යාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසට එම කොමිසම මගින් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ප්‍රකාශ ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණ තිබෙන්නේ. මේ අතර හිටපු අමාත්‍යවරයෙකු ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එල්නිනෝ කාලගුණික තත්ත්වයේ සහිත නියගේ හේතුවෙන් හානියටපත් වගා සඳහා රක්ෂණ වන්දි මුදල් අද සිට ලබා දෙන බව කෘෂිකාර්මිකව ගොවිචන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා ප්‍රකාශ කළා.
5: පුළුවන් දිශිකයට අදාළව අපි වන්දි මුදල අද ගිණුමට බැරි කිරීම කරනවා. ඒ අනුව අපි මේ මාසේ 15 වෙනි පෙර අනුර දිශිකය අම්පාර ආදී හැම දිශිකයෙම හැම ගොවි මහත්යෙකුටම අදාළ වෙන වන්දි මුදල ලබා දීම තමයි රජයේ ප්‍රධාන පරමාර්ථය. විශේෂයෙන්ම රජය අරමුණ වෙන්නේ මේ නියන් තත්ත්වයට ලක් වෙච්ච සෑම ගොවි මහත්යෙක ලක්ුණ පීඩාවන්ට ඒ පීඩාව වළක්වා ගැනීමට නිතම කෙටි කාලයක් තුළ හානිය තක්සේරු කිරීම කළා. ඒ තක්සේරු කිරීම කළ අපි බැලු කොච්චර හානියක් වුණාද කියන කාරණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගන්නේ කිරීම කරලා අපි අද සිට ගොවි ගිණුමට ඉතා විනිවිදව බැර කිරීම කටයුතු කිරීම කරනවා. එතෙන්දී හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂක මුදලක් අපි බැර කිරීම කරනවා. එතෙන්දී වියතු වගාවන්ට අක්කර 5 දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලසා දීම සිදු කිරීම
6: කරනවා.
0: අමරිකා කාන්තා විමුක්ති ව්‍යාපාරයේ නායිකාවක් ස්ත්‍රීවාදී ක්‍රියාකාරිණියක් සහ ලෝක ප්‍රකට මාධ්‍යවේදිනියක් වූ ග්ලෝරියා ස්ටයින්ම් මිය ගොස් තිබෙනවා. ඇගේ නිවසේදී ස්ටයින් මිය ගිය බව ග්ලෝරියා පදනම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලේඛිකාවක් සහ සංගරා සංස්කාරකවරියක් වූ ග්ලෝරියා වසර 50කට පෙර ලිංගිකත්වයට එරෙහිව සටන් කිරීමට කාන්තා ක්‍රියාකාරී සන්ධානය ආරම්භ කළා. නිව්යෝකී මාධ්‍යවේදිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය ලෝපුරා කාන්තාවන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ MS සංගරාව ආරම්භ කරමින් 1934 වසරේ මාර්තු 25 වන දින ඔයෝ ප්‍රාන්තයේ උපත ලැබූ ග්ලෝරියා වයස අවුරුදු 12 වනතෙක් පාසල් නොගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් 1950 දශකයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඇය පර්යේෂණ ශිෂ්‍යත්වයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා. 2013 වසරේදී එවකට ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඇයට එක්සත් ජනපදයේ ඉහළම සිවිල් ගෞරවය වන ජනාධිපති නිදහසේ පදක්කම ප්‍රදානය කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 6යි දැන්
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
2: දසුන් විත් යෂෝ
0: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: ඒ අද සිකුරාදා.
2: ඒකනේ සතුටින් ඉන්නවනේ.
1: Good morning. Good morning. සුබ උදෑසනක්. සිකුරාද කියලා කියන්නේ බොහෝ අයගේ ඊළඟ බලාපොරොත්තුවට සමහර වෙලාවට පෙළ ගැහෙන දවස.
2: ඔව්.
1: සතියක්ම වැඩ කරලා ගිමන් නිවන්න ලෑස්ති වෙන දවසේ උනාට සිකුරාද ටිකක් වැඩ වැඩි දවසක් නේ.
2: ඔව් ඉතින් අර ඒ වැඩ ටික ඉවර කරන්න ඕන අපි නිවාඩුවක් ගන්න නන් නේද?
1: Yes. හැබැයි දැන් මේ නිවාඩුව කියලා කියන්නේ සිකුරාද වැඩිපුරම උනන්දුව තිබුණේ ගිය සතියේ.
2: ඔව්.
1: හැබැයි දැන් මේ සතියේත් ලොකු උනන්දුවක් තියෙන හේතුව මොකක්ද දන්නවද? ලබන සතියේ ඉස්කෝලේ පටන් ගන්න.
2: ඔව්.
1: හරිද? එතකොට රවුමක් ගහන්න යන්න තියෙන්නේ මේ වීකෙන්ඩ් එකේ විතරයි.
2: විතරයි.
1: ඒ නිසා ගොඩක් අය අද එළියට බැහැලා දරුවොත් එක්ක නිකන් මගතොටේ ඇවිදින්න යන දවසක් ලස්සන දැන් විඳින්න යන දවසක් නේ දරුවන්ට අලුත් අත්දැකීම් දෙන්න යන දවසක්
2: ඒක තමයි නේද
1: ඒ යන ගමන් අපිවත් අහගෙන යන්න
2: FM 93.5 FM 93.7 දවල් එක වෙනකන් ඉන්නවා අපි දෙන්න
1: ඒ අතරේ අපිට මෙහෙට මෙසේජ් එකක් එවන්න අමතක කරන්න එපා ලස්සන සින්දුවක් අහන්න.
2: යෝ 0.7.3.93.5.93.7 මේකේ ෆෝන් නම්බර් එකට 18 වංගෝ පැත්තට ඉක්මනට එන්න.
1: ආදරය දෙන්න ඔබ. හැබැයි ආදරේ බලාපොරොත්තු වෙන්න එපා. හරිද? අවවාද දෙන්න කවදාවත් අන කරන්න යන්න එපා.
2: ඔව්.
1: පිහිට වෙන්න. හැබැයි කවදාවත් කාගෙන්වත් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. අත්හරින්න. හැබැයි කවදාවත් වෛර කරන්න යන්න
2: එපා.
1: අද දවසේ මතක තියාගන්න.

0: උදේ 10 විනාඩි 12යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: රයිට් සිකුරාද කියලා කියන්නේ වෙනස්ම අත්දැකීමක් එක්ක 18 වංගු ඔබලඟට අරගෙන එන දවසක්.
0: ඔව්.
2: අපි ලෑස්ති වෙලා ඉන්නවා 18 වංගුවෙන් ඔබව ලෝකෙ වටේ අරගෙන යන්න. මේ වෙනකොට එවෙන වෙනමන කඩේතු සූදානම් වෙමින් තියන්නේ. ඉස්සරහට
0: බලාපොරොත්තුෙන් ඉන්න නේද?
2: අනිවාර්යයෙන්. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්.
0: හරිද?
2: එනිසා මේ අපිත් එක්කම දිගටම ඉන්න. අද ඉක්මනටම අපිට මෙසේජ් කළේ නැත්නම් මෙසේජ් එකක් එවන්න කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගන්න. අපි ඉස්සෙල්ලා මෙසේජ් එකක් කියලා යන්න සින්දුවට.
0: හරි යමු. ඉතින් අපිත් එක්ක ආදරෙන් එකතු වෙනවා අද 18 වංගෝ පැත්තට ඇවිල්ලා කලින්ම සුන්දරෝ සිකුරාදා දවසක ඒවා කියලා දින අපිත් අද ඉන්නවා කියලා තමයි තියෙන්නේ. දවල දෙන්න ඉන්නෝ මෙත්සදී හොමන්දි අපි වහගෙන මහත්යා හේමන්ත දුසිල්වා ඒ වගේම අම්මා අයියා නිමල් තිලකසිරි සුදුක්ක ඉන්නවා මනෝහරි ප්‍රනාන්ද ඒ වගේම අනුමක්ක ඉන්නවා ප්‍රබනාංගේ ඉන්නවා ගාමිණි අයියා මේ හැම මෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඩිලාන් නිරෝෂෝව එකතු කරගන්න ඕනේ. හංවැල් ඉඳලා තමයි අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ. ඔන්න ඉතින් 18 වංගෝ පැත්තට ආපු අයව අපි එකතු කරගන්න තමයි මේ හදන්නේ. තව ඉන්නවා මාතලේ දෙලිනි. හෙලෝ හෙලෝ කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. දෙන්නම හොඳින් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා. ඔබ දෙන්නා ගොඩාක් හොඳින් ඉන්නවා. ඒ වගේම 18 වංගු ඉන්න ඔයාලට සුභම සුබදාසනක් වේවා කියලා තියෙනවා. ඉතින් ඔන සුභම සුබදාසනක් වෙන්න ඕනි. අබන් පිටින් ඉඳලා රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පෞලි හැමෝමත් එකතු කරගෙන අපි හමු නේද දස ලස්සන සිල්වක්.
2: අපි මේ ගියේ හමු මේ ඊට කලින් පොඩි කතාවක් කියන්න මට හිතුණා. හරිද? පහුගිය දා තිබුණානේ මේ G20 සමුළුව. මේ සමුළුවේ ලෝක නායකයින් ආවා. ලෝක නායකයින් ඉස්සරහා ඉලෝන් මස්ක්. හරිද? ඉලෝන් මස්ක් හරි ලස්සන කතාවක් කියනවා. මේ කතාව ලෝකෙම තිගැස්සිලා යන කතාවක්.
0: ඔව්.
2: ගීතෙන් පස්සේ කියන්නම්කෝ.
0: හරි.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: උදේ 10 විනාඩි 18යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
0: FM 93.5, FM 93.7, ලකන්ඩ රේඩියෝ ITN.
3: කතාව මේකයි
1: කියන්න බලන්න.
3: ඉලෝන් මස්ක් මේ ජීවිස සමුළුවේදී හරි ලස්සන කතාවක් කියනවා. ඒක ටිකක් ලෝකෙම කැළඹෙන කතාවක්. හරිද? කතාව මෙන්න මේකයි. දැන් අපි දන්න කාරණාවක් තමයි AI තාක්ෂණය එන්න එන්නම
1: දියුණු වෙනවා.
3: එතකොට ඒකෙන් අනෙක් පැත්තෙන් කියවෙන කතාව තමයි එතකොට දහස් ගණනකගේ රැකියා අභියෝගයට ලක් වෙනවා. හරිද? මෙතනදී මේ ඉලෝන් මස්ක් කියනවා ඉදිරියේදී, හරිද, අපි බොහෝ වෙලාවට පරිගණකය පාවිච්චි කරලා කරන රැකියාවන් මිනිස් ශ්‍රමයෙන් යොදාගෙන කරන්න ඕන නැති වෙයි කියලා. ඒවා වියකිලා යන දේවල් බවට පත් වේවි කියලා ඉලෝන් මස්ක් කියනවා. විශේෂයෙන්ම සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්, හරිද, ඇකවුන්ටින්, ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින්, ඊට පස්සේ ඩේටා ඇනලයිසිස්, මේ වගේ රැකියාව අවස්ථාවන් ඉදිරියේදී නැති වෙලා යන කියන්නේ රැකියාවන් තියෙනවා. හැබැයි ඒකට මිනිස්සු ඕනේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මිනිස් මොළයට වැඩිය ක්‍රියාකාරීත්වයෙන් සහ 100%ක් නිවැරදිව හැකියාව ලැබෙනවා කියලා කියනවා.
1: ඒ කාලය
3: කාලයක් කෙටි කාලයකින් මේ AI තාක්ෂණයෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ඒකේ අනික් පැත්ත කියනවා ඉලෝන් මස්ක්, සාමාන්‍යයෙන් AI කොච්චර දියුණු වුණාද, හරිද, අපි අතින් කරන කාර්යයන් තියෙනවනේ, රැකියාවන් තියෙනවනේ, සාමාන්‍යයෙන් ඒක රොබෝටික් කියන්නේ රොබෝට්ස් ලගෙන් කරගන්න බෑ කියලා කියනවා. හරි, ගොඩාක් කාලවට වෙල්ඩින් කරන්නේ. ඊට පස්සේ ඉදිකිරීම ශේෂ්ත්‍රයට අදාළ රැකියා අවස්ථාවන්, හරිද, ප්ලම්බින්, මෙන්න මේ වගේ රැකියාවන්, හරිද, AI කොච්චර දියුණු වුණත්
1: මිනිස් ශ්‍රමය අපිට අවශ්‍යයි.
3: එතකොට එක පැත්තකින් AI දියුණු වෙනකොට සුදු කරපටි ජොබ්ස් අපි සාමාන්‍යයෙන් කියන්නේ software engineer, ඊට පස්සේ data analyst, ඊට පස්සේ accounting, මේ වගේ රැකියා AI දියුණු වෙනකොට නැති වුණාට AI දියුණු වුණත් නැති නොවන අර ස්කිල් එකක් මත පදනම් වෙච්ච රැකියාවන් තියෙනවානේ.
1: අනිවාර්යෙන්.
3: ප්ලම්බින්, ඊට පස්සේ වෙල්ඩින්, ඉදිකිරීම ශේෂ්ත්‍රයේ දේවල්, ඊට පස්සේ ගොඩක් කාලවට වුඩ් ක්‍රාෆ්ට්, ඒ කියන්නේ මේ
1: දැව නිර්මාණ කරන
3: වඩු
1: කර්මාන්තය.
3: දැන් මේ වගේ ඒවට AI අභියෝගයක් නොවනා වගේම AI නිසා එහෙම හැකියාවන් තියෙන ශිල්පීන්ගේ වටිනාකම ලෝකේ
1: නැති වෙන්නේ නෑ නෙවෙයි.
3: දැන් තියෙන වටිනාකමට වැඩිය 100,000 ගණනකින්
1: එකතු වෙන වටිනාකමක් එකතු වෙනවා ඒ රැකියාව වලට.
3: වටිනාකම වැඩි වෙයි කියලා කියනවා. ඒ කියන්නේ දැන්ටත් ඒක තියෙනවා. ගොඩක් කාලවලට අපේ රටේ තමයි එහෙම ඔය මේසන්
1: බාස්ලා,
3: එතකොට වඩු කාර්මිකයන්, එතකොට ජල නල කාර්මිකයන් අපේ ඇච්චර පිළිගන්නේ
1: නැහැනේ.
3: මොකද ඒකට ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා
1: හිතන්නේ.
3: හැබැයි යුරෝපීය රටකට ගියොත් ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට, අනෙක් පැත්තෙන් ඇමරිකාවට පවා, කැනඩාවට පවා ගියොත්,
1: ජපානය,
3: මේ වගේ අයට ගිහිල්ලා වැඩ කරන්න ලයිසන් එකක් ගන්න. එහෙමනේ ආපු කෙනෙකුට කියන්නේ මේසන් බාස්ට බෑ, ප්ලම්බින් වැඩේ කරන්න
1: බෑ.
3: හරිද? ඒ වගේම ඉලෙක්ට්‍රිසි වැඩේ කරන්නත් බෑ මේසන් බාස් කෙනෙකුට. හරිද? එතකොට ඒ සඳහා වෙනම ලයිසන් එකක් කරගෙන වැඩ කරනවා. ඒ රටවල් වල ඒ අයට ලොකු සැලරි එකක්
1: ගෙවනවානේ.
3: වැටුපක් ගෙවනවා.
1: හැබැයි වටිනාකමක් තියෙනවා.
3: ලොකු වටිනාකමක් තියෙනවා. ඉදිරියේදී අපේ රටෙත් ලෝකෙත් මෙන්න මේ රැකියාවලට මේ තියෙන ඉල්ලුම වගේම වටිනාකම, නැත්නම් අපි කියන්නේ අගයක් ගැන ගත්තොත් රුපියලෙන් හරි USD වලින් හරි ගෙවන වැටුප
1: වැඩි වෙනවා,
3: වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට කියන්න වෙන්නේ කොහොමද මේසන් බාස් කියලා නේ මේසන් මහත්තයා.
1: මේසන් මහත්තයා වෙන්නේ නේද?
3: ඒතකොට ලොකු වැටුපක් උන්ට ගන්නවා වගේම තමයි ලොකු ඉල්ලුමකුත් ලෝකෙ නිර්මාණය
1: වෙන්නේ.
3: එනිසා මේ ඉදිරියේදී අර අපේ ඒ කාලේ කිව්වේ අතේ පයේ රැකියාවක් හැකියාවක් තියෙන දෙයකට ජොමු වෙන්න. කොච්චර ලෝකෙ දියුණුවත් අවසානයේ සමහර වෙලාවට වියකෙන් නැති රැකියාවන් තියෙනවා.
1: නිර්මාණශීලීත්වය එක්ක නේද මේ හැමදේමත් එක්ක ඔයා ළඟ ඔයාගේ හැකියාව සැකවිලා ඇති මේ රැකියාව ඔයාට ඉහළම වටිනාකමක් ඔයාට අරගෙන එනවා.
3: අනිවාර්යෙන්ම. ඒසාව බලමු ඉස්සරහට AI ලෝකේ අපිට තියෙන තැන කොහෙද කියලා.

0: මෙහෙම කොච්චර කිව්වත්
1: වෙන්නේ ඒකමයි නේද?
0: වාහනයක් පාරට දාලා බලන්න ඕනේ. අපි දරා ගන්න තරම.
1: ඒක තමයි.
0: 10 විනාඩි 26යි.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 6679 579
1: උදේ 10:29 වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: කාලකට පස්සේ මට හිතුණා මෙන්න මේ සින්දුව ගොඩක් අහන්න ඕන කියලා කට්ටියත් එක්ක මේක තු වෙලා. ඊට කලින් අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්න අපි කියමු ඉක්මනට.
2: ඔව් අපි යමු බලන්න 18 වංගෝ පැත්තට ආපු අය ඉන්නවා අපි දෙන්න වහන්න බලාගෙන. ඩමල ගුඩ් මෝර්නින් කියලා තියෙනවා දසුන් නෑන්යාෂ්. ඉතින් නොන්න මෝ කියලා තියෙනවා කිලෝමීටර් 65ක් ගෙවාගෙන ඇවිල්ලා තියෙන අපි දෙන්න වහගෙන අහන්න. ඉතින් යා ඉන්න තැන ඉඳලා ඉතින් මේ වෙලාවේ ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් බොයකට සුමුණ ඔයා ආදරෙන් ඉක්උතු කරගන්නවා. ඊළඟ සිංදු අහන්න ඔයත් එක්ක ඉන්නවා නේද සුමනායි වගේම සුසන්ත ලසන්ත එමෙ කියන ට්වින්ස්ලා දෙන්නව එකතු කරගන්න කියලා තිනු සජා ඉන්නවා අපි වහගෙන රුවන්ෂි ඉන්නවා කියලා තිනු ඉතින් හැමෝම එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා තියෙනවා ගුඩ් මෝර්නින් ඔයාලට සරචණ්ඩයිස් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ ගලේ කඩේ ඉඳලා ඉතින් රයිගම තමයි ඉන්නේ අපි වහගෙන ජය මාම කියලා දෙනවා ඔය දෙනගේ ෆොටෝස් ටික හරිම ලස්සනයි කියලා සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා දෙන ඉතින් වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ලොකු බොස් ඉන්න උපුල් පොඩි බොස් වරුණ ඉන්නවා අපි වහගෙන ලක්ෂ්මී මිස් මදු සංක ධනුෂ්ක ජගත් මාමා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ඒ හැමෝම එකතු කරගෙන දසුන් අපි යමුනේ ලස්සන සින්දුවක් අහන්න
1: මේ උරේ ශරා විහාර

0: ඔය 10 විනාඩි 33යි. අපිට මේ වෙලාවේ SMS කරපු කීප දෙනෙකුත් තියෙනවා, message කරපු කීප දෙනෙකුත් තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා සින්දුවක් අහන්න ඕන කියලා. අපි ඒ අය ගැනත් අපි කියාගෙන යන්න. සංග ප්‍රේමන්ත පීරිස්ගේ අපි ගීතයක් තෝරාගත්තා.
1: හරි. ඊට කලින් අපි මතක් කරු good morning කියලා තියෙනවා. අපි දැන්නටම සින්දුවකට අපිව එකතු කරගන්න කියලා තියෙනවා. හස්බන්ඩ් ඉන්නවා, අමිලෝ දුවිනවා, මීෂ රසිකා ඉන්නවා. රසිකා තමයි message එක දාලා දෙන්නේ මාවනන්ලේ ඉඳලා. අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා. ගීතයකට අපිවත් එකතු කරගන්න හැමදාම දවස පුරාම අපි වහනවා කියලා තියෙනවා ලක්කන. ගම්පහ ඉඳලා ඒ වගේම වේයන්ගඩ අවිරමාවේ තියෙන තමයි අපි වහගෙන ඉන්නේ. තාත්තා ඉනෝ චමීල අම්මා නිල්මිනි ලොකු දුව ඉමාය. චූටිම පුතා අනුසර ඉඳවා අපි වහගෙන. චුටක් ඉන්න මේ කවුද කෝල් එකක්
0: ගන්නවා?
1: කොහොමද අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඉතින් ගාමන්ට් එකක මේ වෙලාවේ සද්දරම ලක්කනාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔතන ඉන්නව නේද මාෂා, දිල්හාන, ඒ වගේම කමල්, දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න.
0: දැන් අපිට එල්නිනෝ, ඒ කියන්නේ දරුණු විදිහට පායනෝ. හරිද? මේ වගේම තමයි සමහර වෙලාවට ඉදිරියේදී දරුණු විදිහට ගම් වතුර ඇති වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා විද්‍යාඥයන්. මේ එල්නිනෝ තත්ත්වය කියන්නේ දරුණුව පායනවා එක පැත්තකට, අනෙක් පැත්තෙන් මේකේ බලපෑම් විදිහට වැස්ස ඇති වෙන්න පුළුවන්. හරිද? මේ වගේම තමයි ලෝකේ භයානකම දේ තමයි මේ ඇති වෙන දරුණු පෑයීමත් එක්ක නැත්නම් ඒගියත් එක්ක ලැබුගිනි ව්‍යාප්ත වීම. හරිද? ඔබට මතක නම් පහුගිය අවුරුද්දේ ඇමරිකාවේ දරුණු විදිහටම ප්‍රාන්ත කිහිපයකම මේ ලැබුගින්න පැතිරලා ගියා.
1: දැන් වෙනකොට ඉන්දුනීසියාවේ ලැබුගිනි ඇති වෙලා තියෙන දරුණු විදිහටම. ඉතින් මේ හැමදේම එක්ක මිනිසුන් වටිනාකමේ මහන්සියෙන් ගොඩනගාගත්ත මේ හැමදේම විනාශ වෙලා යනවා නේද?
0: කියන්නේ ලෝක සනාතන ධර්ම වෙන්නේ නේ උප්පාද තితి භංග. හරිද? ඇති වෙනවා, පවතිනවා,
1: නැති
0: වෙලා යනවා. ඒ නැති වෙන්නේ කොහොමද කියලා අපිටවත් සමහරලාට හිතා ගන්න බෑ. කොහොම නමුත් මේ වෙනකොට ඉන්දුනීසියාව පුරා මේ ව්‍යාප්ත වෙන මේ ලැබුගින්න ටිකක් හානිදායක අනතුරුදායක විදිහට ව්‍යාප්ත වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ලෝක මේ මාධ්‍ය වාර්තා කරලා
1: තියෙන්නේ. ඒ වගේම විශේෂ දුමක් කියනවා මේ හැමදේමත් එක්ක විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දැන් මේ තියෙන උණුසුම දේශගුණික තත්ත්වයත් එක්ක ලැබුගිනි දැන් මැඩ පවත්වා ගන්න ටිකක් දුෂ්කර වෙලා තියෙනවා නේද මේ තියෙන සුළඟත් එක්ක. ඉතින් මේ හැමදේම එක්ක දැන් අපි පුංචි ප්‍රාර්ථනාවක් තියමු නේ ඉක්මනට මේක අඩු කරගෙන ඒ හිටිය තත්ත්වෙම ආපහු එන්න පුළුවන් වෙන්න කියලා.
0: මේ වෙනකොට මේ ලැබුගින්නත් එක්ක විශ්ව දුමාර එක තැනකදී මැලේසියාව පුරාමත් ව්‍යාප්ත වෙනවා, පිලිපීනේ පුරාමත් ව්‍යාප්ත වෙනවා කියලා දෙනවා. ඒ දුම ආග්‍රහණය කරගත්තොත් එහෙම සමහරලාට ජීවිතය පව නැති වෙන්න පුළුවන් කියලා දෙනවා. ඒ තරම් බලපෑමක් ඇති වෙනවා කියලා දෙනවා. කොහොම නමුත් දෙයනේ කියලා නේ ඉන්දියන් සාගරයේ මැද තියෙන මේ මුතු ඇටය මෙහෙම හානි නෑ. ඉතින් එහෙම දේවල් ගෙන්න ගන්නත් එපා. ඉතින් එහෙම දේවල් ගෙන්න ගන්න අහස පොළව නූලන අපරාධ කරන්ටත්
1: එපා.
0: අනේ අපොයි කියන්න තමයි වෙන්නේ හැමුණුත් එහෙම.

0: වෙදහය විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: ටේකයා සුරැකීම මගතොට.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නෙල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
9: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
7: 18 වංගුව
10: දසම් විත් යෂෝ
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්.
0: සමහර වෙලාවට අපිත් දැනුවත්ව මේවා වැරදි කියලා කරන දේවල් තියෙනවනේ. සමහර වෙලාවට මේ ඕනේ ගොඩක් දේවල් කියන්න ඕනේ. එකක් මං කියන්නම්කෝ.
8: කියන්න බලන්න.
0: දැන් අපේ හිත මිත්‍රාදීක් ඥාතියෙක් දන්න කියන කෙනෙක් මිය ගියාට පස්සේ අපි කියනවා නිවන් සුව ලැබේවා කියලා.
8: ඔව්.
0: ඇත්තටම නිවන කියලා කියන්නේ මිය ගියාට පස්සේ ලබා ගන්න දෙයක්ද?
8: එහෙම නැත්නම්
0: ජීවත් වෙද්දී අපි ලබා ගන්න ඕන දෙයක්. ඔව්. ඇත්තටම මොකද්ද?
8: මට හිතෙනවා ජීවත්
0: පුංචි මොලෙන් පොඩක් කලවල කලත්තල
8: පුංචි මොලෙන් හිතන්නේ නේද? මට හිතෙනවා ජීවත් වෙලා ඉන්න කාලේ අපි සාධාරණව කාටවත් ප්‍රශ්නයක් නැතුව හිටියොත් අපිට ඉතින් නිවන කියන දේ දුරක නොවෙන්න පුළුවන් නේ. ජීවත් වෙලා ඉන්නකම් අනිත් අයට වද දීලා කරදරයක් වෙන විදිහට ජීවත් වෙලා මරණට පස්සේ තියෙන නිවනක් හොයන්න බෑ නේද අපිට?
0: සාමාන්‍යයෙන් නිවන කියලා කියන්නේ ඒක නෙවෙයිනේ.
8: ඔව්.
0: නිවන කියලා කියන්නේ මේ සියල්ල ඇතුලේ
8: තමයි
0: අත්හැරීම.
8: අත්හැරලා ජීවත් වෙන එක.
0: ඊට පස්සේ තමන්ට බලාපොරොත්තුවක් කියලා දෙයක් නැහැ. තමන්ගේ කියලා දෙයක් නැහැ. තමන්ට එහාට කියලා දෙයක් නැහැ.
8: ඔව්.
0: ඒ කියන්නේ මේ සියල්ල ඇතුලේ නිවීම තමයි ඒක.
8: ඔව්.
0: හරිද? දැන් ඇත්තටම අපි ඕක ප්‍රාර්ථනා කරන්නේ මේ ගියට පස්සේ.
8: ඔව්. දැන් ඔයාලට අත්හරින්න පුළුවන්ද මේ ලෝකේ තියෙන දේවල් එක්ක?
0: හදිස්සියවත් නේ. අදිසියවත් දැන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට එනම් මාමේ නිවන් සුව ලැබේවා කිව්වොත් එම ගානනේ ඈ යා යන ගමන් හිමි කියන්න බෑ
8: ඒක තමයි මට නම් බෑ
0: ඒ වුණොත් එම අපිට නිවන් තමයි යන්නේ මේ මහන්සි වගේ නා වැඩ කරලා ඉක්මනටම කිරිතේ එකක් බොන්න මොනවනම් ඇඟට පතට
8: මහන්සිය
0: විඩාව මැකෙන්න දැනෙන්න මොන්න ඕනේ
8: පැල්වත්ත කිරිතේ එකක් මුතමයි. ඉතින් ඔයා දන්නවා ක්වොලිටි නිෂ්පාදනයක් ගන්න හොඳ විශ්වාසවන්ත වෙළඳ නාමයක් එක්ක කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් මිලදී ගන්නවා බල හිටියන ඔයා බය නැතුව පැල්වත්ත නිෂ්පාදනම ගන්න. පැල්වත්ත කිරි පිටි එකක් අරගෙන මොන රස බලන්න.
0: එහෙනම් නිවසුව ලැබේවා. මේ තව එකක්
8: තියෙනවා.
0: සාමාන්‍යයෙන් අපි දැන් කොහොම හරි අපි දැන් මිය ගියාම කියනවා නිවන් සුව ලැබේවා කියලා.
8: ඔව්.
0: ඇත්තටම කියන්න ඕන නිවන් සුව ලැබේවා කියලා නිවන් සැප ලැබේවා කියලා.
8: ඔයා කියන්නේ මොකද්ද?
0: ඔයා කියන දෙයක් තමයි
8: ඒකනේ.
0: නෑ නෑ ඇත්තටම නිකන් හිතලා බලන්නකෝ. ඔයා නිකන් මොලෙත් ගැට ගහන ප්‍රශ්නනේ.
8: ඒක තමයි සමනල් ගැට වැටෙනවා.

0: ඔයාටත් නිවන්සුව ලැබේවා කිව්වනේ.
1: නිවන් සැප ලැබේවා කියලා කිව්ව කෝල් එකක් දීලම බොහොම ස්තුතියි.
0: මේ අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නා. ඒ වගේම තමයි ලක්හඬ අලුත් පියවර 30 වසරක අභිමානීය සමරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ලංකාවේ ගෝල්ඩන් වොයිස් එක හොයාගෙන යන ගමන
1: වෙබහර අපි ඔගොල්ලොත් එක්ක තමයි 30 වෙනි සමරුම සමරන්න සූදානම් වෙලා ඉන්නේ නේද? ඉතින් ලක්හඬ ගෝල්ඩන් වොයිස් කියන අපි තරගය සූදානම් කර ඉතින් ඒක පළවෙනි අදියර අපි මේ විදිහට සාර්ථක විදිහට අපි වැඩ ටික පටන් අරගෙන තියෙනවා. ඉතින් දැන් අපි සඳුදා ඒ වගේම බදාද මේ කියන දවස්වලදී අපි ඔයගොල්ලන්ගේ දක්ෂතා අපිට අහන්න දුන්නා. ඊට පස්සේ ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකෙන් ඔයගොල්ලන්ට බලන්න හම්බ වුණා අද කවුද තරඟ වදින්නේ කියලා. ඉතින් දැන් මේ හිටපු 24 දෙනාගෙන් අද දෙවෙනි පියවරට යන්නේ දෙවෙනි තරගයට සුදුසුකම් ලබන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් අද දවල් එකේ ඉඳලා. ඔයා අහගෙන හිටියොත් නේද දසුන්?
0: අනිවාර්යයෙන්ම ඔබ FM 93.5 FM 93.7 දිගටම අපිත් එක්ක ඉන්න. ඊට පස්සේ ගෝල්ඩන් වොයිස් එක අද තෝරා ගැනීම ඔබට කරන්නත් පුළුවන්කම තියෙනවා. අද තමයි 3 වෙනි දිග හැරුම.
1: ඔව්. ඉතින් අර කමෙන්ට් එකක් එහෙම දාන්න පුළුවන්. අපි පෝස්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයා ගෙස් කරන තරුව මේ කෙනා ඉන්නවද කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමතිම කෙනාගේ නම මෙන්ෂන් කරන්න පුළුවන්. මේ හැමදේම ඔයාට අවස්ථාව හදලා දීලා තියෙනවා. අපි බලමු ඔයා හිතුව කෙනා ඉස්සරහට යයිද කියලා.
0: ඔක්කොටම කලින් මේ හොඳ කිරිතයක බීලා ඉන්න පැල්වත්ත තිය එකක් නැගපත නිවෙන්න ඊට පස්සේ මහන්සියෙන් වියකෙන්න ඊට පස්සේ සමහරලාට ওই ටී එක බිව්වට පස්සේ
1: දැන් රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන් අපිට.
0: ඔව් ඊට පස්සේ මේක තමයි ගෝල්ඩන් වොයිස් එක කියලා කමෙන්ට් එකක් දාන්නත් දෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මේ කෝටිපතියෙක් වෙන්න තියනවා නම් ඔන්න ලේසිම මග
1: තමයි ජාතික ලොතරැයි මණ්ඩලය අරගෙන නොවට ධන නිධානයේ ලොතරැයි පද දැන් පුංචි රුපියල් 40ක් කියලා කියන සමහරක් වෙලාවට ඔයා කඩේට ගිහලා මොන හරි කඩ චෝරුවක් ගන්න වියදමක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් නම් අද දවසේ රුපියල් 40 අරගෙන ගිහිල්ලා ලකුම තියෙන ලොතරැයි කූඩුවෙන් ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ වෙනස් වෙන අංක ටිකේ ලොතරැයි පතේ තියෙන්න පුළුවන්. ඉතින් පරක්කු වෙන්න නැතුව අඩ කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙන. ඉතින් බය නැතුව විශ්වාසයෙන් යන්න ලංකම්ම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත අරගෙන ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
0: කතාවට කියනවා නේද මේ
1: මොකද්ද
0: දුවේ පුතේ මේ කල වයසට ඇවිල්ලා තියෙන්නේ දැන් දීගයක් කරගන්න කියලා.
1: ඒක තමයි
0: කියනනේ. ඔව් අම්මලා තාත්තලා කියන සමහරවල් අම්මලා තාත්තලා කියන කලින් නැන්දලා මාමලා කියනවා නෑදෑයෝ කොල්ලා නම් දැන් වයස හරි
1: දැන් හරි නේද දුවේ වයස
0: මගුල් තුලාවක් එහෙම කරගන්නේ නැද්ද
1: නැත්තම් අපි හොයලා දෙන්නද
0: දැන් එහෙම කියලා ඊළඟට කියනවා දැන් කසාද බැන්දර පස්සේ කසාද බැඳලා ගොඩක් කල් හිනා වගේම බලන්න කැමති නැද්ද
1: දඩුසුරතල බලන්න කැමති නැද්ද
0: එහෙම අහනවානේ.
1: ඒක තමයි
0: දැන් ඔහොම කියන්න හේතුවක් තියෙනවා. මොකද දන්නවද ඔය නිවැරදි යෝන් කාලේ තරුණ කාලේ කසාද බඳින්න කියලා කියන්නේ ටිකක් මුහු කුරා ගියාට පස්සේ තේරෙනවා කසාද බඳින එක මල වදයක්
1: වඩ තේරිලා නේද ඉන්නේ
0: මහ දුකක්
1: මන් තේරෙනවා එක
0: පරිණත වෙද්දි තේරුම් යනවා. සමහර වෙලාවට හිනා වෙලා අත්තරින් ඕන දේවල් අපි නිකන් අඬාගෙන රැකගන්න යන්නේ ඒක මහා මෝඩකමක් කියලා.
1: ඒක තමයි.
0: ඒක පරිණත වෙන්න ඕනේ. හරිද? පරිණත වෙනවා කියන එකට සමහරවල් අනිත් පැත්තෙන් කියනවා ඕකේද ඔය ආදරේ දිනා බූට් එකක් කන්න මොකක්ද
1: ඒක තමයි
0: නේ. කොහොම නමුත් පරිණත වෙන්න කලින් කසාදයක් බැඳ ගන්න නේ.
1: ඒක තමයි.

0: දඟකාර ඇස් මතක් කියලා අපිවත් එකතු කරගන්න මේ අයත් එකතු කරගන්න කියලා මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්න අපි ඉක්මනට මතක් කරන්න.
1: අපිව අහගෙන ඉන්න අලුබෝමලේ ජගත් රෝහණ ආව එකතු කරගන්න හරි මාද්‍රේ. ලස්සන උදේ ලස්සන වෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් අපි වහගෙන ඉන්න දවල් එක වෙනක චන්දන ඉඳුවා සන්ධ්‍යා කලින්දෝ නිදුක ඒ වගේම රසික ඉන්නවා අපි වහගෙන රසිකා ඒ වගේම වත්සලා ප්‍රේමලාල් මේ හැමෝම එකතු කරගන්න කියනවා ලස්සන සින්දුවක් අහන්න.

0: 10 විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ප්‍රයි.

0: හැන්දෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: එල්ලා
1: එක තමයි නේද සමුදෙන්න යනකොට අපි මේකට අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ සද්දුරුම ලක්ෂණ දාලා තිනෝ කියලා තිනෝ 18 වංගුවෙන් අපි වහගෙන ඉන්න ගුඩ් මෝර්නින් කියලා තිනෝ හරි ගුඩ් මෝර්නින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ අවසන්ත කුමාරි කම්පල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ තමර කුමාරි ආව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න කේඩිය සමරසිංහ ආවත් එකතු කරගන්නම් අපිව සද්දුරුම වහගෙන ඉන්නවා නේද මේ වෙලාවේ ඒ වගේම අනුෂ ආවත් එකතු කරගන්න ඕනේ නුවර ඉඳලා තමයි අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ මේ වෙලාවේ ටියම ගාමන්ට් එකේ වැඩ කිව්වා හැබැයි සද්දර්ම ලක්ෂණ අහගෙන ඉන්නා කියලා තමයි කිව්වේ
0: රයිට් මේ ගීතය අහලා අපි ප්‍රවෘත්ති අහලා ආයි මුණ ගහමු

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලි

0: ට්‍රැක්ටරය කාන්තාවන්ගේ නිර්වාච ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. එහි මහනුවර උපඒකකයට ලැබුණු පැමිණිල්ල මත මූලික විමර්ශන සිදු කළා. ඉන් අනතුරුව ගිනිගත්හේන ප්‍රදේශයේදී සැකකරු ඊ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. 36 හැවිරිදි සැකකරු ගිනිගත්හේන ප්‍රදේශයේම පදිංචි කරුවේ. සැකකරු පැමිණිලිකාරිය සමග විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන් වී සිටියේදී මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. පරිගණක අපරාධ විමර්ශනාංශයේ මහනුවර උපඒකකයේ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මද්‍රම්වේ ජාවාරන් සම්බන්ධ පුද්ගලින් 11 දෙනෙකුට වියට්නාම් අධිකරණයේ මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ වියට්නාමෙන් වාර්තා වූ විශාලතම මද්‍රම්වේ ජාවාරමට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ඒ අනුව වියට්නාම් අධිකරණයේ වරදකරුවන් 11 දෙනෙකුට මරණ දඬුවම නියම කළා. මද්‍රම්වේ ජාවාරම් සම්බන්ධයෙන් 227 දෙනෙකුට රේව චෝදනා එල්ල කර තිබුණා. ඉන් 11 දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ. අනෙකුත් වරදකරුවන්ට මාස 18 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටද වියට්නාම් අධිකරණය පියවර ගත්තා. මරණ දඬුවම නියම වූ අතරට රට මද්‍රම්වේ ජාලය මෙහෙවන ප්‍රධානියාද ඇතුළත්. ඔහු ප්‍රංශයේදී අත්අඩංගුවටගෙන වියට්නාමයට රැගෙනීමෙන් අනතුරුවයි නඩු විභාගය සිදු කෙරුණේ. ලක්නර ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට. මෙන්න අපට දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිෂන් හමුවට අද උදෑසන කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම හමුවට අද උදෑසන කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 11යි විනාඩි 5යි
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: අක්කලාවක් අක්කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
2: 18 වංගුව
1: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
4: රයිට් අපි දෙවෙනි වෙයි පටන් ගන්නේ 18
1: වංගුවේ
4: මේ පැතර ඉක්මනටම මෙසේජ් කරන්න ඔබේ යාළු හිත මිත්‍රාදීන් එකතු කරගෙන ලස්සන සින්දුවක් ආන්න
1: වැඩ කරන ගමන් භාලෝ මහන්සිය නැති වෙන මේ දෙවෙනි පැයටවත් ඉක්මනට අපිත් එක්ක එකතු වෙන 18 වංගුව පැත්තට එන 07.03 93.5 93.7 ඉක්මනට මෙසේජ් එකක් එවන්න

0: අපිට මේ ගීතයක් අහන්න ඕන කියලා මෙසේජ් කරපු කීප දෙනෙක් එන්න අපි ඉක්මනටම කියමුකෝ.
1: ගිනිගත් වෙන තැබල් කාර්යාලයේ මේ වෙලාවේ ආපු දෙන්නව සද්දරිම ලක්කනාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා ඔඩ දනිය මහත්මේ වගේම චාන්දරි මිස් ඉන්නවා අපි වහගෙන, රිෆ්කා ඒ වගේම සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට කිව්වේ මංජල හේමන්ත.
0: හ්ම්.
1: ඒ වගේම අපිට ඉන්නවා කවුද ඊජි අනුරපුස්සල්ලා, ඔයාවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. ওই විදිහට වහගෙන ඉන්න දවල් එක්ක වෙනකන් අපි දෙන්නව ඉන්නවා 18 වංගෝ වැත්තේ. අපි යහගෙන ඉන්නවා ලක්ෂපාණී ඉඳලා කියලා තියෙනවා ගිහන් අය ඉන්නවා. චමුදී අක්කේ අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට එන්න FM 93.5 FM 93.7 18 වංගෝ පැත්තට.
0: යශෝර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා කියනවා දැන් මේ එල්නිනෝ තත්ත්වය, කියන්නේ එල්නිනෝ තත්ත්වයේ දරුණුම තත්ත්වය අපි ඉස්සරහට අවිල්ල තියෙන්නේ කියලා. ඒ නිසා ඉදිරියේදී අපිට මේ තක්වා අත්විඳපු භයානක ප්‍රතිඵල වලට එහා ගියපු තව භයානක ප්‍රතිඵල අත්විඳින්න වෙයි
1: කියලා
0: එතුමා සඳහන් කරනවා. දැන් ඕක ලංකාවට අපි කේන්ද්‍ර කරලා ගත්තොත්, කොටු කරලා ගත්තොත්, නැත්නම් ලඝු කරලා ගත්තොත් ඇත්ත මේ වෙලාවේ ඊයේ මම දැක්කා මේ සමාජ මාධ්‍ය තුලත් සංසරණය වෙනවා. හැම වතුර වලකම මේ වෙලාවේ ඉතුරු වෙලා තියෙන වතුර ටික රත් වෙනවා දවල් දවල්ට. ඉන්න ගෙම්බෙකුටවත් මාළුවෙකුටවත් ඉන්න බෑ. සමහර වෙලාවට ওই වැව් වල මැද ඉතුරු වෙලා තියෙන වතුර ටික එහා පැත්තේ කොටයි මෙහා පැත්තේ කොටයි තියෙන සත්තු එනවා වතුර බොන්න. ඒක සමහර වෙලාවට අර මැද තියෙන ගොඩ බිමක් එහා පැත්තේ මෙහා පැත්තේ වතුර ඉතිරිච්ච වලවල් දෙක තියෙනවා. මේ පැත්තේ ඉන්න මාළු වතුර රත් වෙනකොට පීනගෙන පීනගෙන ගොඩ බිම දිගේ ගොඩ බිමේ එහෙ මෙහෙ දඟල දඟලගෙන යනවා එහා පැත්තේ වතුර ටිකට. අනේ ඉතින් කොක්කුටගෙනයි සමහර වෙලාවට
1: වාසිය නේද?
0: ඔව්, වැවේ මාළු අල්ලපු අයටයි.
1: ඔව්.
0: ඒක ඉතින් ගජ වාසියක් කරගෙන තියෙනවා මේ වෙලාවේ. එහෙම කරගන්න එපා. ඉතින් කොක්කුන්ට නම් ඔක කියන්න බෑනේ.
1: ඔව්.
0: අර සමහර වෙලාවට වැව් වල ඉතුරු වෙලා තියෙන වතුර ටිකෙත් ඉන්න මාළු ටික සමහර අය අරගෙන අකුලගෙන යනවා. ඒ කාලේ වැව් ගම්මානවල ඇත්තෝ ඕක කොහොම කළේ නැහැ.
1: ඔව්.
0: හරි, බලන්නකෝ මේ වැව් ගම්මාන ඇත්තන්ගේ තිබ්බ වාරි කර්මාන්තයේ සිරිත් විරිත් ටික.
1: එතකොට
0: මේ කාලේට ඒ කාලේ ඒ කට්ටිය කරපු දේවල් තියෙනවා.
1: ඔව්.
0: හැබැයි අපි
1: එදා වේල පිරිමහ ගන්න කොහොම හරි වැවලේ ඉන්න මාළු ටික එකතු කරගෙන එනව නේද?
0: දසුන් මාත්‍ය පිස්සු කියනවා නේද? අපිට කන්න බොන්නේ
1: නැහැ. නේද? අපි මේ ඉන්න මොනවා කියනවද මේ නේද?
0: ඕ මේ කාස්ට් ගෞවේ ගස් කොළන් ඔක්කොම වේලිලා.
1: මොනවද
0: කියන්නේ කියලා කියනවා.
1: මාළුවෙක් හරි අල්ලගන්නේ හරියම් ආරින්. ඒකටත් මොකක් හරි කියනවා කියලා හිතනවා ඇති නේද?
0: ඒ වගේම තමයි මේ ඊයේ පෙරේදා මේ සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.
1: ඔව්.
0: මේ ඊ පිළිබඳව විධිමත් මේ අවධානයක් යොමු වුණාද කියන කාර්යය පිළිබඳව ප්‍රශ්න කරලා තිබුණා. ජාල ජාතික වනෝද්‍යානය ඔබ දැක්කද? දඩයක් කරුවෙක් නේද? බඩ ගාගෙන තුවක්කුවකුත්
1: අරගෙන යනවා නේද?
0: ඔව්. කැලේ මැද යනවා වැවක් මැදින්. ඒ කියන්නේ වැව් පිට්ටනේ අර මේ වෙලාවේ මේ ගිනි ගහන මත්දහන වතුර ටිකක් බොන්නේ න සත්තුන්ව දඩයක් කරගන්න. මම මේ කල්පනා කළේ
1: මේ මිනිස්සුද?
0: මිනිස්සුද? ඒ වගේම තමයි මෙහෙම මේ ගිනි අවි අරගෙන බයක් සැකක් නැතුව
1: යන්න පුළුවන්ද?
0: මේ යාලේ කැලේ මැද මේ විවෘත භූමියට යන්න පුළුවන්ද?
1: ඒක ඩ්‍රෝන් එකකින් යනකොට තමයි ওই සමහර දේවල් අපි හිතන්නේ නැති විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා නේද?
0: හැබැයි ඩ්‍රෝන් වල ගියත් ඒ වෙලාවේ ওই පිළිබඳව වගකීම් යුතු ඉන්නවනේ. එතකොට AI ක්‍රියාත්මක වෙන්න බෑ. මම මේ කල්පනා කරේ අහම්බෙන් මේ මහදවල් එහෙම දඩයන් කරනවා අහුණා නම් රැට යාල එහෙම කොහොම ඇද්දෙන්නේ?
1: ඒක තමයි මේ මොනවා වෙනව ඇතිද?
0: يعني වගකීම් යුතු නිහඬද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අවුරුද්දට රතිඤ්ඤා දානවා වගේ ඇති.

0: එකළහය විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
6: 18 වංගුව
9: දසම් විස් යෂෝ
10: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්
11: යෂෝරා මේ සිනානාගේ වෙලාවට සින්දු අහලා නේද
12: අහලා වුණේ
11: නෑ මේ කතාව කියලා මම හමුනේ
12: ඕනේ
11: රයිට් මේ සින්දු තමයි අහන්න තියෙන ඊළඟට හරිද මේ කියන්න ගියේ
12: හරි
11: මේ වෙලාව හොඳම වෙලාවක් තමයි මේ එක හුස්මට වැඩ කරලා මහන්සිය නිවා ගන්න තේ එකක් බොන්න
12: ඔව්
11: හරිද එහෙම බොනවා නම් ඉතින් ගතටත් දැනෙන්න හිතටත් දැනෙන්න අලුත් ඒ වගේම අලුත් ජවයක් එන්න සහ හොඳ ideas ටිකක් එන්න හොඳ කිරි එකක් බොන්න
12: ඕනේ.
11: හරි. එහෙනම් ඉතින් පළවත්තම තමයි. අපේ රහට අපේ රටේ දේවල් බොන පුළුවන්.
12: ඔව්. ඉතින් ඔය ළඟම තියෙන දැන් තේකක් එහෙම අරගෙන එනවා නම් දැන් මේ වෙලාවට ඔෆිස් එකට මතක් කරලා කියන්න. පළවත්ත කිරි තේකක් අරගෙන එන්න කියලා කාට චුට්ටක් විතර වැඩිපුර දාලා රසට ගුණට අර වන්න පුළුවන් පළවත්ත කිරි තේකක්.
11: ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න ඔබේ සිහිනේ ළඟට යන්න ඉක්මනටම ජාතික ලොතරැයි මණ්ඩලෙන් ඔබ අතටපත් වෙන
12: ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන ජීවිතයේ හීනමනට පාර කියන හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ අරගෙන ඉන්න ධන නිධානය ලොතරැයි පත.
11: අර මුංජි පුතා දිගටම අපිට කතා කරන්නේ
12: නේද? ඒක තමයිනේ. නිසලි යොන්න අපි වාගේ නම කිව්වා. ඉතින් ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට.
11: නිසලගේ අම්මත් මාරයිනේ.
12: ඒක තමයිනේ. අම්ම තමයි කෝල් එක අරගෙන දෙන්නේ මේ බබාට. ඉතින් එක දිගට මං හිතන්නේ කෝල් කීයක් විතර ගන්න නැද්ද අපිට?
11: හරි. පුතේ ඔන්න ඔයත් එකතු කරගන්නා සියලු දෙනා එකතු කරගන්න මේ ගීතයට.

0: மொபிடெல் ஃபைபர் கெதர் நம்ம ஃபிட் கரான ஒக்கும டிவைசஸ் கனெக்ட் கரான கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் ரசா SLT மொபிடெல் ஃபைபர்
1: FM 93.5 FM 93.7 லாகான ரேடியோ ITN
2: ඔබ 18 වංගුවත් එකේ ඉන්නේ අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් මේ ඉන්නවා අයත් සම්බන්ධ කරගන්න ඕන මේ
3: සිංදු අහන්න
2: ඊට කලින් මේ පොඩි කතාවක් කියන්න හිතනවා දැන් රඹුටන් කාලෙට
3: ඔව්
2: හරිද සෑහෙන්න දරුවෝ අනතුරට ලක් වෙනවා
3: ඔව්
2: එයි රඹුටන් ඇට හිර කරගෙන හරිද මේ ඊයේ අවාසනාවන්ත ප්‍රවෘත්තියක් වාර්තා වුණා සියඹලා ඇටයක් හිර වෙලා පුංචි දරුවෙක් ජීවිතක්ෂයට පත් වෙනවා මේ දරුවා ජීවත් වුණේ ගලහ නිල්ලඹ කුරු කැලේ කියන ප්‍රදේශයේ
3: හරිද
2: කොමාරේ අම්මලත් එක මිනි වාඩු කාලේ ගිහිල්ලා තියෙනවා ඥාතියෙකුගේ ගෙදර ගෙල්ලා කුස්සියට ගියාට පස්සේ දැකලා තියෙනවා සියඹලා තියෙනවා
3: අරගෙන කාලා
2: ඉතින් පුංචි පුතා මේ පුංචි දුව කාටවත් පේන්නේ නැති විදිහට හොරෙන් අරගෙන කාලා
3: ඒක චූටි කාලේ ආසයිනේ හොර වැඩ කරන්න
2: සා අනෙක් පැත්තෙන් ওই ඇඹුල් දේවල් කන්න පුංචි පැටව කැමතිනේ
3: හරිද
2: අරගෙන කනවා කොහොම හරි අවාසනාවක මහද කියන්නේ මෙදුව සියඹලා කනකට ඒක හැටයක් හිර වෙලා දෙනවා උගුරේ උගුරේ හිර වෙලා යා කොහමාරි පේරාදෙනිය සෙක්ෂන් රෝහල්ට අරගෙන එනකොට අතරමගේ තමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ මේ වගේ පුංචි දරුවන් පිළිබඳ නොසලකිලිමත් භාවයේ හින්දා සහ සමහර වෙලාවට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන හින්දා පුංචි පැටව අනතුරට ලක් වෙනවා වැඩි ඔබට මතක ඇති පහුගිය දවස්වල අර මොන්ටිසෝරි ඉස්සරහා තිබ්බ පොන්ඩ් එකටත්
3: වෙලා
2: දරුවෙක් නැති වුණා ඒ වගේම තමයි දැන් ওই සියඹලාට යක් කාලා.
3: ඔව්.
2: ඒ වගේම තමයි ඊයේ හරි පෙරේද හරි ලිඳකට වැටිලා පුංචි දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. සමහර වෙලාවට ප්‍රමාණවත් විදිහට අවධානයක් යොමු කරනවා නම් දරුවෝ මේ අනතුරු වලින්
3: වළක්ව ගන්න අපිට පුළුවන් නේ. මම එකක් දැක්කට ටිප් ටිප් ගේන්නේ ගිහලා ළමයාත් අනතුරකට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් දෙමව්පියන්ගේ අවධානය අඩුයිද කියලා නේද? ඉතින් මේ දේවල් නිසා දරුවෝ ටික රැක ගන්න පුළුවන් වෙනකොට පොඩක් පස්සෙම ඉන්න වෙනවා. මොකද ඒගොල්ලෝ හරි ආසේ අම්මලාට හොරෙන් කොයි හරි දුවන්න පනින්න තියෙන දේවල් කන්න නේද දසුන්?
2: සහ සමහර වෙලාවට පුංචි පැටවු කැමතිනේ අලුත් අත්දැකීම් ගෙනින්න. දැන් අපි ඉස්සල්ලාම පුංචි දරුවෙක් අපි ගිනි කූරක් පත්තු කරද්දී දරුවා දන්නේ මේ ගිනි දැල්ලට පිච්චෙනවා
3: කියලා.
2: දරුවා ගිනි දැල්ල ඇල්ලුවාට පස්සේ පිච්චෙනකොට අතපස්සට ගත්තම ආයි දරුවා ඒක අල්ලන්නේ
3: කරන්නේ නැහැ. අපි අමත් කරායි වැඩිමත.
2: ඒක තමයි. දැන් ඒ වගේ වෙලාවට මේ ඕනේ මේ කොමාරි පුංචි දරුවෝ දැන් එක දෙයක් කරලා අත්දැකීමක් ලබවුවට පස්සේ තමයි ඒ අය දන්නේ ඒක අනතුරුදායකයි කියලා. ඒ අනතුරුදායක බව විඳින්න කරන අත්දැකීම ඇතුලේ සමහර වෙලාවට පුංචි දරුවන්ට ජීවිතෙින්ම වන්දි ගෙවන්න සිද්ධ වෙන තැන් තියෙන්න පුළුවන්. කොහොම නමුත් දෙමව්පියෝ විදියට ඔබත් වැඩිහිටියන් විදියට ඔබත් දැනුවත් නම් යම් අනතුරකදී දරුවට දෙන්න ඕන ප්‍රථමාධාරය මේකයි කියලා දරුවෝ සමහර වෙලාවට සමහර තැන්වලදී බේරා ගන්න පුළුවන්. දැන් මේ සියඹලෑට හිරවිච්ච වෙලාවට දරුවට ප්‍රතිකාරය කරන්න ඕන මෙන්න මේ විදිහට කියලා දැනුවත්ව හිටියනම් ඒ ප්‍රථමාධාරය දුන්නනම් හොස්පිටල් එකට එන්න කලින්
3: ජීවිතේ බේරගන්න අපිට තිබුණා නේද?
2: තිබුණා. දැන් අර ගොඩක් වෙලාවට කියන්නේ මේ දවස්වල කතා කරන්නේ හෘද රෝග පිළිබඳවනේ.
3: ඔව්.
2: මේ ඉන්නවා එකට හිටපු යාළුවා හෙට උදේට උන මෙසේජ් එකක් එනවා. මේ අන්න නැති වුණානේ.
3: ඔව්. දැන් උදේත් ඔයා කී කී හිටියානේ.
2: ඔව්. එහාපුවාම මේ heart attack. දැන් සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවන් වලදී අපිට තියෙන්නේ තප්පර ගානක වෙලාවක් තමයි ජීවිතේ බේරගන්න.
3: ඔව්.
2: හරි ප්‍රථමාධාරය දුන්නොත්
3: ජීවිතේ බේරගන්න පුළුවන් අපිට.
2: බේරගන්න පුළුවන්. හැබැයි ඒම කොහොමද කරන්නේ? කොහොමද ප්‍රථමාධාර දෙන්නේ කියලා සෝෂල් මීඩියාවේ ඉහි මෙහි ගිහිල්ලා වල්පල් හොයන වෙලාවේ අන්න ඒ වගේ දෙයක් හොයාගන්න.
3: අන්න වැදගත් දෙයකට වෙලාව වෙන් කරන්න නේද?
2: සමහර වෙලාවට තමන්ගේ නිවසේම කෙනෙකුට ඔබේ ඒ ප්‍රථමාධාරයේ ඊළඟ පෙරේදී ඕන වෙන්න පුළුවන්.
3: ඔව්.
2: ඒ වගේ ටිකක් හොයලා දැන කියාගෙන ඉන්න.
3: මේක
2: හරි වටිනවා. කවුද මැසේජ් කරලා තියෙන්නේ?
3: අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ සද්දට මො ගුඩ් මෝර්නින් අයියා ඒ වගේ මක්කා කියලා තියෙනවා. ඉතින් අපි වහගෙන ඉන්නවා අපි වහගෙන ඉන්න ගමන් වැඩ කරනවා කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් අහන්න අපි එකතු කර ගන්නවා කියලා තියෙනවා නේතු. අපි වහගෙන ඉන්නවා මේ විදිහටම දවල් 1 වෙනකන් 18 වංගුව පැත්තෙන්. ඒ වගේම අර නිසලි බබා කෝල් ගන්නවා චුට්ටක් ඉන්න. මං හිතන්නේ අම්මා දන්නේ නැද්ද දන්නේ.
2: මට බේන්නේ අද විසලි බබාගේ දවස.
3: දවස වෙලා
2: ෆෝන් එක අතට හම්බුණු දවස.
3: දවස එහෙම
2: වෙලා. වැඩි දින්නේ බබාගේ අතට අද ෆෝන් එක හම්බෙච්ච දවස.
3: උඩමදින නම්බරෙට කෝල් ගන්නේ හරිද අපේ ගෙදර.
2: උඩම නම්බර් එක තමයි අපේ නම්බර් එක. හොඳට වඩායි.
3: දැනනවා. ඉතින් කොහොමද ඔය දෙන්නට කියලා හලා තින අපි දෙන්න ගොඩාක් හොඳින් ඉන්නවා. සමන්ති තමයි හලා තින. ඉතින් ඔයාවත් එකතු කරගන්න සමන්ති ලස්සන සින්දුවක් අහන්න. රමුක් කෙනින් මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ යටිගමින්? සරත් ප්‍රියංකර ඉන්නවා, පුතා සහන්නේ වගේම වයිෆ් චාන්දනී ඉන්නවා, අපි වහගෙන පුෂ්පා කුමාරී. මේ හැමෝම එකතු කරගෙන අපි අහමු දසන ලස්සන සින්දුවක්.
2: මේ කිස්සරු ජයසේකර ලස්සන කතාවක් කියන සින්දුවක්.

0: 11:36.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: 11:38
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vangu Gahala Challi Allala Salli Huela Thivelada
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: 18 වංගුව.
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
4: ප්‍රෙෂර් තියෙනවද?
5: මට නෑ. මට නෑ.
4: දැන් ඔයා ඔය නෑ කියලා කියන්නේ කොහොමද?
5: මම හිතනවා මට නෑ කියලා.
4: අන්න ඒක තමයි. හිතුවට සමහර වෙලාවට
5: නැති වෙන්න බැරි නෑ තියෙන්න පුළුවන්
4: නේ? තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිහඬ මරණ බොහෝමයක් ඇති වෙන්න ප්‍රෙෂර් එක හේතු වෙනවා.
5: ඔව්.
4: හරිද? සාමාන්‍යයෙන් කියන්නේ ඔබට ප්‍රෙෂර් තියනවාද කියලා ඔබ ටිකක් බලා ගන්න.
5: ඔව්.
4: දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක මේ පරිසරයේ වෙනස් වීම එක්ක හරිද තාක්ෂණ භාවිතාවේ වැඩිවීම එක්ක සමහර වෙලාවට අපි ඒ කාලේ හිතුවට වයසට ගියාම තමයි ඔය ප්‍රෙෂර් එහෙම හැදෙන්නේ කියලා දැන් එහෙම නැහැ. දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. සා සමහර වෙලාවට මේකේ රෝග ලක්ෂණ පේන්න නැහැ. හරිද? ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. දැන් සමහර අය කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් තිබුණ නෑ ડોක්ටර්. දැන් ડોක්ටර් ඊළඟ ප්‍රෙෂර් චෙක් කරාම මේ අනේ මේ මෙච්චර ප්‍රෙෂර් තියනවා කියලා කිව්වහම වාඩම 180ට තියනවානේ 200ට තියනවානේ නෝනා කිව්වා. මට එහෙම දැනෙන්නේ නෑනේ.
5: ඒක තමයි නේද?
4: දැනෙන්නේ නැති වුණාට
5: තියෙනවා.
4: තියෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ප්‍රෙෂර් නැති වුණා කියලා හරි ප්‍රෙෂර් තියනවා කියලා හරි කලබල වෙන්න ඕනෙත් නෑ. ප්‍රෙෂර් තියනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ කියන විදිහට ප්‍රතිකාර ටික ගන්න. ගොඩක් වෙලාවට ප්‍රෙෂර් ඇති වෙන්න හේතු තියෙනවා. මොනවද දන්නවද? සාමාන්‍ය වයසට යනකොට ප්‍රෙෂර් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වගේ අධික බර තියෙනකොට හරිද ප්‍රෙෂර් තියෙන්න
5: පුළුවන්.
4: දැන් පේනවනේ පුටු දෙකක් ඕනනේ වාඩි වෙන්න.
5: අනේ අනේ නෑ නෑ මට නම් එහෙම නෑ.
4: ඒ වගේම තමයි ඔයාට දිය වැඩියාව තියෙනවා. මේ අවදානම තියෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් තියෙනවා නේද? සාමාන්‍ය එකම පවුලේ තමයි කියන්නේ ප්‍රෙෂර්
5: කොලෙස්ටරෝල්
4: sugar. ඔය කියන්නේ එකම පවුලේ රෝග තුන. හරිද? ඒ නිසා ඔහොම තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ප්‍රෙෂර් චෙක් කරගන්න. ඒ වගේම ඔබට කිඩ්නි ෆේලියර් එකක් තියෙනවා. ඒ කියන්නේ වකුගඩුව අමාරුවක් ඔබට තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම ප්‍රෙෂර් චෙක් කරගන්න ඕනේ.
5: හරිද?
4: ඒ කියන්නේ පවුලේ අයගේ ඉතිහාසයේ මෙහෙම තත්ත්වයන් තිබුණා නම් ඒත් බලා ගන්න.
5: හැබැයි සමහරකට පවුලේ නැති වුණත් මේ වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන් අවස්ථාව වැඩි නේ. දැන් මේ තියෙන කෑම බීමත් එක්ක අපේ ජීවන රටාවත් වෙනස් වෙලා නේ තියෙන්නේ. ඒක නිසා පවුලේ කෙනෙක්ට නැති වුණත් ඔයා ડોක්ටර් කෙනෙක්ව චැනල් කරලා මේකන චුට්ටක් බලාගන්න. මොකක් හරි දෙයක් වෙන්න කලින් අපි ඒක වළක්ව ගන්න පුළුවන් නම් තමයි වටිනම දේ.
4: අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඔබ දුම්පානය කරනවා නම්
5: ඔන්න පොඩ්ඩක් හිතන්න.
4: අනිවාර්යයෙන්ම ඔබට මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් දැන් යම් ආකාරයක ඒ කියන්නේ සමහර වෙලාවට අධික රුධිර පීඩනය තියෙන්නත් පුළුවන්, ලෝ ප්‍රෙෂර් තියෙන්නත් පුළුවන්. ඒ තැන්වලදී සමහර වෙලාවට ඔබට මෙන්න මේ කියන ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. හරිද? ගොඩාක් වෙලාවට පපුවේ වේදනාවක් ඔබට එන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි හුස්ම ගන්න අපහසුතාවයක් ඔබට එන්න පුළුවන්. දැන් හිසරදයක් තියෙන්නත් පුළුවන්.
5: ඔව්.
4: යම් ආකාරයක ඇස් නිලංකාර වෙලා යනවා කියලා කියන්නේ يعني ඔබට පෙනීමේ දුර්වලතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මූණ, අත්පා සමහර එක පැත්තකට දුර්වල වෙන්න පුළුවන්කම
5: දෙනවා.
4: පරණෑ වගේ
5: ගතියක් එන්න පුළුවන්. එහෙම වෙන්න
4: පුළුවන්. හරිද? ඒ වගේම තමයි කොච්චර උත්සාහ කරත් Tamanට අර උදව්වට ඇවිල්ලා ඉන්න කෙනා එක කතා කරගන්නත් අපහසු වෙන්න පුළුවන්. හරි අම්මේ මේ මෙහෙ වාඩි වෙන්න අම්මට මම මේක දෙන්නද කියලා අහුවම දෙන්න පුතේ කියලාවත් කියාගන්න බැරි වෙන්න පුළුවන්. කතා කරන්න අපහසුතාවයන් ඔබට එන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම මේවා පිළිබඳව ටිකක් අවධානයෙන් ඉන්න. මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔබට හදිසි තත්ත්වයක් අනිවාර්යෙන් ඔබ වෛද්‍ය උපදෙස් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ.
5: ඒ වගේම දසුන් දැන් අපි ලෙඩ රෝග ගැන කිව්වානේ, ප්‍රෙෂර් ගැන. දැන් ප්‍රෙෂර් වගේ තමයි දැන් අපිට සමහරක් වෙලාවට අපිට ඇස් පෙනීමේ දුර්වලතාවයන් තියෙන්න පුළුවන්නේ. එතකොට අපිට ඇස් කණ්ණාඩියක් ගන්න ඕන වෙනවා. එහෙම නැත්නම් ඇසේ සුද ඇවිල්ලා නම් ඇසේ සුද ඉවත් කරගන්න, සැත්කමක් කරගන්න අපිට හොයා ගන්න ඕනේ හොඳ තැනක්, විශ්වාසවන්ත තැනක්. ඉතින් ඔයාට මෙහෙම තැනක් හොය හොය හිටියනම් ඔයා බය නැතුව යන්න ලෙන්ස් දෙකයි කියා හොස්පිටල් එකට නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවත කොස්සත් බත්තර බොල්ල මේකින ලිපිනේට යන්න පුළුවන් ඊට කලින් ඔයා කෝල් එකක් දෙන්න 0770 64 78 478 0112 78 58 58 මේකින ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාගේ ඇස් ප්‍රශ්න විසඳ ගන්න හොඳම තැන තමයි ලෙන්ස් දෙකයි හොස්පිටල් එක.
4: ඒ වගේම තමයි මේ ඔබ මං අර දැන් ඔය ගිහිල්ලවල ඇස් දෙක පරීක්ෂා කරගෙන ඒ සේවාව ඔබ ලබා ගන්නවා වගේම මං අර දැන් කියාගෙන ආවේ අපි ප්‍රෙෂර් එක ගැනනේ.
5: ඔව්.
4: යම් ආකාරයක ඔබ ප්‍රෙෂර් එක ගැන වැඩි අවධානයකින් ඉන්නේ නැතුව මට එහෙම නෑ මෙහෙමයි කියලා ඔබ
5: නොසලකා හැරියොත්
4: ඔබට අත්විඳින්න වෙන ප්‍රතිඵලය තමයි ඒකින් ඔබට ලැබෙන භයානකම ප්‍රතිඵලය තමයි.
5: හරි.
4: හાર્ට් ඇටැක් එන්න පුළුවන්.
5: ඔව්.
4: ස්ට්‍රෝක් එන්න පුළුවන්. හරිද? කිඩ්නි ෆේලියර්ස් එන්න පුළුවන්.
5: ඔව්.
4: හරිද? ඒ වගේම තමයි ඇස්වල සමහරලාට ඩැමේජස් ඇති වෙන්න පුළුවන්. ප්‍රෙෂර් වැඩි වුණාම ඇස්වලට ඒක බලපානවා.
5: ඔව්.
4: ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම පොඩි මුදලක් දීලා ළඟම වෛද්‍යවරයාගෙන් ගිහිල්ලා ප්‍රෙෂර් එක බලාගන්න. මමත් කොහොමත් ප්‍රෝග්‍රෑම් එක ඉවරිච්ච ගමන් ගිහිල්ලා ප්‍රෙෂර් එක බලාගන්න.
5: මට හිතුණා එහෙම කරොත් හොඳයි කියලා.

0: හැඟුම් බරි මෙන්න වාගේ SMS එක කියවන වෙලාව.
1: එකතුමයි අප හැගෙන ඉන්නවා හරිම ආදරෙන් කෝල් එකක් කියනවා චුට්ටක් ඉවසලා ඉන්න. ලොකු ප්‍රශ්නයක් වෙලා වුණානේ අපු දෙන්නට දැන්.
0: අපි අද අත්විඳිනවා පුංචි බබෙක් අතට
1: දුරකථනේ
0: පත් වුණාම වෙන වින්නේ හිය.
1: අන්න ඒක අපි මේ වෙලාවේ විඳින ගමන් ඉන්නේ. මේ වෙලාව අප හැගෙන ඉන්නවා ලක්කන සද්දටම මඩබද සුබෝධි වෙනි සමිතියේ සෙට් එකම ඉන්නවා මේ වෙලාවේ ජයසේන සෝමදාස ජයතිස් හෙමපාල එවගේම ආනන්ද මේ හැමෝම එකතු කරගන්න කියලා තිනා ඊළඟ ලස්සන සින්දුවට ගුඩ් මෝර්නින් ලකන්න කියලා දිනා ගුඩ් මෝර්නින් අයට මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කෝ කෑගල්ලින් තරුන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ තරුන් ඕව එකතු කරගන්න ගුඩ් මෝර්නින් ලකන්න අපි ආවාහනවා කියලා තිනා ඉතින් 18 වංගෝ පැත්තට ආවට බොහොම ස්තුතියි ට්‍රින්ක පහේ කරනින් පුංචි බණ්ඩ තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ අයටත් පුළුවන් මේ පැත්තට එන්න FM 93.5 93.7 අපි වහගෙන ඉඳගම කලතර පැත්තට ගිහිල්ලා එමුනේ දඩම් ගොඩ අපි වහගෙන ඉනවා තුෂාර. ඉතින් අදත් ලක්කනහගෙන ඉන්නවා කියලා තියෙන උතර ඉන්නවනේ දිශහාන් සඳුරු තුෂාර. ඒ වගේම බොස් එකතු කරගෙන අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දල් කහමු.
0: ඉක්මනටම SMS එකක් එවන්න මේ පැත්තට
1: 0703 93357.

0: හටවංගුවත්තකෙන්නේ පෙරවරු 11:52 විනාඩි 52යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: FM 93.5, FM 93.7, ලකන Radio ITN.
0: රටතුතර මොකද වෙන්නේ කියලා බලන්න යන්නත් වෙලාව හරි. ඊට කලින් අපිට මතක් කරන්නත් දෙයක් තියෙනවා.
4: දහඩවංගුව පැත්තට ආපු අය මතක් කරන්න ඕනේ අපි යන්න කලින්. ඊට කලින් අපිට මතක් කරන්න දෙයක් තියෙනවා නේද දසුන්?
0: අපිට පළවත් ඉන්නවා. දැන් දවල්ට රසට කෑම ටිකක් හදන ගමන්, සුවඳට කෑම ටිකක් හදන ගමන්, පළවත් බටර් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. ගෘහණියෝ ගොඩක් දන්නවා දැන් පළවත් බටර් කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්, යස ගුණ පිරි. ඒ වගේම දරුවන් ආසාවෙන් කෑම ටිකක් කන්න දරුවන්ට හදලා දෙන්න පුළුවන් විදිහටම නිෂ්පාදන ගණනාවක් පෙළක්ම ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට.
4: ඉදින වහිනතු අරගන්න විශ්වාසයේ කැම ටික රස කරගන්න, ගුණ කරගන්න, ලුණු සහිත බට, ලුණු රහිත බට, ඒ වගේම සුදුළු රසට මේකින ඕන රසයකින් වාට මිලදී අරගෙන බලන්න පුළුවන්. කැම ටික හොඳ සුවඳට හදාගන්නවා නම් පැලවත්ත බට එකක්ම අරගෙන බලන්න.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔබ ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙන්
4: ධන නිධානය ලොතරැයි පත. ඉදින වාගේ ජීවිතේ හේන වලට පාර හදන හොඳම තැන තමයි ධන නිධානය ලොතරැයි පත කියලා කියන්නේ. ඒක ඉදින් වාසුනා උරගා බලන්න ආඩ පුළුවන්. ළඟම දින ලොතරැයි කූඩුවෙන් පුංචි රුපියල් 40කින් ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන්න.
0: right thank you mobi apita message karala thiyana ayama
4: itin dasun oya mechchara kal kohida hangila hitiye kiyala magen ahala thiyana eka mama dahanne inga dasun gen thama oya aga ahanna wenne awissa weli dena thama apita message ekak dala thiyena nandaseena o ekathu karaganna nandaseena lassana sinduwak ahana apita dena program ekak lassanata karana kiyala thiyena bohom stuti itin seji api wahagen ino awath ekathu karaganna one me antima paya ta neve ida kalin paya apita dena ena dawal 12 30 n passe ගුඩ් මෝර්නින් කියලා තින දෙන්නටම පල්ලේවල වික්‍රමසිංහ ඔයාගේ හොටෙල් එකේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා තිනවා කියලා තින. ඉතින් අද චෙෆ් කී උපන්දිනේලු දසුන්. ඉතින් චෙෆ් කී නම ශානක, යාටත් විශ් කරන්න කියලා තින.
0: රයිට් ශානක, ඔන්න සුබ උපන්දිනයක්.
4: ඉතින් දහඩ වංගු අහගෙන ඉන්න ගමන් ආට සුබම සුබපන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් කේක් කෑලක් කැමෙල්ල ගන්න අමතක කරන්න එපා. මේ පැත්තට කේක් කෑලි දෙකක්ම එවන්න අපිට පුළුවන්. දැන් මේකෙන් පස්සේ දවල් නිවුස් එක අහන්න යන්න. ඉතින් කොහෙවත් යන්න තුහොම්මම ඉන්න FM 93.5 93.7 අපි වහගෙන.
0: right එනම් චර් ජෝතිපාල ගායනා කරන මේකෙන් පස්සේ අපි නිවුස් අහමු.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අල්ලස්ටා ජොන්ස්ටන්ට අල්ලස්රා ජොන්ස්ටන් අත්තරංගුවට නාමල් රාජපක්ෂත් අල්ලස් කොමිසමේ. පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට වැසි ප්‍රදේශ කිහිපයකට වියලි කාලගුණයක්. එල්නිනෝවෙන් හානිවූ වගා වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම ඇරඹෙයි. IMF හත්වෙනි සමාලෝචනයට නියෝජිතින් දහවනදා දිවයිනට. කොල්ලු පිටිය හයවන පටුමගේ වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට ගැනේ. මද්‍රම්වේ ජාවාරම්කරුවන් 11 දෙනෙකුට වියට්නාම අධිකරණයෙන් මරණ දඬුවම. ඉංගලන්ත 20x20 සංචාරයේ කුසල් සහ දිල්ෂාන්ට අහිමි වෙයි.

0: ලක්හඳ ප්‍රධාන ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම හමුවට අද උදෑසන කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා. එම කොමිසමේ මහතාකෙන් මේ වන විටත් ප්‍රකාශය සටහන් කරගනිමින් පවතිනවා. එයාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසට කොමිසම මගින් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. ඒ අනුවයි අදාළ ප්‍රකාශය ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට අද පෙරවරු 9:30ට පමණ පැමිණ තිබෙන්නේ. ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඌව මධ්‍යම සා නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සා මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද පස්වරුවේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනි නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
1: දිවෙනි ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අස්වර දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝගේ ගුරු සැත වැසි ඇතිවෙන්න පුළුවන්. මේ තුරින් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට අමතරව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි වර්ගීපයක් තිබීමේ කියාව පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න කැමති ගිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමක ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා කිලා සිටිනවා. සූර්යා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා කාලවල ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දින 10:12:09 පමණට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරනායක, මීගහ කිවුල සහ පානම් කාඩු වෙන ප්‍රදේශවලට කිරු මුදුන පවතිනවා. අද දිනේදී දිවනටවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් කලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා රට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවීමේ කියාව පවතිනවා. මීට අමතරව විශේෂයෙන් මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පුතුල් දක්වා වෙලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි උගිරුණු සහිත වැසි ඇතිවීමේ කියාව පවතිනවා. සුළං තත්ත්වය සැලකුවොත් සුළං නිර්දේශින් හමායන්නේ එහි සාමාන්‍ය වේගය පැටි කිලෝමීටර 30-40 අතර අගයක පවතිනවා. කෙසේ වෙතත් හම්බන්තොට සිට පුතුල් දක්වා ලට ඔබෙන්නු මුදු ප්‍රදේශවල සුළුගේ වේගයේ විටින්නිට පැටි කිලෝමීටර 50 සිට 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ හේතුවෙන් මුදු ප්‍රදේශ විටින්නිට රළුවේ මේකියාව පවතිනවා. සංකසන්තරයේ සිට මන්නාර මහරහා පුත්තරම දක්වා වෙලට ඔබෙන්නු මුදු ප්‍රදේශවල සුළුගේ වේගයේ විටින්නිට පැටි කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි. මේ හේතුවෙන් මුදු ප්‍රදේශ විටින්නිට තරමක් රළුවේ මේකියාව පවතිනවා. පුත්තරම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුල් දක්වා වෙලට ඔබෙන්නු මුදු ප්‍රදේශවල මුදුරාල උස මීටර 2.25 අතර ඉහළ යෑමේ හැකියාවද අද්දිමේ පවතිනවා.
0: මේ අතර වියලි කාලගුණ තත්ත්වයත් සමග මිහින්තලේ ප්‍රදේශයේ කොමඩු වගාව විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ ලින්වල ජලමට්ටමද සීග්‍රයෙන් අඩු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් අවශ්‍ය ජලය ලබා ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. මැදිරිගිරිය ගාමිණීපුර වැව සිඳී යාමෙන් ප්‍රදේශයේ වගාවන්ට මෙන්ම ගව පාලනයේද දැඩි බලපෑම් එල්ල වුණා. ප්‍රදේශයේ ජනතාවද දැඩි පීඩාවට පත්ව සිටිනවා. මාස 4ක පමණ කාලයක සිටයි මෙම නියන් තත්ත්වය පවතින්නේ. නියඟයත් සමග බුත්තල යුදගනාව වැව ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කයේ බොහෝ වැව්වල පවතින්නේ ඉතා අඩු ජල ප්‍රමාණයක්. බොහෝ වැව් ඉරිතලා ගොස් තිබෙනවා. දේවර කර්මාන්තයට පමණක් නොව ගොවිතැන් කටයුතු වලටද ඉන් දැඩි බලපෑම් එල්ලව ඇති බවයි වාර්තා වන්නේ. එල්නිනෝ කාලගුණික තත්ත්වයේ සහිත නියඟේ හේතුවෙන් හානියටපත් වගා සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට සිදු කෙරෙනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරයේ, පොළොන්නරුව සහ මොණරාගල ඇතුළු දිස්ත්‍රික්කවල පවතින වේලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වීසා බඩේරුඟු ඇතුළු භෝග වගාවන්ට හානි සිදු වුණා. ඒ පිළිබඳව ගොවීන් වාර්තා කිරීමත් සමග නිලධාරීන් කඩිනමින් ශ්‍රේෂ්ඨයට ගොස් වගාහානි පරීක්ෂා කිරීම සිදු කළා. ඒ අනුව තක්සේරු කළ වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට අද සිට නිකුත් කරන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා ප්‍රකාශ කළේ.
2: පොළොන්නර දිස්ත්‍රික්කයට අදාළව අපි වන්දි මුදල අද ගිණුමට බැර කිරීම කරනවා. ඒ අනුව අපි මේ මාසේ 15 වෙනි පෙර අනුරපු දිස්ත්‍රික්කය, අම්පාර ආදී හැම දිස්ත්‍රික්කයේම හැම ගොවි මහත්තයෙකුට අදාළ වෙන වන්දි මුදල් ලබා දීම තමයි රජයේ ප්‍රධාන පරමාර්ථය. විශේෂයෙන්ම රජය අරමුණ වෙන්නේ මේ නියන් තත්ත්වයට ලක් වෙච්ච සෑම ගොවි මහත්තයක ලක්ුණ පීඩාවන්ට ඒ පීඩාව වළක්වා ගැනීමට නිතම කෙටි කාලයක් තුළ හානිය තක්සේරු කිරීම කළා. ඒ තක්සේරු කිරීම කළ අපි බැලු කොච්චර හානියක් වුණාද කියන කාරණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගන්නේ කිරීම කළා. අපි අද සිට ගොවි ගිණුමට ඉතා විනිවිදව බැර කිරීම කටයුතු කිරීම කරන එතෙන්දී හෙක්ටයාර 1කට රුපියල් ලක්ෂික මුදලක් අපි බැර කිරීම කරනවා. එතෙන්දී වියතු වගාවන්ට අක්කර 5ක් දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලසා දීම යුතු කිරීම කරනවා.
0: එල්නිනෝ කාලගුණික තත්ත්වයේ සහිත නියගේ හේතුවෙන් හානියටපත් වගා සඳහා ආරක්ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට සිදු කෙරෙනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල ඇතුළු දිස්ත්‍රික්වල පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මිසා බඩේරිඟ ඇතුළු බෝග වගාවන්ට හානි සිදු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වෙනි සමාලෝචනයේ පිළිබඳ මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම වෙනුවෙන්. ඒ අනුව නියෝජිත පිරිස ලබන 10 වනදා සිට 23 වෙනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. එෙහිදී 7 වෙනි සමාලෝචනය සිදුකර 8 වෙනි ණය වාරිකයේ මුදාහැරීම පිළිබඳව සලකා බැලෙනවා. 7 වෙනි සමාලෝචනයෙන් පසු මෙරටට ඇමරිකා ඩොලර් මිලියන 330ක පමණ ණය වාරිකයන් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, ප්‍රතිසංස්කරණ හා ව්‍යවහාත්මක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. අබලන්නෝ කරදියාන පාලම වෙනුවට නව පාලමක් ඉදිකෙරෙනවා. වැයකරන මුදල රුපියල් මිලියන 65ක්. පෙළියන්දල සිට රත්මලාන දක්වා කරදියාන ප්‍රදේශය හරහා වැටි ඇති අතුරු මාර්ගයේ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පවතිනවා. ඊට විසඳුමක් ලෙසයි නව පාලම ඉදිකෙරෙන්නේ. ඒ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මධුම කලුගේ, බොරලැස්කමූ නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ල යන මහතුරුන් ඇතුළු පිරිසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා මේදී අදහස් පළ කළා.
3: මේ අලුතෙන් යන ව්‍යාපෘතිය ණය නෙමෙයි ඈ. පුදෙනම් රටේ සල්ලි වලින් දැන් වැඩ කරන්නේ. මේවත් එහෙමයි නේද? මේ ව්‍යාපෘතියත් මේ කාගෙන්වත් ණය ආරං කරනව නෙමෙයි. මේ තියෙන සල්ලි වලින් වැඩ කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් මුළු රටේම කසල ප්‍රශ්නෙට උත්තරයක් ඇටියට මිලියන ගණනාවක් මේ 2027 ආයවැයෙන් වෙන් වෙනවා.
0: මේ අතර වසර 16කට අධික කාලයක් ස්ථිර ගොවිජන සේවා මධ්‍යස්ථානයක් නොමැතිවීමෙන් අපහසුතාවයට මුහුණ දුන් මුලතිව්, වැලිවය, සම්පත් නුවර ගොවිජනතාවට සෙත සලසමින් නව ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. ඒ රුපියල් මිලියන 15ක වියදමින් නියෝජ්‍ය මාතේ උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම ආරම්භ කෙරුණා. කුඹුරු අක්කර 8000කට ආසන්න ප්‍රමාණයක් වගා කරන ගොවීන් 1000කට ආසන්න පිරිසකට මෙමගින් ඍජු ප්‍රතිලාභ සැලසෙනවා. දෙත්ව ආපදාව හේතුවෙන් හානියට පත් උඩ රට මාර්ගයේ පේරාදෙණිය සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණයෙන් පසු ලබන මාසයේ සිට ගමනාගමනයට විවෘත කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරනවා.
4: නුවර තිබ්බ කෝච්චියක් අපි අරගෙන ගියේ පේරාදෙණියට අරගෙන ගිහිල්ලා පල්ලෙහාට අරගෙන ගියේ ඉදිකිරීම සඳහා. නමුත් මගේ ප්‍රවණ සඳහා නෙවෙයි. මොකද යටේ ඉඳලා ඉදිකරන් එනකොට උඩ ඉඳලා ඉදිකරන යන්න ඕන නිසා. නමුත් ඒ වැඩ කරගෙන යනවා. අපි හිතනවා තව මේ සැප්තැම්බර් මාසෙනේ ලබන මාසයේ ඇතුළත වගේ පේරාදෙණියට පේරාදෙණිය ඉඳලා දුම්රිය ධාවනය කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒතකොට අපි දැන් ඒක සැලසුම් කරලා තියෙන්නේ. එතෙන් උපදෙස් දීලා තියෙනවා අවශ්‍ය විදියට නවතින තැන් හදන්න ඕනේ, අලුතෙන් ඔපරේෂන් එකක් තියෙන්නේ, ඒ වැඩ ටික සලක ගන්න කියලා. ඉතින් අපි හිතනවා ලබන මාසයේ ඉඳලා කොළඹට කෝච්චිය දුවන්න පුළුවන් වෙයි කියලා. ඉඳලා පේරාදෙණිය ඉඳලා කොළඹ දක්වා
5: මේ වෙනකොට දැන් පෞගිය කාලයේ ඇතැම් වසරවසම කළු පාලම
4: යකපාලම
5: සම්පූර්ණයෙන්ම ඒ තන්ති භූමියේ මේ ඉදිකිරීම රටකිනාව උපකරණ පවා ගඟේ ගාගෙන ගිය තත්ත්වයක් තියෙනවා.
4: එතන අරුබුදයක් මතු වෙලා තියෙනවා යකාපාලමේ. අපි යම් කිසි දුරකට අර මයික්‍රෝපයිල් කියන 27ක් වගේ ප්‍රමාණයක් ගහලා ඉවරලා ඒක උඩ කොපුවක් ආකාරයට අර කඩා වැටිච්ච කණුවේ කොපුවක් ආකාරයට උඩට ගෙනල්ලා කණුවට බර නොදී තමයි උඩ ස්ට්‍රක්චක තියන්න සැලසුම් කළ තිබේ ඉංජිනේරවරු. දැන් එතකොට ඒ යටින් ගහලා තියෙන මයික්‍රෝෆයිල් එකන බර දරා ගන්න ෆයිල් වල ඒ ටික සම්පූර්ණයෙන් වතුරට යට වෙලා තියෙනවා. නමුත් ඒ ෆයිල් වල හානියක් වෙලා නැහැ. දැන් මේ අවස්ථාවේදී අර කොපර් ඩෑම් එකක් දාලා අයිසොලේට් කර ගැනීම අපහසුතාවට පත් කරලා තිනවා. මොකද තාමත් වතුර ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණය අඩු වෙලා නැහැ. ඒ නිසා තමයි යකාපාලම වැඩ පරක් වෙලා තියෙන්නේ. කෙසේ නමුත් අපි ඒක වැඩ මීට සමාන්තර යන ගම අපිට ලබන මාසයේ ඇතුළත පෙර දින ඉඳලා දුම්රිය දාවණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
0: මෙරට කෘෂිකර්මාන්තයේ ගොඩනැගීම සඳහා රජයේ පෞද්ගලිකාංශය විශ්වවිද්‍යාල සහ ඒ පර්යේෂණ අංශයක ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැන්විය යුතු බව අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ ISAE 2026 ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට එක්වෙමින්
6: හොඳම විදිය අපිට දෙන්න අපි රජය හරහා ක්‍රියාත්මක කරවන්න. ඒකට නීති හදන්න ඕන නම් ඒකත් අපිට කරගන්න පුළුවන්. නීතිමය බාධා අපිට ඉවත් කරගන්න පුළුවන්. පෞද්ගලිකංශේ ඒගොල්ලෝ මේකට හුඟක් උනන්දු වෙනවා. උනන්දු වෙන්නත් ඕන. මේ වෙලාවේ අමතර ස්තුතියක් කරාට කමන්නේ. ප්‍රශ්නය ආපු වෙලාවේ පහුගිය දවස්වල පොහොර ප්‍රශ්න, යුද්ධ ප්‍රශ්න වෙලාවේ පෞද්ගලික ආයතන වල තිබුණු පොහොර වලින් 65% යූරියා අපිට දුන්නා. අදහසක් තියෙනවානේ පෞද්ගලිකංශේ කියන්නේ මේක අවස්ථාව හම්බුනහම මේ ගසා කන්නම බලාගෙන ඉන්නවා වගේ එකක්. ඒක නෑ කියලා එතුමලා ඔප්පු කරා. ඇත්තටම එතුමලා ලෑස්ති කුෂකර්මාන්තේ ඉදිරිය වෙනුවෙන් කටයුතු කරන්න කියන එක පෙන්නලා දෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම තියෙන්නේ පෞද්ගලිකංශේ මේකට වැඩි වැඩියෙන් දායක වෙන්න පුළුවන්.
0: රෝණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සංවිධානය කළ කෘෂිකර්ම සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ කොළඹදී පැවැතුණා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රය ඩිජිටල්කරණයට සහ නවීන තාක්ෂණයේ පදනම් කරගත් පරිවර්තනයක් ඇති කිරීම මෙම සමුළුවේ අරමුණක්. සියලු අංශ එක්කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළ තුළින් මෙරට කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග සමුළුවේ පැවති සංවාදයේදී අදහස යෝජනා ඉදිරිපත් කෙරුණා. අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහන මහතා ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ මහාචාර්යවරුන්, පර්යේෂකින් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා. කොල්ලුපිටියේ 6 පටුමග ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ අදාළියුම සිදු වෙඩිතැබීමකින් කාන්තාවක තුවාල ලබා තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. නිවාස සංකීර්ණයේ උඩුමහලක සිටි පුද්ගලයෙකු එලිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන අදාළියුම 3 පමණ මෙම වෙඩිතැබීම සිදු කර තිබෙනවා. ඉන් කාන්තාව තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. පෞද්ගලික හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. වෙඩිතැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහතලීමට ලංකා කන්ජ තෙල් නීතිගත් සංස්ථාව පියවර ගෙන තිබෙනවා. නැප්තා ලීටර එක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා අඩු කෙරුණා. ඒ අනුව නැප්තා ලීටර එක මිල අඩු කර ඇත්තේ රුපියල් 35කින්. දැවිතෙල් ලීටර එක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා අඩු කෙරුණා. දැවිතෙල් ලීටර එක මිල රුපියල් 38කින් මෙලෙස අඩු කළ බවයි ලංකා කන්ජ තෙල් නීතිගත් සංස්ථාව සඳහන් කළේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන කංචිපාන ඉම්රාන්ගේ සහ පළනි රිමෝෂන්ගේ ගෝලයෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිටින බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව කුලී නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. නිවසේ තිබී උණ්ඩ කිහිපයක්ද හමු වුණා. මෙම සැකකරුගෙන් ලැබුණු තොරතුරු අනුව දෙමටගොඩ මේදුසෙත්පුර ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ජෙන්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමට අදාළ සැකකරුවන් ආදුරුප්පු වීදියේ පොලිසිය රඳවා සිටියේදී කිරිවලට සයනයිඩ් මිශ්‍ර කර ලබා දී ඇත්තේ මොහු බවටයි අනාවරණ වී තිබෙන්නේ. සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අතර බැරල් දෙකේ ගිනි අවියක් සහ ඉස්මද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගම්පංගුව බබා නමින් හඳුන්වන මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයකට අපමත සිටිය යුතු බවයි පොලිසිය පවසන්නේ. මද්‍රව්‍ය ජාවාර සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකුට වියට්නාම් අධිකරණයේ මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ වියට්නාමෙන් වාර්තා වූ විශාලතම මද්‍රව්‍ය ජාවාරමට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ඒ අනුව වියට්නාම් අධිකරණයේ වරදකරුවන් 11 දෙනෙකුට මරණ දඬුවම නියම කළා. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් 227 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. ඉන් 11 දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ. අනෙකුත් වරදකරුවන්ට මාස 18 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටද වියට්නාම් අධිකරණය පියවර ගත්තා. මරණ දඬුවම නියම වූ අතරට රට මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන ප්‍රධානියාද ඇතුළත්. ඔව් ප්‍රංශයේදී අත්අඩංගුවටගෙන වියට්නාමයට රැගෙන යෑමේ අනතුරුවයි නඩු විභාගය සිදු කෙරුණේ. 2023 වසරේ මාර්තු මාසයේදී පැරිසියේ සිට වියට්නාමයට ගුවන් සේවිකාවන් 4 දෙනෙකු දන්තාලේප නල 157ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් රැගෙන මෙන් සිටියේදී අත්තනඟුඩ ගැනීම සමග මෙම නඩු විභාගය ආරම්භ කෙරුණා. ආහාරමය අතිරේක රෙදි සෝදන කුඩු මුකසේදීමේ ද්‍රව්‍ය කෝපි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තුල මත්ද්‍රව්‍ය සංගවා වියට්නාමයට රැගෙන විත් ඇති බවටයි නඩු විභාගයේදී අනාවරණය වුණේ. එමෙන්ම ප්‍රංශයේ ජීවත්වන හෝ ඉගෙනුම ලබන පුද්ගලින් ඉලක්ක කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙනවා. ජාවාරම් පහසු කිරීම සඳහා සංකේතාත්මක පණුවඩකරණය හා වෙනත් පුද්ගලින්ගේ නම් යටතේ බැංකු ගිණුම් ලියාපදිංචි කර ඇති බවයි අධිකරණයේදී හෙළිව තිබෙන්නේ. එළමෙන එංගලන්ත තරඟ සංචාරයේදී 20/20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව මෙම තරඟාවලියේදී චරිත අස්ලංක ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20/20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. එහි පළමු 20/20 තරඟය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් මෙම තරඟාවලිය සඳහා නම් කෙරුණද පසුගිය LPL තරඟාවලියේදී ආබාධයකට ලක්ව සිටියා. එය අනුව ඔහු මෙම තරඟාවලියට එක් නොවන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. මේ අතර වේගපන්දු යාන ක්‍රීඩක දිල්ෂාන් මදුශංකද ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සහ දිල්ෂාන් මදුශංක වෙනුවෙන් බිනර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. අල්ලසටා ජොන්ස්ටන් අත්තනංගුවට නාමල් රාජපක්ෂත් අල්ලස් කොමිසමේ. පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට වැසි ප්‍රදේශ කිහිපයකට වියලි කාලගුණයක්. එල්නිනෝවෙන් හානි වූ වගා වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම ඇරඹේ. IMF 7 වැනි සමාලෝචනයට නියෝජිතින් 10 වනදා දිවයිනට. කොල්ලුපිටිය 6 වන පටුමගේ වෙඩිතැබීමේ සැකකරු අත්තනංගුවට ගැනේ. මද්‍රව්‍ය ජාවාරම් කරන 11 දෙනෙකුට වියට්නාම් අධිකරණයෙන් මරණ දඬුවම. එංගලන්ත 20/20 සංචාරයේ කුසල් සහ දිල්ෂාන්ට අහිමි වෙයි. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්සර එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. දැන් ආටබ් විශේෂාංගය.
7: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන
8: තෙලිපෙන හිත්වල දෝංකාරය
7: ආට් හබ්.
8: අයබුවන් ආදරණීය ආට් හබ් රසිකාවියන් හැමෝටම කලාවේ අලුත්ම තොරතුරු අරන්ගෙන ආට් හබ් තුළින් අද අපි කතා කරන්න යන්නේ ලෝක සිනමාවට එක්වීමට නියමිත ඉතාම සුවිශේෂී වගේම කවුරුත් මක බලාගෙන ඉන්න සිනමා නිර්මාණයක් ගැන. හොලිවුඩ් සිනමාවට හිත ඇති ඔබට සිනමාවේ සුපිරි තරුවක් වන ටොම් ක්‍රූස් වෙනස්ම විදිහේ චරිතයකින් දැක බලා ගන්න ලැබෙන සිනමාපටයක් ගැනයි අද මම ඔබට කියන්නේ. ඒ තමයි ඩිග.
9: Can't control a course of nature, at least we can control the narrative.
10: But it happened.
11: Mother Nature, she loved to win it.
12: You're gonna save the world.
13: Ah, fellas, Mother Nature wants to fight.
8: එළඹෙන ඔක්තෝබර් මාසයේ ලෝබුරා තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔබ අප කවුරුත් දන්නා ටොම් ක්‍රූස්. බොහෝ දෙනෙක් ඔහුව දන්නේ මිෂන් ඉම්පොසිබල්, ටොප් ගන් වගේ බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපට හරහා වුණත් මේ දිග චිත්‍රපටයේදී ඔහු සපුරාම වෙනස් ප්‍රබල චරිතයක් තමයි නිරූපණය කරන්නේ. The Revenant, Birdman වගේ අති විශිෂ්ට නිර්මාණ අධ්‍යක්ෂණය කළ ලෝක ප්‍රකට ඔස්කා සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක් වන ඇලෙජන්ඩ්‍රෝ ජී ඉනොවිටෝ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් අයිනා රිතු වගේම ටොම් ක්‍රූස්ගේ මේ එකතුව සිනමා ලෝකයේ ලොකු කුතුහලයක් වගේම අපේක්ෂාවන් නිර්මාණය කළ තියෙනවා. ඩිගර් චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ ඛනිජ තෙල් බලශක්ති ක්ෂේත්‍රයේ අධික බලයක් වගේම ධනයක් හිමි ඩිගල් රොක්වෙල් කියන කෝටිපති ව්‍යාපාරිකයා වටා. ඔහු තමන්ගේ අධික ආශාව වගේම ලාභය වෙනුවෙන් කරන එක්තරා කැණීමක් නිසා මුළු ලෝකයටම විශාල ස්වභාවික විපතක තර්ජනයක් එල්ල වෙනවා. ඉතින් තමන් විසින්ම ඇතිකරපු මේ මහා විනාශයෙන් ලෝකේ බේරගන්න, ඒ වගේම තමන් තවමත් ලෝකේ ගැලවුම්කාරයා බව පෙන්වන්නට ඔහුට සිදුවේ.
14: Mr. President, we're utterly unprotected against a disaster of this magnitude.
15: What's our worst case scenario?
14: $18 trillion, sir.
15: Is that all the bad fucking news?
16: Oh, there's the nuclear waste too.
17: Oh, man. Oh!

0: let's fucking go.
1: පත්මන් ලෝකයේ ධනපති පැලැන්තේ වගේම පාරිසරික අරමුදු දිහා උපහාසාත්මක ඇසකින් බලන අපූරු සිනමා අත්දැකීමක් විදිහට මේ ටික චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියේ ටොම් ක්‍රූස්ට අමතරව රිස් අහමඩ්, ජෝන් ගුඩ්මන්, සැන්ඩ්‍රා හියුලර් වගේම ජේස් ප්ලෙමොන්ස් වගේ ප්‍රබල සම්මානලාභී රංගන ශිල්පීන් රැසක් මේට දායක වෙලා තියෙනවා. සිනමා ලෝලීන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ම රසවින්දනයක් වගේම අපූරු කතාවක් ගෙනෙන මේ ටික චිත්‍රපටය ලෝපුරා සිනමා හල් වෙතට ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳන් තිරගත වීමට සීමිතයි.
2: Okay, Mr. President.
0: Mr. President?
2: Fuck it, that burglar dash! Burning
3: down! Puppy shaped story.
4: They already know the story.
3: They know the facts.
4: The story.
3: Fuck! They're yet to be told.
5: When all else fails, you hit them with the truth. You know, the hard truth. Just bang, bang, bang! Woo! Woo! Burning down the
6: house! Yeah, that feels good, doesn't it? That's my girl.
1: Ethan. ටොම් ක්‍රූස්ගේ මේ අලුත්ම රංගන වෙනස බලන්න ඔයාලත් ලෑස්තිද? ආර්ට් හබ් රසික ඔබත් එදාට ලෑස්ති වෙන්න. සිනමා ලෝකයේ වගේම කලා ලෝකයේ මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට ආර්ට් හබ් තුළින් දිගටම රැඳෙන්න කියලා ඉල්ලමින් අලුත්ම කලාතුරතුරු රැගෙන ලබන සතියේ ආර්ට් හබ් තුළින් ඔබ හමුවට එන්නම්. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
7: ආර්ට් හබ් අද ගැස්ම සොයා
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: දවල් 12 විනාඩි 25යි.
2: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 1 286 10 11 ශනික ඇමතුම් 19:16.
3: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මග තුට.
4: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
3: සුපර් කවනක්
5: හැම වංගුවකම අලුත් කතාවක්.
6: දහාට වංගුව
5: දසුන්
7: විත් යශෝ
6: දහාට වංගුව
7: සතියේ දිනවල
6: දහාට වංගුව.
1: නිවුස් සහල අපි මේ පැත්තට අවනවාටත් මේ පැත්තට ඉක්මනට එන්න පුළුවන් FM 93.5 FM 93.7 දහාට වංගුව අහගෙන ඉන්න ගමන් 07.03 93.5 94.7 ඉක්මනට මැසේජ් එකක් තියන්න.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ
0: දසුන් විත් යශෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
3: දවල් 12 විනාඩි 34යි රටතොටේ මොකද වුනේ කියලා ඔබ ඇහුවා. දැන් අපි ආපහු
4: 10 වංගුවේ
3: ඒක තමයි 10 වංගුවේ අවසන් මිනිත්තු කිහිපයට වෙල්ලා ඉන්නේ. තව හරියටම විනාඩි 26ක් ඔබත් එක්ක ඉන්න පුළුවන් ඔබලග වාඩි වෙලා මේ 10වලේ බොහොම ප්‍රේමණීය ගීතාවලියක රසය විඳගෙන.
4: ඔව්.
3: අපිට මැසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා යාළුවෝ. අපි ඒත් මතක් කරගෙනම යමු ඊළඟට.
4: ඔව් නේද? මේ ලාස්ට් ටයිම් එකේ අපි වහගෙන ඉන්නවා සද්දෙරම ලක්කන කුමාරියර බුදුගල ආව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් කිවලා තිනවා. නයනී ඉන්නවා ගාමිණී සවාෂිනී ධම්මිකා. මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න ඒ වගේම ජෙරිෆ් ඉන්නවා ඒ වගේම ෆැරීඩා ඒ වගේම දීප්ති ශිරීන් නිරෝ ගයානි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඉතින් සුබ දහවලක් කියලා තියෙනවා සුබම සුබ දහවලක් වෙන්න ඕනේ. සතිය අන්තයට ඇවිල්ලා තියෙන ඉතින් සතිය අන්තය අද සිකුරාදා දවසේ ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්න කියන්නේ ගිය වෙන එක කියවුනේ වෙන එක
3: කරන්න
4: වෙනවා. මූඩ් එක ෆික්ස් කරගන්න ලස්සන සින්දුවක් අන්න පුළුවන් මේ පැත්තට එන්න. තව එකෙනෙක් කියන්න පුළුවන් නේ අපිට. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙන කඩනායකයන් තමයි මැසේජ් එක අපිට අවිල්ලා තියෙන්නේ. එයා වැඩ කරන ආයතනයේ හැමෝම ටික එකතු කරගන්න කියලා දෙන ආදරේ කියලා තිනවා. අපිත් ගොඩාක් ආදරේ ඔය විදිහටම හැගෙන ඉන්නා.
3: මේ ප්‍රින්සුදේ ප්‍රියන්තා

0: දවල් 12 විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි එක.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයින් චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි සෙනසුරාදා උදේ 8ට

0: මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබ.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ
4: ඔබේ හඳයි.
3: Yes. ඔබේ හඳ හොයන්න චාමි එන්න ලෑස්සි. මන් දැක්ක අර පැති ලොකු වැඩගින්නේ. අද තුන්වන දිගහැරුම ගෝල්ඩන් වොයිස් නේද? අද තරකරු 12 දෙනෙක් ඉන්නවා.
4: අපි කලින් අර තරඟ කරපු 24 දෙනා ඉන්නවනේ 12. එතකොට ඒ 24 දෙනාගෙන්
3: අද
4: රිසල්ට් එක දෙනවා. ඉතින් අපි කියවනේ වට ආ හිතන කෙනා කමෙන්ට් එකක් දාන්න කියලා අපිට ගොඩාක් අය මැසේජ් කරලා තිබ්බා. ඇත්තටම දක්ෂ කටහඬක් අපිට හොයාගන්න අමාරුයි. ඒ හැමෝගෙම තියෙන වොයිසස් මාර ලස්සනයි කියලා. ඉතින් අපි දන්නවා. ඉතින් අපිටත් අමාරු වෙලා තියෙන කවුද ඇත්තටම දක්ෂ කෙනා කියලා හොයාගන්න. හැබැයි කිසිම කෙනෙක්ට අසාධාරණයක් නොවෙන්න හරියම සාධාරණ විදිහට ඔයාට තරඟ ප්‍රතිඵල අපි අද දෙනවා. ඉතින් කන තියාගෙන ඉන්න ඔයාගේ නමත් අද කියවෙයිද කියලා නේද දසුන්?
3: අනිවාර්යයෙන්ම FM 93.5 FM 93.7 දිගටම ලක්කඳ අහගෙන ඉන්න. අපිට ඒ අතර මැසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්න. අපි ඉක්මනටම කියමු.
4: නూరు පැත්තට යන්න කියලා තමයි හැදුවේ. නూరు පැත්තේ මොකද වෙන්නේ සංජීව? ඔයාව එකතු කරගන්නවා ඊළඟට ලස්සන සින්දුවක් අහන්න. වංගු ගහන්න ආපු කෙනෙක් ඉන්න අපිත් වහගෙන. ඉතින් good morning යෂෝ and දසුන් කියලා තියෙනවා. අපි එකතු කරගන්න කියලා.
3: good morning නෙවෙයි
4: සුබදාවල. තමරා කුමාරියෝව එකතු කරගන්න. ඒ වගේම කේඩිය සමරසිංහ ඔයාව එකතු කරගන්නම්. අපි ලස්සන සින්දුවක් අහන්න. 18 වංගුව වැඩසටහන මරු අක්කයි නයි කියලා තියෙන අපි අහනවා කියලා තියෙන. බොහොම ස්තුතියි. අපි අද දවසම අහන්නේ ලක්හන. ඉතින් අහන ගමන් වැඩ ටික කරනවා කියලා තියෙන. ඔහොමම ඉන්න. ඉතින් දවල් එක වෙනකන් අපි දෙන්න ඉන්නවා 18 වංගුව පැත්තේ. ඔයාට පුළුවන් 18 වංගු පැත්තට රවුම් ගහන්න එන්න. ඉතින් ෆෝන් නම්බර් එක මම මතක් කරන්න. 0703 93 5 93 7.

0: දවල් 12 විනාඩි 50යි.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසම් විත් යශෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ුණ සැමට දැන් දීමයි ඉවත් වෙන.
1: දෙන්නේ මාරාතිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාතිකයි. ඩෙංගු පරදමු. ලොවක් සනසන ඔබ.

0: ආදරයේ නොමියන හඩ
1: ආදරණියෝටි
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

0: රටට වග කියන රේඩියෝ.
1: රයිට් එනං අපිට නික්ම යන්න කාලය වෙලා ගෝල්ඩන් වොයිස් පටන් ගන්න චාමි ලෑස්ති. අද තීරණාත්මක තීන්දුවත් එක්ක ගෝල්ඩන් වොයිස් තවත් පියවරක් ඉස්සරහට තියෙන වෙලාව. අපි එමනම් යන්න ලෑස්ති යශෝ එක්ක.
2: අපි යන්නම් හැබැයි අපු දෙන්න එනවනේ සඳුදා උදේ 10 වෙනකොටම යන්න කලින් අපිට ඉන්න අන්තිමටම එකතු කරගන්න සුබදහවල කියලා තියෙන උදේ 10 ඉඳලම අපු දෙන්නව හගෙන ඉන්නවා කියලා තියෙනවා දසුන් කටනායක ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ යාව එකතු කරගන්න අපි හරි මාතරෙන් ඊළඟ සින්දුවක් අහන්න ජයමා මොයාවත් එකතු කරගෙන යන්නම් ඒ වගේම පින්නවල චන්දි මැසේජ් එකක් දාලා තිනවා චන්දි ඔයාවත් එකතු කරගන්න ඒ වගේම අන්තිම මැසේජ් එක තමයි මේ ඉරේකා බණ්ඩාරෝ ආව එකතු කරගන්න ආගී බබාලා ටික ඔක්කොමත් එකතු කරගෙන මහා අලසන්දවත් එකතු කරගෙන අපි අදට එහෙනම් ගිහිල්ලාමු නේද දසුන්?
1: එහෙනම් මගේ රත්තරන් යාළුවනේ වීකෙන්ඩ් එක සරු වෙන්න ඕන, සුබ වෙන්න ඕන, වාසනාවන්ත වෙන්න ඕන. අපි කියන්නේ සතුටින් hina වෙලා ඉන්න ඕනේ.
2: පරිස්සමට ඉන්න ට්‍රිප් එකක් යනවා නම් හරි පරිස්සමට යන්න. ඉතින් අපි ආපහු එනකන් සතුටින් ඉන්න. මම යශෝ.
1: මම දසුන්. ජීවිතේ තියෙන්නේ විඳින්න.
2: එහෙනම්
1: කොල්ලෝ අපි ගියා. චාමි අවිල්ලෙන්නෝ
2: ලස්සන සින්දු ටිකක් එක්කම වගේම අද කවුද දවසේ ජයග්‍රහකුත් එකතු කරගන්න ඉතින් රේඩියෝ එකට කන තියාගෙන ඉන්න ඔයා සිලෙක්ට් වෙලාද කියලා දැනගන්න

0: උඩල මත්ත නිර්මාණයක්.
1: මට හිතන විදිහට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
2: ප්‍රශ්නයක් තිබ්බත් ඒක කාරණා ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
1: නැහැ. අනේ මන්ද දරුව, අනිත් එක ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සර මාත් එක්ක කියන්න පුළුවන් නේ. කිසි දෙයක් කියන්නේ
0: සිහිනක තනි වෙලා.
3: මං සචිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා අම්මා. මං තා ටිකින් කෝල් එකක් දෙන්න.
4: කෝල් කරලා හුණුත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
2: අනේ නිකි මගේ ෆෝන් එක නම් දෙන්න නැහැ. මගේ ෆෝන් එක පොලේ ගහයි.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේම අවධානය යොමු තිබෙනවා. සිසුන් අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම මෙහි අරමුණයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යරය හමු වී සාකච්ඡා කළා. එදී දෙපාර්ශ්වයම අවධාරණය කළේ දෙරට අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවයි. එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද දෙපාර්ශ්වයම එකඟ වුණා. විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම, අධ්‍යාපන හා ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ පර්යේෂණ සහ විශ්වවිද්‍යාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. මාරාන්තික හදිසි ගං අතුරෙන් දින 9කට පසු නේපාල උමගක සිරවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා. ඉංජිනේරුවරුන් ඇතුළු සාන කණ්ඩායම්වල ගලවා ගැනීමේ දැඩි මෙහෙයුමක

0: කාලයක් ලෙස ඔමගේ සිරවේ සිටීමෙන් පුද්ගලින් දෙදෙනා බේරා ගැනීමට හැකි වූ බවයි නේපාල බලධාරීන් පවසන්නේ. ඔවුන් දෙදෙනා කාත්මණ්ඩු වෙත ගුවන් මගින් රැගෙන ගොස් සමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙදෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නේපාල ටිබෙට් දේශ සීමාවෙහි හදිසි ගං වතුරෙන් මෙවැනිට මිය ගොස් ඇති සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් තිබෙනවා. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොනම මතක් කිරීම සුරකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

පස්සරු එකයි වෙනඩි හයයි වෙලාව ලකඩ රේඩියෝ ශ්‍රාවක රසික හදවත් අමතානන්දට පත් කරන ලකඩ ගොල්ඩන් වොයිස් ගායන අභියෝගයේ තවත් එක් තීරණාත්මක සම්දිස්ථානයකටයි අපි මේ මොහොතේ එක්කලා ඉන්නේ. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ශ්‍රාවක ආදරය මැද තරඟ බිමට පිවිසලා අධ්‍යක්ෂ තරඟකරුවන් 24 දෙනෙක් මේ සතියේ අගෝස්තු 31 සහ සැප්තැම්බර් 3 වන බදාදා මේ දෙදින තුල තරඟ වැදුණා. ඒ අධ්‍යක්ෂ තරඟකරුවන් 24 දෙනාගෙන් මේළඟ තරඟ වටේට සුසුකම් ලබන්නේ කවුරුන්ද කියලා තීරණය වන ඒ තීරණාත්මක දවස අද. අද හවස 4 වෙනකන් රැඳී ඉන්න FM 93.5 93.7 ලකඩ දෙකයි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekai venadya kalai.
2: Mama nande maram relax.
3: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ

0: සෑවට හිනාව මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
1: එකයි වනඩි දහතනයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතුදිම එළි

0: කහඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 1යි වෙනද 14යි වෙලාව නව රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස් සම්බන්ධ වුණු තරගකරුවන් විනිශ්චය කරමින් ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන්ගේ දිශානතිය යොමු කළ යුතු මඟ පෙන්වා දෙන ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. පැවති තරගයේ පිළිපඳ දැක්වූ අදහස් අපේ විමසා බලන්න සූදානම්. මුලින්ම අපි අවස්ථාව ලබා දෙනවා විශාරද දිලීප ලියනගේට.
2: අපි ඒ කියන්නේ හැංගිලා ඉන්න ජාතියක් නෙමෙයි කියන එක ඔප්පු වෙනවා. ඇත්තටම මෙතනදී මේ ගැහණු පිරිමි කියන ભેදයෙන් තොරව හැම දිනම සියලුම වයස් කාණ්ඩවල මම හිතන්නේ අවුරුදු 20 ඉඳන් 50 වෙනකන් ඕපන් ඒජ් එකක් තමයි තිබ්බේ. ඉතින් සියලු දෙනාම හොඳින් සහභාගී වුණා කියලා මට කියන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා ඒ මයික් එක අරගෙන ඒ හෙඩ්ෆෝන් එක දාලා සින් කරන එකම ඒකොල්ලෝ ඒ සමහර අය පළවෙනි පාර ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. දුරබැහැරින් ආව කට්ටිය හිටියා පාන්දර බස් වල නැගලා. ඉතින් මං ගොඩක් ඇත්තටම මං සතුට වෙනවා සහ ස්තුති වෙනවා ඒ හැම දෙනාටම. ඒකයි අපි මේ වෙලාවේ මේ තරඟ ඔයගොල්ලෝ ඇහුවනම් තේරෙයි. ඒ කියන්නේ සඳුදා බදාදා යන තරඟ වල අපි පර්සනලි ඒගොල්ලොත් එක්ක ගොඩක් කතා කරලා අපි ඒගොල්ලන්ට විනිශ්චය ඇත්තටම ලබා දෙනවා. ඒ කියන්නේ අපේ විනිශ්චයක් විදිහට අපි ලබා දෙනවා පර්සනලි. දැන් මෙතනදී අපි කරන්නේ නිර්ණායකයක් හදාගෙන අපි උදාහරණයක් විදිහට කිව්වොත් ශෘතිය පිච් එක. ඒකෙන් අපිට ඇත්තටම හොඳටම උඩට යවන්න පුළුවන් කෙනාව තමයි අපි මේ අතරේ ඒ ඒ 24 දෙනාගෙන් අද තෝරලා ඉදිරියට යවන්නේ සහ ඒ කියන්නේ මිස්ටේක්ස් විදිහට අපිට පිනිච්ච කට්ටියගෙන් වැඩි විහරියක් මොන වි මිස්ටේක්ස් වලටද වැටෙන්නේ කියලා බලලා තමයි අපි අනිත් අයව ඩ්‍රොප් කරලා තියෙන්නේ.
1: ඒ විශාරද දිලීප ලිනගේගේ අදහස මේ පළමු වටයට සුදුසුකම් ලැබපු තරගකරුවන් හැමදෙනාම ගායනය කළ හැකි ප්‍රශස්ත මට්ටමේ හිටියද? මේ ප්‍රශ්න අපි යොමු කරන්නේ සංගීත නිපුන් රෙසිල් වනිගසේකරකට.
0: ලකඬ ගෝල්ඩන් වොයිස්.
3: ගායනයේ හැකියාවක් නැති කට්ටිය අපිට හම්බුනේ නැති වෙන තරම්. කෙනෙක් හැමෝම දක්ෂයි. කෙනෙක් අපරේ කෙනෙක් දක්ෂයි. අපිට ඇත්තම අභියෝගයක් වුණා. ඉතින් අපි අවම ඒ කියන්නේ අවම වශයෙන් අඩුපාඩු තිබ්බ ගාන ශිල්පිනියන් තමයි අපි ඉරවටේට තෝරාගත්තේ. ඉතින් ඇත්තම කලින් කිව්වා වගේ ලොකු අභියෝගයක් වුණා.
1: සාමාන්‍යයෙන් තරගයක් කිව්වහම ජය වගේම පරාජයත් උරුමයි. මේ සතියේ තරග වැදුණු 24 දෙනා අතුරින් සමහර විට කිහිප දෙනෙකුට අදින් පසුව මේ ස්වර්ණමය ස්වරය තෙරි මේ තරග මාවතෙන් සමු ගන්නට සිද්ධ වෙන්න පුළුවන්. අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ලැබිලා තියෙන තාමත්ම අපහසු කාර්යයක්. මොකද මේ තරග වැදුණු 24 දෙනාම තමන්ගේ උපරිම දක්ෂතාවය ඔවුන් හමුවේ ගෙනහැර දක්වා අවසන්. සමහර විටක මේ 24 දෙනාම ඉදිරි වටයටත් තේරි පත්වෙන්නත් පුළුවන්. අපි බලමු තමන්ගේ ගායන සිහිනය සැබෑ කර ගනිමින් මීළඟ වටයට දොරගුළු විවර කරගන්නේ කවුද කියලා අපි කෙටි මතක් කර ගැනීමක් කරන්නට සූදානම්. ඒ කියන්නේ පසුගිය තරඟ වටවලදී තමන්ගේ ගායන ප්‍රතිභාව එළිදක්වපු අයගේ සාරාංශගත කිරීමක් අපි අහලා බලමු.

0: වට ඉම්පරූ කරන්න පුළුවන් ලස්සන වෙස්ටන් වෝකල්ස් වොයිස් එකක් තියෙනවා. සහ මට පොඩි ටිප් එකක් මඟට දෙන්න, ඔහාර රන්ගිර මා කියලා යුඩ්ලින් කරනවා නේද තැනක පොඩි කඩන්නේ එතන. ඒක එන්න උඩ පිච් එකට, ඒ කියන්නේ පිච් එකත් නෝට් එකටම තමයි යුඩ්ලින් වෙන්න
1: ඕන.
2: වා, ඒකේ කලින් පටන් ගත්ත තැන් දෙකක් කියලා මට නිකන් හිතෙනවා. ඉතින් මං කියන්නේ ඒවා අපි පොඩ්ඩක් හදාගෙන යන්න ඕනේ. මොකද දන්නවද, දැන් අපි මිස්ටේක්ස් බොහොම අඩු කරගන්න. මොකද සිංගින් හොඳ වෙන තරමට, වැඩේ කරන් යන ලේසි වෙන තරමට අපි බලන් ඉන්නවා මොකද්ද අපේ ඔයගොල්ලන්ගේ පැත්තෙන් එන ඒ කියන්නේ අඩුපාඩු කියලා. ඉතින් අඩුපාඩුවක් නැතුව ඉදිරියට යන එක තමයි හොඳම වැඩේ.

අඩුපාඩු නැතිව තරම් ගායනය වාට ලස්සන බේසෝසයක් තියෙනවා. චෝඩි ටිප්පයක් දෙන කැමති. අර අපිතුමු සමහර තැන්වල මට හිතනවා අග ඕව පිච්චනවාද කියලා. ඒ කියන්නේ ඒවා තිබ්බ පිච්චක සස්ටේන් කරන

0: තව දෙයක් කියන්න කැමති, මේ වගේ වෝකල් ටෝන් එක හරි ලස්සන ටෝන් එක. ඒ කියන්නේ අපිට හරි අමාරු වෝකල් ටෝන්ස් කියන එක හදාගන්න. හැමෝම සිං කරන්න කැමති, හැමෝටම යම්කිසි ප්‍රමාණයකට සිං කරන්න පුළුවන් ඇත්තරම. ඒක ගොඩ දාගන්න එක තමයි අපි වෝකල් ට්‍රේනින් වලින් කරන්නේ. මම හිතනවා ඔයා ක්ලාසස් ගිහිලා තියෙනවද කොහේ හරි?
1: එහෙම ක්ලාසස් ගිහින් නැස ඉස්කෝලෙන්
0: ඉස්කෝලේ මියුසික් කරලා ගියසක. මම හිතනවා ඔයාට හොඳ අනාගතයක් තියෙනවායි කියන්නේ.

0: සරණ ගමගේ සහ ඉඳුවර දිනැත්ත අදහවස හතර වෙනකොට ලැබෙන ප්‍රතිචාරය කොයි වගේ වෙයිද? ඔවුන් ඉදිරි තරඟවට සඳහා සුසුකම් ලබාවිද? ඒ තීරණය අද හවස අපි ඔබට ලබා දෙන්න සූදානම්. අද සවස 3:30 පටන් ලකඩ Facebook page එකේ සහ ලකඩ Golden Voice page ඔස්සේ ඔබට එය සජීව නැරඹීමේ හැකියාව අපි උදා කරලා දෙනවා. නිල ප්‍රතිඵලය ලද සරින් නැසරින් ඔබට ඒ විදිහටම බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා සවස 3:30 වන විට ලකඩ Facebook page එකේ සහ ලකඩ Golden Voice Facebook page එක හරහා live සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. අපි කෙටි විරාමයක් ලබාගෙන ඊළඟ තරගකරුවන් ගැන සාපලමු. 1:24.
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අප තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යුත්තකගේ ඉන්න ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න
5: 0.71711 FM 93.5

පසර කායවන අදවසේ 6 අය වෙලාව මේ සතියේ සඳුදා සහ බදාදා දෙදින තුල තරඟ වැදුණු තරඟකරුවන් 24 දෙනාගේ එරණම අද හවස 4 වෙනකොට වෙසදී අවසන්. උන් 24 දෙනාම ඉදිරි වටය සඳහා සුසුකම් ලබා වේද? එහෙම නැත්නම් එතනින් කිහිප දෙනෙකුට තමන්ගේ සිහිනය අතරමැදදී අතහරින්නට සිදු වේවිද? එහෙමනම් එහේ කවුද? අපිට තවමත් විනිශ්චයක යෙදීමට හැකියාවක් පවතිනවා. අපි බලමු තවත් තරඟකරුවන් තරඟකාරියන් කිහිප දෙනෙක් පසුගිය තරඟ වටේදී තරඟ වැදුනේ කොහොමද කියලා.

ආගේ පිච් ස්ටේබල් පිචින් හොඳයි song එකේ. පිචින් ස්ටේබිලිටි කියලා කියන්නේ අපි සාමාන්‍ය පිච් එකට ගිහිල්ලා අර අන්තිම කැලේදී ඉන්න විදිහ. මම හිතනවා තව පොඩ්ඩක් ඔයා ප්‍රැක්ටිස් කරගත්තා නම් හරියට මම හිතනවා ඒකට මූලිකම දේ වෙලා ඔයා ටෙන්ෂන් වෙලා ඉන්නේ මෙතන. සහ බ්‍රීතින් වල ඔයාට එතකොට ටක් ගාලා හුස්ම එක පාට යන ගතිය.

0: හෙඩ් බොයිස් යනේවයි මන්තර මහිතනවට හැකයා ගොඩක් තියෙන හෙඩ් බොයිස් යුඩ්ලිං කරන හැකියාව. ඊට අමතරව සෙකන්ඩ් වොයිස් එකදී මට පොඩ්ඩක් නෝට් සෙමිටෝන් එකක් වගේ එක තැනක අවුට් වෙනවා වුණා. ඒ
1: ඉන්ටර්ලූඩ්ස් වලට ආගම වේරියේෂන්ස් එකක් ඇඩ් කරා. ඒක මං හිතන්නේ හොඳ ප්ලස් පොයින්ට් එකක්. ඒ අන්තිම නෝට්ස් වල චූටි පොඩි හාෆ් නෝට් ගැතියක් තිබ්බා. ඒක හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔයාලට අනිවාර්යෙන් ඒක ඉඳලා ගන්න පුළුවන්.

0: නැත්මේ කාව්‍යා සහ ගීත රතුවත්ත එලෙස ගීතවත්වන විනිශ්චය මණ්ඩලයේ එදා ප්‍රතිචාරයත් එක්ක අද ඔවුන්ට හිමිවන්නේ මොන වගේ තීරණයක්ද? ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් ඉදිරියට ආවේද? කවුරුන් මග හැලෙවිද? එහෙම නැත්නම් දෙදෙනාට මේ අවස්ථාව හිමි වේවිද? ඒ තීරණය අද හවස 4ට කලින් බලාපොරොත්තු වන්න.
1: Lakhanda Golden Voice.
0: දවල් 1:00 වෙනකන් 2:00.

0: Nakanda Radio ITN
1: පසර එකයි වෙනඩේ තසාතයි
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න

පසරුව කයිවන හරිතය සහදායි වෙලාව. තමන්ගේ හඬ ප්‍රතිභාවෙන් දහස් ගණනක් ශ්‍රාවකයන්ගේ හදවත් වශී කරගන්නට මේ තරක වැදුණු තරඟකරුවන් 24 දෙනාම එක වගේම සවත් වුණා. අද තරඟ බිමේ ඔවුන් තනි තනිව තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න පෙරමම් බලමින් ඉන්නා මොහොතක් අපි සූදානම්. තවත් තරඟකරුවන් කිහිප දෙනෙක් එදා තමන්ගේ ගායන ප්‍රතිභාව වෙදා දක්වූ ආකාරය අවර්ජනා කරගන්න.

මම පොඩි දේවල් ටිකක් නෝට් කරා ඔයාගේ. මුලින්ම කියන්න ඕනේ අපි මෙතෙන් ටාම් පස්සේ සින්දුවක් කියන්නේ ඇත්තටම හැමෝම පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඉතින් ඒක හැමෝටම තියෙන දෙයක්. ඉතින් ඒකින්ද අපේ හුස්ම ගැනීම, එතකොට බ්‍රීතින්ග්ස්, එතකොට ඒ දේවල් හැම දෙයක්ම අපේ ඉක්මන් ඉක්මන්ට වෙනවා. මොකද හෘද ස්පන්දනේ පොඩ වැඩි නිසා. ඒක සින්දුව වලට බලපාන විදිහ තියෙනවා. අර උඩ යන නෝට්ස් වල ඉන්න, ඒ කියන්නේ ගොඩක් වෙලා, ඒ කියන්නේ ගිහිල්ලා ඉන්න තැන් වල ස්ටේබල් වෙලා හිටියනම් තව හොඳයි කියලා මට හිතෙනවා.

තව පොඩ්ඩ ප්‍රනන්සේෂන් පොඩ්ඩ වැඩිපුර කරා නං පොඩ්ඩක් හොඳයි කියලා මට හිතනවා ඉදිරි වැටවලදී. විශේෂ දෙයක් තියෙනවා, ඔයා සෙකන්ඩ් ෆස්ට් වර්ස් සහ සෙකන්ඩ් වර්ස්, මම මේ වර්ස් කියලා කියන්නේ අන්තරා කොටස, උඩ ටිකක් හයි පිච් යන කෑලි දෙකක් තියෙනවා එතන. ඒකේ තව ටිකක් ඔයාට තීව්‍ර කරගන්න පුළුවන් වුණා නම් හඬ හරිම පිච් එකට ගන්න පුළුවන් කියලා මට විශ්වාසය තියෙනවා. ඒකට පොඩ්ඩක් වෝකල් ට්‍රේනින්ග්ස් එහෙම පොඩ්ඩක් ටිකක් කරගෙන ඉදිරියට යන වටවලදී අපි පොඩ්ඩක් සූදානම් වෙමු කියලා මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි.

0: එරන්තිකා ශ්‍යාමකීර්ති සහ අචින්ත ප්‍රනන්දු එදා තරග වැදුනේ ඒ ආකාරයට ඔවුන්ට ලැබුණු ප්‍රතිචාර ඒ විදිහයි. ඒ සියල්ල අවසානයේදී අද ඔවුන්ට මොන වගේ ප්‍රතිචාරයක් අවසන් වශයෙන් ලැබේවිද? අද සවස 3:30ට ලක්කඩ ඒ වගේම ලක්කඩ Golden Voice Facebook page ඔස්සේ ඔබට live සම්බන්ධ වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා.
1: Golden Voice.
0: දවල්කයි වෙනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ.

පස්සරු එකයි වෙනාඩි 47යි බලාව. ලකන සහ ලකන ගෝල්ඩන් වොයිස් Facebook page එකට යන්න. ඒ පේජස් දෙකේම තියෙනවා. පසුගිය දින දෙකේදී ලකන ගෝල්ඩන් වොයිස් මෙතනකට සම්බන්ධ වුණු තරකරුවන් 24 දෙනා පිළිබඳ විස්තර. ඔබේ මනාපය කාටද? ඔබ ඒ ලබා දෙන විනිශ්චයට අද සාධාරණයක් වෙනවද? ඒ ගැන අද හයිටම දැනගන්න පුළුවන් හවස 4 වෙන කලින් ලකන සහ ලකන ගෝල්ඩන් වොයිස් Facebook page එක ෆලෝ කරලා නැත්නම් තවම ෆලෝ කරලා තියාගන්න. අද හවස 3:00ට ඔබට පුළුවන් අපේ ලයිව් එක සමගත් සම්බන්ධ වෙන්න. මේ වෙනකොට තරඟකරුවන් 6 දෙනෙක්ගේ ගාන හැකියාව ඉදිරිපත් උනේ කොහොමද කියලා අපි මතක් කරගත්තා. තව තරඟකරුවන් කිහිප දෙනෙක්ගේ ගාන හැකියාව එදා කොහොමද එළි දැක්වුනේ කියලා අපි අහලා බලමු.

මමත් හිතුවා ගොඩක් නර්වස් වෙලා කියාගන්න බැරි වෙයි කියලා. මේ අය අභියෝගේ ජයගත්තා කියලා මම අනිවාර්යෙන් හිතනවා. පොඩි දේවල් ටිකක් මම කියන්නම්. ඔයා song එක ඇතුලේ දාපු variations ටික මම මීට කලින් song එක සමහරවිට අහන්න නැති වෙන්න තිබ්බා. ඉතින් ඒ අතින් මම සෑහෙනවට ප්‍රශංසා කරනවා ඒ පැත්තෙන්. මොකද ඔයා ඔයාගේ version එකක් build කරා කියලා අපිට කියන්න පුළුවන්. හැමෝම දන්න සින්දුවක් ඒ රාහය හැමම තියාගෙන ඔයාගේ version එකකුත් build කරගෙන ඒකට තව අලුත් quality එකකුත් දැම්මා කියන්නේ ඔයා හොඳට ඒ සංගීතය ආධාරණ වැඩෙත් හරියට කරන්නේ.

හරි අපි සිංකරනකට සාමාන්‍යෙන් සිංගින් ටෙක්නික්ස් පාචි කරන්නට දැන් පොස් මොඩිලේෂන්ස් කියලා කියන මොඩිලේෂන්ස් අපි එක කන්ට්‍රෝල් කරගෙන කියන්නවන සමල්ලාට වේගින් යන අපි හැඟීම දෙන්න ඕන තමයි සිංදුවට වචනවලට. හැබැයි ඒ මොඩිලේෂන්ස් මොඩිලේට් කරන එක අපි කන්ට්‍රෝල් කරගෙන කරාන තව ලස්සන්ට අපිට ඇහුණ ඇහෙන තිබ්බ කියලා මං හිතනවා. හැබැයි හොඳට ගානේ කරා සිංදුව.

0: හැම සින්දුවකම තියෙනවා පිච් එකක්.
1: ඔව්.
0: මෙයා මේ song එක කියද්දි මෙයා තනිකරම ස්කේල් එකක්ම උඩින් තමයි මේක sing කරේ. වා එහෙමද ප්‍රැක්ටිස් කරේ මුලින්දම? ඒ කියන්නේ දැන් මේකේ හරි විදිහ ගත්තොත් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය කියන්නේ මේක ඔයා කියපු එකට 12ක්ම යටින්. ඒක 12ක් කියලා මම මේ අදහස් කරේ සරිගම්පදිනස කියන අර ස්කේල් එකේ. මට හිතෙන්නේ ඔයා ওই version එකම යටින් ගායනා කරගත්තනම් මේ වාට ලේසිම කියන්නේ.

0: කමිදි චෙතාරා නිරෝෂ දේපාල මදුෂිකා කුමාරේ ඔය විදිහට තමයි එදා තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කළේ. ඒ අතරින් කවිදිට නිරෝෂ්ට මදුෂිකාට මොන වගේ තීන්දුවක් අද හවස හතර වෙදි ලැබෙයිද ඒ ගැන දැනගියා ගන්න මේ පෑ දෙකත් ඉවසලා ඉන්න.
1: Lakhanda Golden Voice. FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
0: එකයි වෙනදි 55යි.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්වරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ලැබෙන මහකන්නේ වගා කිරීම පිළිබඳ විද්‍යාත්මක ගන්නා අවසන් තීරණය මේ මාස 18 වනදා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම සත්ව නිෂ්පාදන ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් DP වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
6: අපි ඉන්නේ යල කන්නේ අවසාන භාගය. ඇත්තටම දැනට අපේ තියෙන දත්ත අනුව අපට ඉතාමත් හොඳ අස්වැන්නක් මෙම කන්නේත් ලැබිලා තියෙනවා. මහකන්නේ තමයි ඉදිරියට තියෙන්නේ. වියලි බව තවත් වැඩි වෙලා මේකෙන් වෙන හානිය තවත් අපට දැනෙන්න ගන්නවා. කාලගුණ දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන අපේ වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ සියලු මාංශය ඒකාබද්ධ වෙලා අපි දැන් ඉස්සරහ කන්නේ ටිකක් විද්‍යාත්මක ලෙස සැලසුම් කරමින් යනවා. ඒ සැලසුම් අනුව තමයි අපි අපේ අවසාන නිවේදනය අපි මේ මාසේ 18 වෙනිදා නිකුත් කරනවා. කොහොමද අපි මේ කටයුතු ආරම්භ කරන්නේ, ඒ එක්කම කොහොමද අපේ කන්න රැස්වීම තියලා ඒ ප්‍රදේශවල වගා කරන ප්‍රමාණයන් පිළිබඳව එහෙම අපිට අවසාන තීන්දුව මේ මාසේ 18 විතර වෙනකොට අපිට ලබා දෙන්න
5: පුළුවන්.
0: දැවැන්ත මෝටර රථ නිෂ්පාදන සමාගමක් වන වොක්සගන් සමාගම 50,000ක රැකියා කපාදුව සිදු කිරීමට සූදානම් වෙනවා. ජර්මනියේ දැවැන්ත මෝටර රථ සමාගමක් ලෙසයි වොක්සවැගන් සැලකෙන්නේ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන කොටසක් ලෙස 50,000ක රැකියා කපාදුව සිදු කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2030 වසර වන විට ඉවත් කිරීමට සැලසුම් කර ඇති සේවකින් සංඛ්‍යාව ලක්ෂයක්. මෙම පියවර සමාගමේ අනාගතය සඳහා ශක්තිමත් සංඥාවක් බවයි වොක්සගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දෙන්නේ. චීන මෝටර රථ නිෂ්පාදනය හමුවේ යුරෝපා මෝටර රථ වෙළඳපොළ පහළ වැටීම සහ දැඩි තරඟකාරීත්වය හේතුවෙන් ලාභාංශ පහළ වැටීම රැකියා කප්පාදුවට මූලික හේතුව වී තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.

හවස දෙකයි වෙනඩි පහයි වෙලාව දශක තුනක ලංකේ ස්වභාවිත ගීතය ප්‍රවර්තනයට කටයුතු කළ ලකඩ තිස්වන සංවත්සරයට සමකාමීව ලකඩ ගෝල්ඩන් වොයිස් රියලිටි ගායන තරගාවලිය ප්‍රචාරණය ආරම්භ කළ තරඟ වටේට සුසුකම් ලැබූ තරංකරුවන් අතරින් මේ වන විට තරංකරුවන් 24 දෙනෙක් තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කළ අවසන් ඔවුන්ට ලැබෙන අවසාන විනිශ්චය අද හවස 4ට පෙර ඔබට කියන්න අපි සෝදානමින් ඉන්නේ. එනිල ප්‍රතිඵලය අද හවස 3:30ට ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් Facebook pages ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉන්දුවර දනත්, කාමිද මනෝහාරි, අජිත ප්‍රනාන්දු, පහසරණි ගමගේ, ගීත රත්වත්තේ, කාමිද චිතාරා, මෙල්ලි ඉන්දිකා, නැත්මි කාව්‍යා, මදශිකා කුමාරි, තුසිත නානකාර, එරන්දිකා ශ්‍යාමකීර්ති, නිරෝෂ් දීපාල, ගීතික විජයරත්න, තිලින අලුපොත, ශ්‍රීමල් රණතුංග, නිරෝෂා ශ්‍යාමලි, නොවන්ගේ වැලිවිටිකොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රොෂාන් ඉන්දික, චමුල බෙම්සෙත්, ජනනිය සෝදා, මදුමාලි හෙට්ටිආරච්චි, රමෝනා ජයමහා, මේ තරගකරුවන් 24 දෙනා අතරින් ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කවුද? ඒ ගැන දැන කියා ගන්න FM 93.5 93.7 දෙකටම ලක්කඩ වාගෙන ඉන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Hawasa dekai vinadiya kolai.
2: NLP hadhana. Lankawe wedima tæki dena tæki avastha wedimalu thraiya. NLP hadhana. Obath adama NLP hadhana bala ganna.
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna Binduwal 114 600
4: Vangu Gahala Challi Allala Salli Hoyala Athi Velada
5: Jeevithaye Goda Yana Paata Peennama Nadda
4: Ehenam Menna Vangu Gahana Jeevithayata Ilakkaya
6: Kalawak Kalawak Soya Gathi Taman Dunu Wenna One Nam
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: දීබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

හවස දෙකයි වෙනාටේ 13යි වෙලාව. ඔබ දන්නවා තරගයක් කිව්වහම ජය වගේම පරාජයත් උරුමකම් කියන්න ඕනේ. මේ සතියේ තරග වැදුණු 24 දෙනා අතරින් සමහර විට කිහිප දෙනෙක් අදින් පස්සේ මේ තරගෙන් ඉවත් වෙන්න පුළුවන්. අහම්බයකින් වගේ වාසනාවකට වගේ සමහර විටක මේ 24 දෙනාම ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්නත් පුළුවන්. ඒක නොබට දරගන්න හරිටම අවස්ථාව ලැබෙන්නේ අද හවස 3:30 පස්සේ. ලකඩ සහ ලකඩ ගෝල්ඩන් වොයිස් Facebook pages follow කරලා තියාගන්න. සජීව විකාශයත් එක්ක හවස 3:30 සිට ඔබට සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. මේ වන විට තරගකරුවන් අපේ නව දෙනෙකුගේ ඉදිරිපත් කිරීම නැවත ආවර්ජනය කරගෙන අවසන්. තවත් තරගකරුවන් කිහිප දෙනෙකු එදාගේ ගැයූ ආකාරය අහලා බලමු.

පිච්චක හොඳයි, පිච්චක ස්ටේබල් තිබ්බ. හැබැයි අර සින්දුවේ සමර්ථන් වල වේරියේෂන්ස් වල උපමට උරුම වෙලා ඒ වේරියේෂන් ගැන පොඩ්ඩක් තව සැලකිල්ල දක්වන්න ඕනේ කියලා මට හිතෙනවා.

හොඳට ඔයාගේ වොයිස් එක තේරුම් අරගෙන හොඳ චොයිස් එකකට ගියා කියලා මට තේරෙනවා. ඉතින් ඒකෙන් අපිත් ඒක රසවින්දා. මම හිතනවා ප්‍රේක්ෂකයොත් හොඳට රසවින්දි කියලා. දිගටම ඔහොම යන්න කියලා මම කියනවා.

සල්කි මේරියන් සහ ගීතික විජයරන්න තමන්ගේ ගායන ප්‍රතිභාව ඉදිරිපත් කළේ ආකාරයට සල්කි සහ ගීතික දෙදෙනාම ලකඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබා විද එහෙම නැත්නම් ඒ දෙදෙනාගෙන් එක එක්ක ඒ කෙනා කවුද ඒ ගැන හරිටම දැනගන්න FM 93.5 93.7 ලකඩ ආගෙන ඉන්නවා.

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: හවස 2:19යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සාස්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ලෝක ගෙදනම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
1: FM 93.5. FM 93.7. ලකන. Radio ITN.

මෙන්න අපට දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසට එම කොමිසම් මගින් නාමල් රාජපක්ෂ මහතාට අද දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන හෝ කොමිසන් සභාවට පැමිණි අතර පැය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර ඉන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම ප්‍රවෘත්තිය නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස එම කොමිසම් මගින් නාමල් රාජපක්ෂ මහතාට අද දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන ඔහු කොමිසම් සභාවට පැමිණි අතර පැය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර ඉන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්නේ.

හවස දෙකයි වෙනට වෙස නවයයි වෙලාව අගෝස්තෝතිස් එක සහ සැප්ටැම්බර් තුන්වනිදා තර්ග වැදනු තර්ගකරුවන් වෙසේ හතර දෙනා අතරින් අවසන් වටේට සුසුගම් ලබන්නට මේ වටෙන් ජයග්‍රහණය ලබන්නේ කවුද කියලා දැනගයා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. FM 93.5, FM 93.7 දෙකටම ලක්කදාගෙන හිටියොත් අපේ සූදානම තවත් තරකරුවන් කිහිප දෙනෙක් පසුගිය දිනවලදී තමන්ගේ දක්ෂතාවයන් කොහොමද ඉදිරිපත් කළේ කියලා මතක් කරගන්න.

0: ටිචන් වොලිම් කන්ට්‍රෝලින් වගේ හොඳම තත්ත්වෙ තිබ්බා. ඒකට ඇඩ් කරා ඔයාගේ ඔම ඔවුන් වේරියේෂන්ස් වගේ. ඒක හොඳම තත්ත්වෙ තිබ්බා කියලා මම කියනවා. අනිත් එක ඔයා වෙල් ප්‍රිපෙයාර්ඩ්. ලිරික්ස් ටික හරියට කිව්වා, කන්ෆිඩෙන්ස්ලි කිව්වා, බීට් එක ෆීල් කරා, හොඳ මොකක්ද කියන්නේ ඇක්ට් එකක් දුන්නා කියලා කියනවා. ඉතින් මේ මම හිතනවා හැම දෙයක්ම හොඳින් තිබ්බා. එන්ඩින් නෝට්ස් හොයාගෙන ආවා.
1: අතර විශිෂ්ට ගානේ පර්ෆෙක්ට්. හස්කි වොයිස් එක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේ නැතුව සිංකරණ ගොඩක් හොඳයි.

සොෆ්ට් කරන තැන හොඳටම සොෆ්ට් කරලා ඔයාට ෆීල් වෙන විදිහට සොෆ්ට් කරාට අපි මේ ඉලෙක්ට්‍රොනික ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට සිං කරද්දී මේවෙන් එන හඬ ගැන පොඩි අපි සැලකීමක් තියෙන්න ඉපේ. එතකොට ඒකෙන් එළියට එන තරමට අපි කියන්නත් ඕනි, සියුම් එක තියාගන්නත් ඕනි. වැඩ දෙකක් තියෙන එක වෙලාවේ කරන්න. එතකොට යන්න ගියේ කියලා ඔයා හොඳටම එතන ප්‍රොමිනන්ට් කරලා කියන එකයි, අතන සසුදු හංස කියලා වොලිම් එකෙන් ගොඩක් පල්ලෙහාට ගියොත් එතකොට එතන ලොකු ගැප් එකක් තියෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Hasa dekhaye venarite sadarai.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: හවස දෙකයි වෙනඩි හතරයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

ලක ගොල්ඩන් වයිස්. අද දවසේ තරඟ කරන තරඟකරුවන් අතරින් ඉදිරියට යන්නේ කවුද කියන කාරණාව ඔබට දැනගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ලකන සහ ලකන ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජස් ෆලෝ කරලා තියාගන්න. හවස 3:30න් පසු සජීවිකාශය සමඟ සම්බන්ධ වන්න කියන මතක් කිරීම කරනවා. අපි සතරම් තවත් තරඟ කරන කිහිප දෙනෙක් Tamanගේ දක්ෂතා ඉදිරිපත් කරපු ආකාරය මතක් කරගන්න.

හරිම හැඟුම් බර ගීතයක් සහ අපි කියන පොඩි චිල් ගීතයක් කියලා. ඉතින් ඒ ඒ වයිබ් එකව හොඳටම තියාගත්තා. එක පාටම එක පාට උඩට යන නෝට් එකේ ඒක මේ පොඩි ඇටෙන්ෂන් එකක් තියාගත්තා නම් හොඳයි. හරියටම තිතටම ඒ ඊයේ වගේ

0: මට හිතෙනවා ගීත ඇතනමදින් ගාන කළා පිචින් ඒ ඔක්කොම හොඳයි. අපි කියනවා ආටිකියුලේෂන් කියලා නේද දිලිබ, ආටිකියුලේට් කරනවා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ අදාළ කන්සොනන්ට් අපි ප්‍රොනවුන්ස් කරන විදිය. මේ ප්‍රොනවුන්ස් කරන විදිය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් තව හොඳයි කියලා මට හිතෙනවා.
1: මට නිකන් තේරෙන සමහර වර්සස් පටන් ගනිද්දී ටෙම්පෝ එක චූට්ටක් ඔයා දශම ගානක් පොඩ්ඩ ඉස්සර වුණාද කියලා. ඔයා ඉස්සර වුණාද කියලා. ඒක දැන් පොඩි ටෙන්ෂන් එකක් අපි ඉන්න හින්දා දන්නෙත් නෑ. මම හිතන එක චූට්ටක් හදාගෙන ගියා නම් අපේ රසිල් මහත්මයා කියපු දෙයත් එක්ක හොඳ ගමනකට යන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද හොඳ වොයිස් එකක් තියෙනවා, ස්ට්‍රොන්ග් වොයිස් එකක්.

0: හවස දෙකයි වෙනාඩි 44 වෙලාව. මදුමාලි හෙටියාරච්ච සහ රමෝනා ජයමහා ඒ ගීතවත් තුනේ. ඒ දෙදෙනාගෙන් දෙදෙනාම ඉදිරියට යාවේද? එහෙම නැත්නම් එක් අයෙක් පමණක් සුසුකම් ලබාවිද? තීරණය අද හවස 4ට කලින් ඔබට දැනගන්න පුළුවන්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සහින අතරතුරදී මේ පැය සඳහා අනුග්‍රහකත්ව ලබා දෙන ඩෝමග්නත් අපි මතක් කරගෙන යන්. දැන් ගෙදරදී මේ සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේකක කියලා කියන්නේ. වැල්දපලේ තියෙන පොල්තෙල් වෙනුවට ගෙදරදීම පහසු වෙන නැවුම් පොල්තෙල් ඉතායික් මනින් ඔබේ අතෙන් මහදා ගන්න. ඩෝමා හෝම් ඔයිල් මේකක යොස් කරන්න පුළුවන් සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1ක් 2ක් අතර ප්‍රමාණයක් වෙනවා. පොල්තෙල් විතරක් නෙවෙයි රට කජෝ කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එඬරු මේ තේවල් හදා ගන්නත් තෙල් නිෂ්පාදනය කරගන්න ඩෝමා හෝම් ඔයිල් මේකක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන මේ සම්පූර්ණ යාන්ත්‍රය මහදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න මිල වෙන රුපියල් 88.117 679.579ට කෝල් එකක් දීලා තව වැඩි විස්තර දැන කියා ගන්නත් පුළුවන්. අපි එකට විරාමයක් ලබා ගන්නවා.
1: ලක්කඩ ගෝල්ඩන් වොයිස් FM 93.5, FM 93.7, Lakhana.

හවස දෙකයි වෙනඩි පනහයි වෙලාව නවරේඩියෝ රියලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස් සඳුදා සහ බදාදා දිනවල තමන්ගේ ගීත ගානාවන් එහැකියාවන් අහන්නට කඩ ලබා දේලා මේ වෙන විට තමට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා දැන ගැනීමේ නොතෙත් ආශාවෙන් ඉන්න ඔබට මම මතක් කරන්නේ අද හවස 3:30ට ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් Facebook pages ඔස්සේ සජීව විකාශය හා සම්බන්ධ වෙන්න ඔබට නිල ප්‍රතිඵලය ලැබුණ සැනින් එසැනින් ලබා දෙන්න අපි සූදානම් ඉන්නේ තරගකරුවන් කිහිප දෙනෙකුම තමන්ගේ ගාන ප්‍රතිභාව ඉදිරිපත් කරපු ආකාරය අපිට මතක් කරගන්නට අවශ්‍යයි. තවත් කිහිප දෙනෙකුට අපි අවස්ථාව දෙලා බලමු.

හයි ගිහිල්ල එක පාට්ටර එන්නේ ආයෙත් කියලා නෝමල් වොයිස් එකට ආයෙනවා. නෝමලි සාමාන්‍ය ඔයගේ සින්දුවක් කියනකොට ෆීමේල් වොයිස් එකක් හයි කියනකොට අර අපි කියන දෝම් කර දෙනවායි කියලා. නියන් ළඟ ඉන්නකොට නියන් අර කීරි ගහනවා වගේ කියලා අපි කියනවනේ. ඒ හඬත් එක්ක අර යට කෑල්ලට එද්දී ඒ එනර්ජි එක අතන තියාගන්න, ඒ වොලියුම් කන්ට්‍රෝල් එක එතනට තියාගන්නේ කොහොමද කියන එකේ තව පොඩ්ඩක් ස්ටඩි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා.

ප්‍රොඩක්ට් හොඳයි පිසි ප්‍රශ්නයක් නෑ මුත් නෑ හැබැයි තව පොඩක් වේරියේෂන් ගැන සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා හිතනවා වේරියේෂන් සම මදි අතරම තව වේරියේට් කරා නම් හොඳයි කියලා හිතනවා ඉච්චරයි මන්න දෙකන අඩුපාඩුයි.

ගුරුගයන්වන්න මම ඇත්තටම ඉමජින් කරේ නෑ ඒ විදිහට ගායනා කරයි කියලා සහ ඔයාගේ ටෝන් එක ඒ විදිහට එළියට එයි කියලා මයික් එකෙන්. ඉතින් මම මේකෙන් අහන් යනකොට මම පොඩ්ඩක් තද කරලත් තව ඇහුවා. මේ මොකද මම ඇත්තටම ඒක එන්ජොයි කරා. අර සමහර වේරියේෂන්ස් ඒ විදිහටම ගන්න ට්‍රයි කරපු එක ඇත්තටම ලොකුම වාසනාවක් කියලා මම සලකනවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 57යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, හෙට දින එළිය කරයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේ අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසේ හත්ත නමයයි පන්සේ හැත නමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉබන් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයා බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසට එම කොමිසම් මගින් නාමල් රාජපක්ෂ මහතාට අද දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන ඔහු කොමිසම් සභාවට පැමිණි අතර පැය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර ඉන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පාසල් සිසුන් සහ තරුණීන් ඉලක්ක කරගත් ගංජා සහ අත්තනැට මිශ්‍ර මත්ගුලි අලෙවි කරන බණ්ඩාරගම් ප්‍රදේශයේ ආයුර්වේද ඔසුසැල් හිමිකරුවෙකු අත්අරංගුවට ගෙන තිබෙනවා. සැකකරු වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ටද මත්ගුලි අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ. මෙම ස්ථානයේ මත්ගුලි මිලදීගත් පාසල් සිසුවෙකු ඇතුළු තරුණීන් 18 දෙනෙකු අත්අරංගුවට ගත්තා. මත්ගුලි කිලෝ 5 ග්‍රෑම් 350ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජංගම දුරකථන සහ දේපල සොරකම් කිරීම ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව පොලිසිය ප්‍රකාශ කළා. මෙරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලදී ජංගම දුරකථනය සොරා ගන්න ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. ඔහු පිළිබඳ තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 0717 111469 අංකයට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා
5: සිටින්නේ.
0: සෝකරයෙකුගෙන් ලබාගත් වකුගඩුව බද්ධ කළ ඇමරිකා ජාතිකයාගේ ශරීරයේ ඒ දින 271ක් වාර්තාගත ලෙස ක්‍රියා කර තිබෙනවා. රුධිර කාන්දුකරණය හරහා ජීවත් වූ රෝගියා සඳහන් කළේ මෙම බද්ධ කිරීමත් සමග තමන්ට නව බලාපොරොත්තුවක් ඇති වූ බවයි. මෙනිස් අවයවයක් ලබා ගන්නාතුරු තාවකාලික අවයව බද්ධයක් ලෙසයි සූකරයෙකුගෙන් වකුගඩුවක් ගෙන එම රෝගියාට බද්ධ කිරීම සිදු කළේ. කෙසේ වුවද අවසානයේ සූකර අවයව බද්ධය අසාර්ථක වුණා. පසුව මිනිස් අවයවයක් බද්ධ කර තිබෙනවා.

0: අමරිකාව තුළ වසරකට වකුගඩු බද්ද 25,000ක් පමණ සිදුවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්ෂයක පමණ පිරිසක් වාර්ෂිකව ලේකනවල සිටින බවත් වාර්තා වනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්සරු 4ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස්රථයකින් බැස යන මගියෙකු නම් බස්රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
0: Lakhanda Radio ITN.

හවස තුනයි වෙනට හයයි වෙලාව. දශක තුනක ලාංකේය ස්වභාවිත ගීතය ප්‍රවර්ධනයට කටයුතු කරපු ලක්හඬ තිස්වන සංවත්සර සැමරුමට සමගාමීවයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් රියලිටි ගායන තරගාවලිය අගෝස්තු 31 වනදා ආරම්භ කළේ. මේ වන විට සඳුදා සහ බදාදා දිනයන්හිදී තරග වැදුණු තරගකරුවන් 24 දෙනෙක් තමන්ගේ නැත යාගෙන සවන් අයාගෙන දැනගන්නට බලාපොරොත්තුෙන් ඉන්නේ නව රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ඉදිරි තරග වට සඳහා තමන් සුසුකම් ලබා තිබෙනවාද නැද්ද කියන කාරණාව අද හවස 3:30න් පසු ඔබට ය සජීව අත්දැකීමක් විදිහට සමීප කරන්නට ලක්කඩ අපි සූදානම්. ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් Facebook pages follow කරලා තියාගන්න. ඒ ඔස්සේ ඔබට නිල ප්‍රතිඵල ලැබුණු සැනින් එසැනින් තොරතුරු ලබා දෙන්න අපි සූදානම්. ඉන්නේ හවස 3:00 වෙනාටේ 7:00.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9 වෙනිදා 11යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
1: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 0111286131 0111286111. ශනිගමතුම් 19:16.
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 76 79 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7 ලක්හඬ.

හවස තුනයි වෙනාඩේ දළහයි වෙලාව දෙන ගණනක් තිස්සේ පුලපුලා බලා සිටිය මොහොත තව නොබෝ වෙලාවකින් උදාවීමට නියමිතයි. ඒ අතරතුරේදී අපිට තවත් අවස්ථාව තියෙනවා සම්දා සහ බදාදා දෙන යනෙහිදී තමන්ගේ ගායන කුසලතාවේ එළි දැක්කෝ තරංකරුවන් තරංකාරියන් කිහිප දෙනෙක් තමන්ගේ ඒ හඬ එළි දැක්කෝ ආකාරය මතක් කරගන්න අපේ අවස්ථාව සඳහා යොමු වෙමු.

අපි පොඩ ජොන් රේස්වලට කැඩනොත් එහෙම අපේ තියෙන රොක් පොප් R&B හිප් හොප් එතකොට මේ හැම දෙයකටම අදාළ වොයිසස් තෝරගන්න එක හරිම අපිට තෝරගන්න විදිහක් නෑ ඒක අපේ ඔරිජිනල් වෙන වොයිස් එකෙන් කරන්න ඕන දෙයක් ඉතින් මං හිතනවා ඔයා වගේ අයගේ වොයිස් එක තව අපි හඳුනාගෙන මේ වගේ වැඩසටහන් වලින් නන්න ඒක තමයි මේ වැඩසටහන් වල තියෙන විශේෂත්වය ඉතින් ඒ වොයිස් වලට තැනක් අපි හදන්න ඕන මේ වගේ වැඩසටහනකට එනකොට ප්‍රෙපරේෂන් කියන එක සෑහෙන වැදගත්යක් අපිට තේරෙනවා මෙතෙන්ට ආවට පස්සේ සින්දුවේ සමහරලාවට කෝඩ්ස් ටික ඇහෙන්නේ නැහැ සමහරලාට ඒ තියෙනක එකම කැරකේ කරනවා මම හිතනවා මට තේරිච්ච විදිහට මේ song එක ඔයා reproduce කරලා තිනා AI එකකින් හරිද මං කියන්නේ ඔව් එතකොට ඒ තියෙන ලස්සන අර song එකේ original එකේ තියෙන ලස්සනම තවත් අලංකාර විදිහට අපිට ඇවිල්ලා අර ඔයාට තේරිච්ච අර හැඟීම හරියටම ආව විදිහක් තමයි ඒක ඒ preparation එක නැතුව මෙතෙන්ට ආවනම් ඔය ලස්සන තව අඩු වෙනවා එහෙම කියන්නේ

0: මට හිතන තව මුලදි තිබ්බ සින්දුව ජව එනජීද සෙකන්ඩ් බර්ස්ගෙන් පස්සේ නැතිවුණා කියලා මට හිතනවා. ඒ තිබ්බ විශ්වාසයයි ශක්තිය දිගටම සින්දුව පවත්වාගෙන ගියා නම් හොඳයි කියලා මට හිතනවා.
1: සාමාන්‍යයෙන් විනිශ්චයයක් දෙනකොට අපි ටොපික්ස් ටිකක් අපි තියන් ඉන්නවා අපේ ඔළුවේ. ටීචින්, බ්‍රීතින්, ප්‍රොනන්සේෂන්, පර්ෆෝමන්ස්, අපි මේ කියන හැම දෙයක සංකලනයක් තමයි. දැන් ඉස්සර වගේ සිංගින්ම විතරක් නෙමෙයි අපි එතකොට පොඩි හැමදේ මේ හැමදේ ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් රිසල් කියපු කතාව ඇත්තක් තියෙනවා. ඇත්තටම මං හිතන්නේ ඉමෝෂනල් වෙච්ච නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා.

0: පොටි කෑල්ලක් කැට් කරන්න අර අන්තිමට එන් වෙන තැන් තියෙනවනේ කියලා කියලා කියලා
1: පොඩි ඩවුන් වෙන තැනක් තිබ්බා ඒකෙදි පොඩ්ඩක් පිච් අවුට් ගියා කියලා
0: ගියා ඒකට මට හිතෙන්නේ හේතුව පොඩ්ඩක් ආ දැන් හොඳයි ජවෙන් ගායනා කරා බ්‍රීතින් පොඩ්ඩක් තව තියාගන්න පුළුවන් නම් හොඳ ඉස්සරහට යන්න පුළුවන්.

හවසතු නයිවනරි දහ නවයයි කෝසල හිමේෂ නිරෝෂශ්‍යාමන චමල බිම්සිත් මේ තිදන අතරත් හොඳ තරගයක් තිබුණ අපේ අනෙක් තරංකරුවන් වගේම එකිනෙකා පරයමින් එකිනෙකා හබා යන හඬක් මේ හැම දෙනාටම හිමි. ඒ අතරින් ලකන ගෝල්ඩන් වොයිස් ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කවුද? මේ හැම දෙනාම ඒ භාගය හිමි කර ගනේවිද? එහෙම නැත්නම් මේ අතරින් කිහිප දෙනෙක්ට තමන්ගේ ඒ හීනය මගදී අතහැරලා දාන්න සිද්ධ වේද? ඒ ගැන දැනගන්න තියෙන වෙලාව ටිකෙන් ටික ලංගනවා. FM 93.5, FM 93.7 වගේම ලකන Facebook පිටුවෙන් ලකන Golden Voice Facebook page එකෙන් ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හවස 3:30.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවසතුන් හය වෙනාඩි වෙස්සයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
1: ඔබ මොටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
7: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නම් තියෙනවා ඉවිනි ට්‍රයිවර්.

0: හන්දෑවට ගිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Lakhana Golden Voice.

හවසට 9:27 ලකඩ ගෝල්ඩන් වොයිස් ශ්‍රාවක රසික හදවත් අමන්දානන්දට පත් කරන මෙගාන අභියෝගයේ තවත් එක් තීරණාත්මක සම්දිස්ථානයකටයි අපි මේ ගමන් ගනිමින් සිටින්නේ. මේ සතියේ සඳුදා සහ බදාදා දිනයන්හිදී තරග වැදුණු තරගකරුවන් 24 දෙනා අතරේ ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන තරගකරුවන් කවුරුන්ද? අපි තවත් සුළු වේලාවකින් ඔබට ඒ ගැන නිල වශයෙන් දැනුම් දෙන්නට සූදානම්. ලකඩ Facebook page එකෙන් සහ ලකඩ Golden Voice Facebook පිටුව හරහා ඔබට සජීව සම්බන්ධ වීමේ හැකියාවක් පවතිනවා. කොහොම වුණත් කාගේ හෝ සිහිනයකට පියාපතක් ලැබෙන දවසක් තවත් කාගේ හෝ සිහිනයක් අතරමඟදී බිඳී යා හැකි වුණත් ඒ අයට තමන්ගේ පියාපත යලිත් සවිකර ගත හැකි ක්‍රමය අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ඔවුන්ට දැනටමත් දැනුවත් කර දී අවසන්. තවත් තරගකරුවන් කිහිප දෙනෙකුගේ ගායන ප්‍රතිභාව අපිට ආවර්ජනය කර ගැනීමට ඉදිරිව තිබෙනවා. අපි ඒ සඳහා දැන් යමු.

0: සිංදු හොඳටම සිං කරා.
1: ඔව් ස්තුතියි.
0: දැන් ඔයා හිතන්න ඕනේ පොඩි කැලලක් තියෙන මම මේ ඇඩිෂනල් කැලලක් කියන්නේ. ඒ විදිහටම සිං කරපු තව දෙන්නේ තුන් දෙනෙක් අපිට අනිවාර්යෙන් ඉන්න පුළුවන්. එතකොට කොහොමද ඔතනින් තව ඉස්සරහට එන්න මොකද්ද කළ යුත්තේ? එක්ක පර්ෆෝමන්ස් කැලලෙන් තව ලකුණු ටිකක් ගේන්න ඕනේ. නැත්තම් ප්‍රනන්සින් කැලලෙන් තව පොඩ්ඩක් ලකුණු ටිකක් ගේන්න ට්‍රයි එකක් දෙන්න. නැත්තම් ඔයිට වැඩිය ආත්පසින්ම වෙනස් සින්දුවක් කන්ෆර්ටබල් විදිහට සිං කරලා ලකුණු ටිකක් ගේන්න දැනගන්න ඕනේ. ඉදිරිය ඔයාගේ අතේ.

එහෙම ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයා ඇත්තටම පිච්චකට සිං කරා, හොඳටම සිං කරා. මම පොඩි දේවල් ටිකක් මට කැමති ඇඩ් කරන්න. මං හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයා වගේම කටින් කිව්වා මේ සින්දුවේ ගොඩක් ඉමෝෂන්ස් තිරිච්ච සින්දුවක් කියලා. මම පර්සනලි අහන්න කැමති නෑ ඔයාට විරහාවක් තිබ්බද නැද්ද කියලා. නමුත් මම මෙහෙම දෙයක් කියනවා. ඇත්තටම යන්න වෝකල් ට්‍රේනින් එකකට ගිහිල්ලා ඉමෝෂන්ස් කියන දේ කටහඬින් එළියට දාගන්නේ මොන විදිහටද කියන එක පොඩ්ඩක් තව අධ්‍යයනය කරොත් හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන්.

0: 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 9 වෙනකට 7:00

0: හවසතු නය වෙන හරිතෙස් පහයි. ඉදිරියට අත මේ ස්වර සංග්‍රහමේ රැඳී සිටින්නට නම් අපගේ විනිශ්චය මණ්ඩලයේ මඟ පෙන්වීම සහ තීරණය ඉතාම වැදගත්. එනිසාම මේ විශිෂ්ට ඉදිරිපත් කිරීම පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ විශේෂඥ අදහස් දක්වීම සහ ඇගීම ලබා ගැනීමට මං සෝදානම්. ජයග්‍රහණය තීරණය කරන්න පදනම් කරගත් නිර්ණායකයන් මොනවාද? සංගීත නිපුණ විසිල් වණිගසේකර. එතුමන්ගේ අදහසට අපි යොමු වෙමු.
1: අපිට විශාල අභියෝගයක් වෙලා තිබ්බා ඊළඟ වටේට තෝරන්න ශිල්පීන්. මොකද මේ හොඳටම කියන කට්ටිය හිටියා හොඳම දක්ෂතාවයේ. මොකද අපි හැකියාව මනින ෆන්ඩමෙන්ටල්ස් කීපයක් තියෙනවා. කියන්නේ ඒක මේ තරඟ විතරක් නෙවෙයි, ඒක යුනිවර්සල් දෙයක්. කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු පිච් එක, ටෙම්පෝ එක, රිදම් එක, හඬ පාලනය, හඬේ තාරතාවයේ විපුලතාවයේ ධ්වනි ගුණය. එතකොට ගීතයට අපි කරන්න පුළුවන් අලංකාර ඇඩ් කරන්න පුළුවන් අලංකාර, ඒ වගේ ගොඩක් ෆන්ඩමෙන්ටල්ස් ටිකක් තියෙනවා. ඒ ටික හරියටම කියලා ඇක්යුරේට්ම කියලා මම කියන්නේ සාමාන්‍ය සාධාරණ කරන්න පුළුවන් කීප දෙනෙක් තමයි අපි තේරුවේ.
0: ඒ විශාරද සංගීත නිපුණ බ්‍රසිල් වණිකසේකර මේ තරගේ විනිශ්චය ගැන යම් පාර්ශ්වයක හිතේ කොකුසක් තිබුණා නම් තියෙනවා නම් ඒ ගැන මොකක්ද ලබා දෙන ප්‍රතිචාරය කියලා විශාරද දිලීප ලියනකගෙන් අපි අහන්න සූදානම්.
2: විශේෂයෙන් කියනොත් මේ තරඟයේදී අපි කිසිම බලපෑමකින් තොරව මේ හැම දිනාටම එකසේ අපි මේ ඒ තමන්ගේ තියෙන ට්‍රූ ටැලන්ට් එක, ඇත්තටම ඒ තියෙන ටැලන්ට් එකටම තමයි අපි මේ ජජ්මන්ට් එක දෙන්නේ. ඉතින් ඒක නිසා මේ කිසිදු බලපෑමක් නැහැ. අපේ තියෙන ඒ ටැලන්ට් එකත් එක්ක තියෙන ඒකලන්ට ඉදිරියට යන්න පුළුවන් නම් ඒ යන සෑම මොහොතකම ඉදිරියට යවන්නම තමයි අපි ප්ලෑන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අහන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට තේරෙයි සහ ඔයගොල්ලන්ට ඒ විනිශ්චයවන් මම හිතනවා ඉදිරියට ඔයගොල්ලන්ට අවස්ථාවක් හම්බෙයි කියලා. ඒ ಗುಣ අගුණ අපිට සටහන් කරලා එවන්න ක්‍රමයකට අපිට ඒක සටහන් කරන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ ඉදිරි වටවලට මේකළු තරංකාරීත්වයේ සපයන්නේ කියලා. අපි බලමු.
0: ඒ ප්‍රකාශ කරපු ආකාරයටම නව්‍ය රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස් මේළඟ තරග වටය සඳහා තරග වැදුණු තරගකරුවන් 24 දෙනා අතරින් සැබවින්ම සුසුකම් ලබන්නේ කවුරුන්ද? තානබෝ වේලාවකින් අපි ඒ ගැන ඔබට කියන්නට සූදානම්. FM 93.5 93.7 ඔබ ලකඩ ශ්‍රවණය කරනවා වගේම ලකඩ සහ ලකඩ ගෝල්ඩන් වොයිස් Facebook pages ඔස්සේ තනබෝ වේලාවකින් සජීව විකාශය සමගත් සම්බන්ධ වෙන්නට පුළුවන්.
3: ලකඩ රේඩියෝ ITN
0: හවස 3 වෙනි දින 8යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්මයි.

0: තුනයි වෙනාටේ හතලිස් තුනයි වෙලාව ලකඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන තරගකරුවන් තරගකාරයන් කවුද කියලා දැනගියා ගන්න ඔබ පුලපුලා බලා සිටින මොහොතක්. ජයග්‍රහණය කියන්නේ අවසානයක නෙවෙයි, පරාජය කියන්නේ අද වැටීමක් නෙවෙයි. අද දිනේ ලකඩ ගෝල්ඩන් වොයිස් වේදිකාවෙන් යම් අයකුට සමුගන්නට සිද්ධ වුණත් ඒ සියලු දෙනාම මේ රටට හඳුන්වා දුන් අසමසම ප්‍රාසංගික තාරකාවන් බව අප මතක් කරන්නට ඕනේ. ඔවුන් වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් පණිවිඩය කොයි වගේද කියලා අපි විශාරද දිලිප ලියනගේකෙන් ඇහුවා. ලකඩ ගෝල්ඩන් වොයිස්.
1: මේක හිතවල ඇති කරගන්න තරම් දෙයක් නෙමෙයි. මෙතන අපි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇත්තටම. ඉතින් මේ දැන් සමාජ මාධ්‍ය ජාලා සහ ඩිජිටල් කරණය වෙච්ච මේ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ටැලන්ට් එක ඕන වෙලාවක එළියට දාන්න පුළුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ නැහැ ඉවත් වෙන කෙනෙක් මේ සිත්තවුල් ඇති කරගන්න ඕනේ කියලා අනේ මට මේ චාන්ස් එක නැති වුණානි කියලා. මේ චාන්ස් එකක් විදිහට ඒක ගත්තා, ඒක නැති වුණා, ඒක හරි. එතනින් එහාට කන්ටිනියු කරගෙන අනේක තමයි කන්සිස්ටන්සි තමයි මේ දැන් නවීනතම ලෝකයේ තියෙන අපිට ඉස්සරහට යන තියෙන එකම දේ. ඉතින් කවදා හරි දවසක ජයග්‍රහණයක් ලබන්න අනිවාර්යෙන් පුළුවන් කියන හැඟීම තියෙනවා.
0: පරාජය කියන්නේ තවත් ජයග්‍රහණයක් වෙනුවෙන් ඔබ උත්සාහවන්ත විය යුතුයි කියන කාරණාව. යම් හේකින් අද ඔබ මෙම තරගෙන් ජයග්‍රහණයක් ලබනවා නම් ඉදිරි මඟ සකස් විය යුත්තේ කොහොමද? විශාරද දිලීප ලියනගේ වෙනුවෙන් ඔබට මඟ කියා දෙන්නේ මේ ආකාරයට. ලකඩ ගෝල්ඩන් වොයිස්.
1: ගයිල කම්පිටිෂන් එකක්. මේක දැන් ලෙහෙසියට ගන්න නරකයි. මොකද පළවෙනි තරංගය තිබ්බා, දැන් දෙවෙනි තරංගයට ඇවිල්ලා දැන් එතනිනුත් පෙරෙන්න තමයි දැන් තියෙන්නේ. එතනිනුත් අපි සිලෙක්ට් වෙනවා කියන එකේ තේරුම මම ඉදිරියට යනවා, තව කට්ටිය ඔක්කොම හම්බෙන්නේ ටැලන්ටඩ් අය. එතකොට මම මෙතන විශේෂයෙන් පුද්ගලයෙක් විදිහට වෙන්නේ කොහොමද? මගේ පර්ෆෝමන්ස් එක මොන විදිහකටද මම දෙන්න ඕනි? මම ප්‍රෙපරේෂන් වෙලා ඉන්න ඕනි කොහොමද? මගේ පිච් එක කොහොමද හරියට තියාගන්නේ? ඒ හැම දෙයක්ම ගුරුවරයෙක් යටතේ හරි කමක් නැහැ. පොඩි වෙලාවක් අරගෙන අපිට ඒ දේවල්, ඒ ගුණාත්මක භාවයවල් අපිට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් නම් ඒ ප්‍රෙපරේෂන් එකත් එක්ක ආවොත් ඉදිරි වටවලදී අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා අපිට හොඳ මේ ඉවැලියුෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.

හවස 3 වෙනාඩි 46 වෙනව. දශක 3ක ලාංකේය ස්වභාවිත ගීතය ප්‍රවර්ධනයට කටයුතු කරපු ලක්හඬ 30 වන සංවත්සර සැමරුම නිමිතෙන් තමයි ලක්හඬ Golden Voice රියැලිටි ගායනා තරගාවලිය අගෝස්තු 31 වනදා ප්‍රචාරය කිරීම ආරම්භ කළේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔස්සේ සහ ලක්හඬ Facebook පිටුව මගින් ඔබව දැනුවත් කරපු ආකාරයට තරඟයට සම්බන්ධ වීම සඳහා 35,000කට අධික ප්‍රමාණයක් එල්ලුම්පත් අප වෙත ලැබුණා. ඒ තරකරුවන් අතරින් මූලික වටය සඳහා තරඟ වැදුණු වයස අවුරුදු 27-50 අතර තරඟකරුවන් තරඟකාරණියන්ගේ දක්ෂතා අගෝස්තු 31 වරදා පටන් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ ප්‍රස්තාව ලබා දුන්න. සඳුදා සහ බදාදා දිනයන් හෙදී තරඟ වැතුණු තරකරුවන් 24 දෙනෙක් අතරින් කවුරුන්ද ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ? ඒ අවස්ථාව ඔබට සජීව දැක බලා ගැනීමේ වාසනාව ලක්හඬ Facebook page එකෙන් වගේම ලක්හඬ Golden Voice page එකට අපි ලබා දෙලා තියෙනවා. ඒක නිසා ඒ අවස්ථාව නරඹන්න මේ අවස්ථාවේදී ඔබට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. නිල ප්‍රතිපලය අප වෙත ලැබෙමින් පවතින වග තරඟකරුවන් 24 දෙනෙකුගේ හදවත ගැහෙන මොහොතක්. නිෂ්පාදක මදුශංක මහමිද මා අතට ඔවුන්ගේ අනාගතය තීඳු කරන ඒ නිල ප්‍රතිපලය ලබා දුන් මොහොත. මේ වන විට ලක්හඬ Facebook පිටුව සහ ලක්හඬ Golden Voice අපගේ Facebook පිටුව හා සම්බන්ධ වී සිටිනවා නම් ඒ අවස්ථාව සජීව නැරඹීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා මේ තරඟ වැදුණු සිළු දෙනාම අතිදක්ෂයින්. ඒ අතිදක්ෂයින් අතරින් අපිට කෙනෙක්ව විශේෂයෙන් තෝරා ගැනීම සැහැන්න අපහසු කාර්යයක් වුණා. නමුත් ඒ කාර්ය සිදු කළ යුතුව පැවතුණා. මොකද දක්ෂින් අතරින් වඩාත්ම දක්ෂින් තෝරා ගැනීමේ අභියෝගයට අප මුහුණ දෙ සිටින්නේ. මොකද කරන්නේ? අපි බලමුද නිල ප්‍රතිපලය. එහෙම නැත්තම් අපිට කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍යයි කියලා හිතනවාද? අපි ගීතයක් අහනවාද? එහෙම නැත්තම් අපි මේ ප්‍රතිඵලය බලමුද? වඩාත් කැමති කොහොමද? මං කැමති ගීතයක් අහන්න. ලක්හඬ Golden Voice හේනේ හඹා යන තරඟකරුවන් 24 දෙනෙක් කරුණ තමන්ගේ ජය අද සන්තුහන් කරන්නේ.

කාගේ හදවත ගැහන රාවයද එහෙන්නේ. මේ වන විට ලක්කඩ ෆේස්බුක් පේජ් එකෙන් සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ ෆේස්බුක් පිටුව හරහා බලාගෙන ඔබට දැක බලා ගන්න ලැබුණ ප්‍රතිඵල මේ වන විට මා සතුව පවතිනවා. මුලින්ම ජයග්‍රහණය කරපු අය කියන්නද? එහෙම නැත්නම් තරගෙන් ඉවත් වන්නට සිදුවන අයගේ නම් ටික කියන්නද? මම විශ්වාස කරනවා ඊළඟ වටය සඳහා සුසුකම් ලබන තරගකරුවන්ගේ නම් ඉදිරිපත් කරන එක මුලින්ම සුදුසුයි කියලා. ඒ අනුව සුසුකම් ලබනවා නුගේ කොට සිට තරග වැදුණු අචින්ත ප්‍රනාන්දු, ඒ වගේම බොරැල්ලේ සිට තරග වැදුණු මෙලනි ඉන්දික, ඊළඟට පොල්ගසෝවිටින් තරග වැදුණු තුසිත නානාකාර, ගාලෙන් තරග වැදුණු පැහැසරණි ගම්මගේ, මේකපුෙන් තරග වැදුණු කාවෙන්දේ චිතාර, ඔබත් ඉදිරියට ගමන් කරනු කුරුණෑකලින් තරග වැදුණු ගීත රත්වත්ත, ඔබටත් ඒ වාසනාව ලැබලා දෙනු. ගණිබුල්ලෙන් තරග වැදුණු නිරෝෂ් දීපල්, ඔබටත් ඉදිරියට යාමේ භාග්‍ය ලැබී තිබෙන බව මෙනිල ප්‍රතිඵලය සංධාන කරනු. බෙලියතෙන් තරග වැදුණු කවිදී මනෝහාරි, ඔබටත් අවස්ථාව තිබෙනවා ඊළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබන්න. ඊට පස්සේ කවුරු ඊළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබලා තියෙනවද? නිකවැට්ටියෙන් තරග වැදුණු ඉඳුවර දිනෙත් ඔබටත් අවස්ථාව ලැබිලා තියෙනවා. අපි උණුසුම් සුබ පැතුම්. අපි ඊට පස්සේ කියන්නේ මෝරටුවෙන් තරග වැදුණු තරගකරුවෙක්ගේ ජයග්‍රහණය ගැන. ගීතක විජයරත්න බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව ඉඟිපල කරලා තිබුණා. අපි දැක්කා ලක්කඩ ෆේස්බුක් පිටුවෙන් සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් පේජස් වලින් ඔහුගේ දක්ෂතාවය ගැන අගයලා කමෙන්ට්ස් කරලා තිබුණා. ඊළඟ ජයග්‍රහකයා වාර්තා වෙන්නේ කඩුවෙල පුරවරයෙන්. ඔහු තිරින අලු පුත. ඊළඟ ජයග්‍රහකයා වාර්තා වෙන්නේ කෑගල්ලෙන්. ඒ ශ්‍රීමල් රණතුංග.

ඊට පස්සේ දංකොටුවෙන් තර්ගකාරණයකට ජයග්‍රහණය හිමිව තිබෙනවා. ඇය සල්කි මේරියන්ස්. අවිස්සාවේල් පුරවරයටත් එක් ජයග්‍රහණයක් හිමි වෙලා තියෙනවා. ඒ කොසල හිමේෂ් ඔබට. මරදන් කඩවලින් තරග වැදනු චමුල බිම්සේත් ඔබත් ජයග්‍රහණය කරලා තියෙනවා. කෑගල්ලෙන් තරග වැදනු ජනනී අශෝදා ඔබට තවස්සව ලැබිලා තියෙනවා. ගෝල්ඩන් වොයිස් මීළඟ තරග පටය සඳහා සුසුකම් ලබන්න. ඊට පසුව අවස්ථාව ලැබෙන්නේ කළුතරට. කළුතරින් තරග වැදුණු මතුමහලි හෙට්ටිආරච්චි ඔබට තවස්සව හිමි වෙලා තියෙනවා. ඊළඟ තරග වටේට තරග වදින්න. එක් ජයග්‍රහිකාවක් පමණයි මට නම සඳහන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඒ තරඟ කාරණිය කවුරු වෙන්න පුළුවන්ද? මෙතන තරඟකාරණියන්ගේ නම් පහක් තියෙනවා. ඒ නම් පහ අතරින් එක් තරඟකාරණයකට පමණ ඉදිරිට යාමේ භාග්‍ය ලැබිලා තියෙන්නේ. ඒ තරඟකාරණිය පයාගල ප්‍රදේශයේ සිට පැමිණි රමෝනා ජයමහා. අපේ ප්‍රතිඵල ලේඛනය සඳහන් කර අවසන් ජයග්‍රහකින්ගේ නාමාවලිය

ලාමකෙති ඔබට මාලමෙන් තරග වැදුණු ඔඩුවන්ගේ වැලවිටි ගොඩ ඔබට කලකෙඩිහෙනින් තරග වැදුණු රොෂානී දෙක ඔබටත් ඒකලින් තරග වැදුණු නිරෝෂා ශ්‍යාමලි ඔබටත් ගෝල්ඩන් වොයිස් මේ තරග බිමින් ඉවත්ව යාමට සිදු වෙනවා. නමුත් අපේ විනිශ්චය මණ්ඩලය ඔබට පුන පුනා කී ආකාරයට ඔබේ ගමන මෙතන අවසන් වන්නේ නැහැ. ඔබට යා යුතු මගක් තිබෙනවා. ඒ යා යුතු මග දිගේ ඉදිරියට ගමන් කරන්න ඔබට අවශ්‍ය වන ශක්තිය ලැබේවා කියලා අපි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් රේඩියෝ රියැලිටියේ මීළඟ වටේට සුසුකම් ලැබෝ ඒ 19 දෙනාට අපගේ උණුසුම් සුබපැතුම් අපි මේ අවස්ථාවේදී ලබා දෙනවා. හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ඊළඟ තරග වටේදී ඔබේ ගාන හැකියාව වඩා වඩාත් හොඳින් ඉදිරිපත් කරන්න මග බලා ගන්න. එහෙමනම් අදට අපි සමු ගන්නවා FM 93.5, FM 93.7 ඔස්සේ අපිව අහගෙන හිටපු ලකඩ ෆේස්බුක් පේජ් එකෙන් සහ ලකඩ ගෝල්ඩන් වොයිස් පේජ් එක තුලින් අපිව නරඹපු ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතියි. අපි යලෙත් තවත් තරග වටයකින් ලබන සඳදා මොන ගැනව හවස එකට මම චාමිකා මනෝජිනී සුබ දවසක්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Hatarai Vinari Kai විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලී.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයාබස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණෙන ලෙසට එම කොමිසම මගින් නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන වූ කොමිසම් සභාවට පැමිණ පෑය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙන්නේ. ඉන් අනතුරු අය වූ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ පිළිබඳව නීතිඥ නිශාන්ත දයානන්ද මහතා අදහස් පළ කළා.
5: අද දින ප්‍රකාශයක් සටහන් කරගන්න කියලා නාමල් රාජපක්ෂ මැතිතුමාට එන්න කියලා තිබ්බා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අපි වෙලාවට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දුන්නා. අදාළ ප්‍රකාශය අවසානයේදී තුමාම අත්අඩංගුවට අරගෙන අද දින අධිකරණ ඉදිරිපත් කරන බව දැනුම් දීමක් කරා. ඒ අනුව අද කොළඹ අංක ඒකාධිකරණයට එතුමාව ඉදිරිපත් කිරීම නියමිතයි. එන්න කියලා තිබ්බේ ප්‍රකාශයක් සටහන් කරගන්න එයාබස් සමාගම සම්බන්ධයෙන් යම් කිසි ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමයි තිබ්බේ. ඊට වඩා විස්තර මට මේ වෙලාව කියන්න බෑ. දැනට අධිකරණයට යන්න ඕන කොළඹ අංක ඒකාධිකරණයට. පසුව අපි අධිකරණයෙන් පස්සේ කටයුතු වලින් පස්සේ කතා කරමු.

0: ලිතරු ප්‍රවර්ධන වැඩසටහන අසන්දිමිත ටෙලිනාට්‍ය කණ්ඩායම සමග හොරණ සමත් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්මට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත මිෂෙල් ශිරෝමාල්.
1: අයිතිවෙන් ටෙලිතරුත් එක්ක ඔන තුන්වෙනි වැඩසටහනක් දවසේදී අපි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා හොරණ සමත් උසස් අධ්‍යාපන පරිශ්‍රය තුල. ඉතින් ඔබ ආදරය කරන අයිතිවෙන් සති අංශය හැඩ කරන රාත්‍රී 8 වෝරව හැඩ කරන අසන්දිමිත ත්‍රිනාජ්‍යත් එක තමයි අද දවස හැඩ කරන්නට අපි ආදරණීයන් එක කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් එක්ක කතා බහ කරන්න මේ මොහොතේදී ඉන්නවා අසන්දිමිත ත්‍රිනාජ්‍යයේ ඒ ආදරණීය තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරයා ෂාන්. ෂාන් මොකද හිතන්නේ අද දවස ගැන? මොනවද අපගේ ආදරණීය
2: ප්‍රේක්ෂක හිතවතුන්ට එන්න හොරණ සමත් අධ්‍යාපන ආයතන අසලට අපේ ශාලනී තාරක ධනංජි තාරක ඊට පස්සේ කාවින්ග පෙරේරා සිසිර ගී කියනගේ සනුලියා දන්දෙනිය ඊට පස්සේ උපතිස්ස බාලසූරිය වගේ විශාල රංගන ශිල්පීන් ප්‍රමාණයක් අද ඇවිල්ලා ඉන්නවා හොරණට. ඔයාලා බලන්න, ඔයාලා එන්න අපිව බලන්න. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අසන්දිමිතත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට එන්න හොරණ සමත් අධ්‍යාපන ආයතනය ළඟට.
1: උසස් අධ්‍යාපන ආයතනයේ භූමියේදී තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ITN ටෙලිතරුත් එක්ක ඔබ ආදරය කරන බොහෝමයක් කලාකරුවන් ඉතින් අද දවසේදී එකතු වෙන. විශේෂයෙන්ම අසන්දිමිත ටෙලිනාට්‍යයත් එක්ක තමයි මේ වැඩේ වෙන්නේ. මේ ආදරය කරන ආදරණීය කලාතරුත් එක්ක කතා කරන්න විතරක් නෙමෙයි, බලන්න විතරක් නෙමෙයි, සිරිච ආරෝප ගන්න, මොනවද විස්තර, මොනවද ඒගොල්ලොන්ගේ අනාගත අපරොත්තු, මොනවද මේ හැම දෙයක්ම ඔබට කතා බහ කරන්නට පුළුවන්. ඉතින් ආරාධනා කරනවා හොරණ ඉන්න අපගේ ආදරණීයන්ට එන්න හොරණ සමත් උසස් අධ්‍යාපන පරිශ්‍රයට ITN එලිත්තරු එක කතා බහ කරන්නට.
0: ඉරානයේ මංගල උත්සවයක් ඉලක්ක කරගනිමින් මිසයිල් ප්‍රහාරයක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ඇමරිකා උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළා. දකුණු දිග ඉරානයේ පැවති මංගල උත්සවයක් ඉලක්ක කරගනිමින් මිසයිල් ප්‍රහාරයක් එල්ල වූ බවටයි වාර්තා වී තිබෙන්නේ. ඉන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ඇමරිකා උපජනාධිපතිවරයා සඳහන් කළේ. මංගල උත්සවයකට ප්‍රහාරයක් එල්ල වූ බවට ඉරානය රතු අඩසඳ ව්‍යාපාරයේද තහවුරු කර තිබෙනවා. ප්‍රහාරය යුද අපරාධයක් බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අතර ඉරානයට රේ සියලු විකල්ප තමන් සතු බව ඇමරිකා උපජනාධිපතිවරයා සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කෙරෙන වාණිජ නැව් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම නතර නොකළොත් සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි මේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 14යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් හගිනින වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. කොහොමද?
0: හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා නේද?
1: මාත් හොඳින් ඉන්නවා.
0: ඊ හොඳින්ම හිටියා කියලා මම දැක්කා.
1: මට ආරංචිද? අරන් අහගෙන හිටියා.
0: මට ආරංචි මං අහගෙන හිටියා. මම කොහෙ ගියා තහනවනේ ඉතින්.
1: වැඩේ ගොඩනේ.
0: වැඩේ ගොඩ කියන්නේ මට ආයෙන්න බැරි වෙනවා තත්ත්වයක් තිබුණේ.
1: හරි. අද දාලා යන්නත් හැදුවේ.
0: හැබැයි ඉතින් ආවා.
1: හරි.
0: මේ ඉතින් කොහොමද ඉතින්?
1: මට ඔයාව මතක් වුණා ඇත්තටම. ඇත්තටම මට ඔයාව මතක් වුණා. ඇඬුණා.
0: හා. හැමෝටම ඉසිං ජයග්‍රහණයට යන්න බෑ. ඉතින් ටික දෙනෙක් ඉවත් වෙනකොට ටික දෙනෙක් ඉස්සරහට යනවා.
1: මොකද තමයි
0: ඉතින් ස්වභාවය. ඉතින් ශිෂ්‍යත්වයේ විවාහක වුණත් එහෙමනේ ඕන විභාගයක වුණත් ටික දෙනෙක් පාස් වෙනවා, ටික දෙනෙක් ෆේල් වෙනවා. හැබැයි ෆේල් වෙන කට්ටිය
1: මේ ෆේල්මයි කියලා හිතුවොත්
0: ෆේල්මයි කියලා හිතාගෙන මගේ ජීවිතේ ඉවරයි.
1: බුදු
0: අම්මෝ මං ඉවරයි.
1: මෙතනින් එහාට මට ගමනක් නැහැ කියලා හිතුවොත්
0: එහෙම හිතුවොත් ඉවරයි.
1: හරි. එතකොට කොහොමද ඉවරයි?
0: ඔව් එහෙම හිතන්න ඕනේ නැහැ. දැන් මේ තරගෙන් ඉවත් වෙලා ගිය පොයට විනිශ්චය මණ්ඩලය කිව්වෙත් ඔයාල මේක මෙතන එක කඩේමක් විතරයි ඔයාලා අසාර්ථකුනේ. තව ඉස්සරහට ගිහිල්ලා ඔයාලට වගේ සංගීත ගමන සාර්ථක කරගන්න පුළුවන්. හොඳට ප්‍රැක්ටිස් කළා එහෙම. ඉතින් ඒ අරමුණ තියාගෙන ලක්කන ගෝල්ඩන් වොයිස් එක රැඳෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා අපිත්.
1: ඒ වගේම අද දිනපු කටියට අපි උණුසුම් සුබ පැතුම් එකතු කරනවා.
0: අනිවාර්යයෙන්ම ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි වටේදී තව දුරටත් තව දක්ෂතා පෙන්නලා ඉදිරියෙන් ඉදිරියට ගිහිල්ලා
1: ජයග්‍රහණය කරන්න කියලා
0: ගෝල්ඩන් වොයිස් කිරුළ දිනා ගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරිවනම් ඉතින් ඉවිනින් ඩ්‍රයිව් අහන්න මැසේජ් කරන්න අදත් පුළුවන්කම තියෙන සින්දුවක් අහන අතරේ ඔයාට අපේ WhatsApp නම්බරයකට
1: 0703935937 ඔයාට පුළුවන්කම තියෙන වෙනද වගේම ඉවිනින් ඩ්‍රයිව් සද්දට මහගිරින්න අතරේ මේ පැත්තට මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගෙනම
0: ඒ අතරේ අපි අද FB live එකක් එන්න බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නවා ගොඩක් කාලෙකට පස්සේ
1: හද පායල වගේ අපිත් කාලෙකට පස්සේ ලයිව් එකක් ඔන්න හේන්න හිතුණා කටිය බලන්නනේ
0: කටියට ස්පෙෂල් මැසේජ් එකක් දෙන්න තියෙනවා. ඔව්
1: ස්පෙෂල්ම ස්පෙෂල්ම ස්පෙෂල්ම නිවුස් එකකුත් අපි ගාව තියෙනවා. ඒක කියනත් එක තමයි එන්නේ. ඒ නිසා දැන් දැම්ම ලකඩ අපේ ඔෆිෂියල් Facebook page එක follow කරලා like කරලා තියාගන්න. හවස 5 වෙනකොට අපි ලයිව් වෙනවා.
0: අපි යනවා ලයිව් එකෙන් බලන්න.
1: ඕකේ.
0: 4 විනාඩි 17යි වෙලාව.

0: ලකාණ්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
4: විශේෂ පොලියඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලියඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පලතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44 දහසක් පලතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක් දුරකථන අංක 0111 286 1131 286 11 ශනිගමතුම් 19:16

0: හතරයි විනාඩි 25 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: ஐபே மொழி மத கிரீம சுரேக்கிமுமாக தொண்ட
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුපකමනක් පරිස්සමින් ගිහිගෙන.
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 27යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් එක අභින්න වෙලාව. සිංදුවක් අහන්න මැසේජ් කරන කට්ටියවත් මතක් කරන්න ඕන. ඊට කලින් අපිට මතක් කරන්න ගොඩක් අය ඉන්නවාද? දැන් ඩෝමා මැෂින් එකක් අරගෙන දිනු වෙච්ච අයට
1: හරි
0: දැන් තියෙන්නේ ඒක කන්ටිනියු කරගෙන යන්න.
1: තවදුරටත් දියුණු වෙන්න.
0: ඒ දියුණු වෙන බලාපොරොත්තු වෙන ණයට බිස්නස් එකක් කරලා ඉස්සරහට එන්න ඕන කියලා හිතන ණයට දැන් ව්‍යාපාර ගණනාවක් වෙනේ ඩෝමා මැෂින් හඳුනා දීලා තියෙනවා. නෑ එතකොට පොල් තෙල් ඉඳින කර්මාන්තයට, ඇඹරුම් කර්මාන්තයට, සහල් කර්මාන්තයට ප්‍රමුඛ වේ.
1: හරි.
0: වෙලා හඳුන්වා දීලා තියෙන මැෂින් ගණනාවක්. ඉතින් මේ සියලු නිෂ්පාදන ඔබට ගන්න පුළුවන් අලෙවින් පසුඳ සේවාවක් එක්ක වාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක ඩෝමා නමත් අරගෙන.
1: ඉතින් ඔයා දැන් සහලාශිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට පුළුවන් කම තියෙන ඩෝමා වෙතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර කරනු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මිලදී ගන්න. නැත්නම් ඒ කියු විදිහටම පොල් තෙල් හිඳින යන්ත්‍ර වගේම ඇඹරුම් යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන් කම තියෙනවා. ඒකත් ඔයාට අවශ්‍ය මාදලේ අවශ්‍ය ධාරිතාවයේ මිලදී ගැනීමේ හැකියාව තියෙන වාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එකට ගියොත් යන නම්බර 30 මහර්ගම කියන ඇඩ්‍රස් එකට එතෙන්ට ගිහිල්ලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවෙන් මේ හැම යන්ත්‍රයක්ම ඔයාගේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට ඔයාගේ ව්‍යාපාරයට සුදුසු විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර් එක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 011-779-579
0: සමහර බැංකු තියෙනවා චාරු. දැන් අපි ගියාට පස්සේ අපි හරි තැන්පතුවක් ස්ථාවර තැන්පතුවක් හරි සාමාන්‍ය තිරීමක් හරි කරලා සල්ලි ටික දාලා ආවිල්ලා ඊළඟම වෙලාව අපි ගන්න ගියහම
1: හරි
0: දැන්
1: අපේ සල්ලි නෙවෙයිද?
0: අපේ සල්ලි නෙවෙයි. එයාලා අපිට සල්ලි දෙනවා වගේ.
1: ඕකේ.
0: නිකන් අපිට එයාලගෙන් සල්ලි දෙනවා වගේ හිතාගෙන
1: අපිට මාර රැස්නේ දෙන්නේ.
0: මාර රැස් කියලා වැඩක් නැහැ.
1: ඕකේ.
0: ඉතින් එහෙම රැස් දාන්න එපා. හරි නෑනේ.
1: ඔව්.
0: හැබැයි එහෙම නැති හොඳ සුහදශීලී සේවාවක් දෙන බැංකුවක් තමයි RDB බැංකුව කියන්නේ. එතෙන්ට ගියාට පස්සේ බලන්න ගිහිල්ලා අපි කියනවට නෙමෙයි ගිහිල්ලා බලන්න. මෙතෙන්ට ගියාට පස්සේ එතන ඉන්න කාර්ය මණ්ඩලය බොහොම සුහදශීලී සේවාවක් ඔබට ලබා දෙනවා. ස්ථාවර තැන්පතුවක් දානවා නම් මේ දවස්වල හොඳ පොලියක් තියෙනවා. ඉතින් වැඩිපුර මුදල් ටිකක් මේ දවස්වල ඉතිරි කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අතේ තියෙනවා නම් මේ වෙලාව තමයි හොඳම වෙලාව සල්ලි ටිකක් වැඩිපුර ඉතුරු කරගන්න. මොකද හොඳ ස්ථාවර පොලියක් ඔබට ලබා දෙන ස්ථාවර තැන්පතු සඳහා ඉතින් මාස 3-6 මේ විදිහට ඕන කාල සීමාවකට ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. ගිහිල්ලා බලන්න RDB බැංකුවට.
1: දිවිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කියෝ විදිහට ඔයාගේ කැමති කාලයකට අනුව ඔයාගේ ස්ථාවර තැන්පතුවට දාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට ලැබෙනවා RDB බැංකුවෙන්. දිවිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා වැඩිදුර විස්තර දැනගන්න.
0: අපි දැන් අර සිද්ධාක් තියෙනනේ කන්‍ය දෙනවනම් අපිට බොඤ්ඤ දෙනවනම්
1: හා
0: මොනකින් ගෙඩියද තව ඕනේ කියන්නේ
1: හරි
0: තියනවනේ
1: හරි
0: දැන් මොනකින් ගෙඩියක්වත් කාල වැඩක් නැහැ. හැබැයි බඩ පිරෙන්න රසට කන්න නැත්තම්
1: ඔව් වැඩක් නැහැ.
0: මොනකින් ගෙඩියක්වත් වැඩක් නැහැ.
1: හරි කෑවද කියලා දැනෙන්නේ නැහැ
0: නේ. නැන්නේ නැහැ. කන ටික හරියට කන්න තියෙන්න ඕන. බොන ටික හොඳට බොන්න තියෙන්න ඕන.
1: ඔව්
0: බොන්න වතුර
1: දැන් වැරදියම මෙතන කියන්න එපා ඇවිල්ලා
0: බොන්නගේ වතුර
1: හරි වතුර බීම මොනා හරිනේ
0: වතුර ටිකක් වැඩිපුර බොන්න ඕන
1: හරි මේ කාලේ
0: ඔව් මේ කාලේ විශේෂයෙන්ම නැතත් වතුර බොන එක හොඳ එකක් ඒ කියන්නේ බොන්න තියෙන ටික හොඳට බොන්න ඕන
1: හරි මම තමයි වැරදින
0: වටහාගෙන ඉන්නේ මොකුත් කියලා නෑනේ මම හරිද ඉතින් කන දේවල් ටික හරියට රසට හදාගෙන කන්න වශවිස නැතුව රසකාරක දේවල් නැතුව හොඳ ප්‍රණීත විදියට වගේම පෝෂදායක විදියට හදා ගන්න නම් විජේ නිෂ්පාදන වගේ කැම්පේන්ට් එකතු කර ගන්න ඕන. අන්න ළඟම තියෙන වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන් විජේ නිෂ්පාදන.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක එන විජේ නිෂ්පාදනට පළංකම තියෙනවා මිලදී ගන්න කැම්පේන්ට් එක රස කර ගන්න, ගුණ කර ගන්න, පෝෂණය කර ගන්න, තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන්නේ විජේ කියන නමින්. ඒ නිසා ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් ඔයා නම බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: සෝලා පද්ධතියක් සවි කර ගන්න වාගේ ගෙදරට වැඩබිමට ඕනම තැනකට දැන් සෝලා වලින් වැඩ ගන්නවා කියන්නේ හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. සෝලා වලින් වැඩ ගන්න හොඳ ටිර පායන කාලයක්. ඒ නිසා රස්නෙන් බැන බැනින් නැතුව රස්නෙට බැන බැනින් නැතුව
1: අනේ රස්නේ පුදුම රස්නයක් තියෙන කියන්නේ
0: මේක පුදුම වූක් නෙමෙයි මේක ඉවරයක් නෑ කියලා ඉන්නතු
1: වැඩක් ගන්න එකේ
0: වැඩක් ගන්න ඒක ආර්ථික මේ වාසියක් කරගෙන ගන්නවාට පුළුවන්කම තියෙනවා. පෙරලුණු පිට හොඳයි කියලා.
1: ඕකේ
0: ගන්න ඩීප් ටෙක් සෝලා පද්ධතියක්.
1: ඒ වගේම තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන මතක් කරන්න ඕනේ. මේ පණිවිඩය අපේ ගොවි මහතුන්ට අසන සරු කරගෙන විරවැ අඩු කරගෙන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් දී ගන්නට පුළුවන්කම තියෙනවා. සුවිශේෂී මිලාඩු කිරීමක් ඩීප් ටෙක් සෝලාවෝට පම්ප් එක දෙන්න අපේ ගොවි මහතුන්ට. ඔන්න දැන් ඩීප් ටෙක් ආයතනයේ සූදානම්ෙන් ඉන්න. ඒ නිසා වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711 1 0711711 1 කට කෝල් එකක් ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
10: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011176479
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
12: අවස 4:38 වෙලාව

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
5: දෙක්යා සුරකින් මගතොට
6: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: හතරයි විනාඩි 44 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. හතරයි විනාඩි 44 තත්තර 44 වුණා නම්
1: හරි වැඩේ හරි.
0: හරි ෂෝක්. මං ආසයි.
1: ඕකේ.
0: අද සිකුරාදා දවසේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අද ටිකක් කට්ටිය කලින් පැනලා යන්න බලාගෙන ඉන්න වෙලාව.
1: දවසනේ.
0: හා හා. ෆ්‍රයිඩේ කියන්නේ ටිකක් ට්‍රැෆික් වැඩි.
1: හැපෙනින් ෆ්‍රයිඩේනේ.
0: Happening Friday thing කට්ටිය යන්න බලාගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන මොනවා ගැනද?
1: මොනවද?
0: විශේෂයෙන්ම දැන් හැමෝම කැමති වෙන ටිකක් ලස්සනට පෙනුමට.
1: හරි.
0: තරුණ විදියට.
1: ඒ විදියටම පෙනුම තියාගන්න.
0: හහ. හැමදාම එක විදියට ඉන්න පුළුවන් නම් කියලා.
1: ඔව් හිතනවනේ.
0: හහ. එහෙම බෑ.
1: හරි.
0: හැමදාම එකම විදියට ඉන්න බෑ.
1: හහ.
0: හැබැයි අපිට පුළුවන් පොඩි try එකක් දෙන්න.
1: Maintain කරගන්න.
0: සාමාන්‍යයෙන් කියන අපිට ලොකු වයස පේනුමක් එන්නේ නැතුව ඉන්න ක්‍රම තියෙනවා. ඒකට අපි අර ඒක ගැන උනන්දු වෙන්න ඕන. අපේ රූප ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕන.
1: මේක
0: කාන්තාවන්ට විතරක් නෙමෙයි. ගොඩාක් වෙලාවට හැමෝම හිතන් ඉන්න
1: කාන්තාව විතරයි ලස්සනට ඉන්න ඕනේ.
0: ෆේෂල් කරන්න ඕන. කොණ්ඩේ හදන්න ඕන. කොණ්ඩේ කලර් කරන්න ඕන. මේ වගේ දේවල් මේ කාන්තාවන් විතරයි කරන්න ඕන. පිරිමින්ට ඕනේ නැහැ කියලා.
1: ඉතින් ඕනේ නැණි.
0: එහෙම එකක් නැහැ. පිරිමි ලස්සනට ඉන්න ඕනේ නැද්ද? වැඩේ දෙන්නේ මේකයි.
1: එතන
0: දෙකක් තියෙනවා. එකක් තමයි පිරිමින්ට උපතින් ආපු ලස්සනක් තියෙනවා. අමුතුවේ ලස්සන හොයාගෙන ලස්සන වෙන්න යන්න ඕන නැහැ.
1: හැබැයි
0: මෙහෙමයි. දැන්
1: මේ ඔයා මෙහෙමයි මම මේ කියන්නේ. ඔයාගෙම හොඳට. මේක මම විතරක් නෙවෙයි ඔයා කියන දේ අහන් ඉන්නේ. ඔයාගේ හොඳට කියන්නේ මම්මේ.
0: හරි. Thank you advice කරාට.
1: දැන් ඔහොම කියද්දි කට්ටිය මැසේජ් එහෙම දාලා ඇති.
0: දාලා ඇති. මෙමය දැන් එතකොට දැන් කාන්තාවන්ට පිරිමින්ට දෙපාර්ශ්වයටම ලස්සනට ඉන්න ඕන. ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් ටික අපි කරන්න ඕන. හැමදාම දැන් මේ උපතින් ආව ලස්සන කියලා මේක හැමදාම තියෙන්නේ නැහැ ආපු විදිහටම.
1: ඕකේ.
0: ටික අපි
1: වෙනස් වෙනවා.
0: වයසට යනකොට වෙනස් වෙනවා. හැබැයි ඒක control කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අපි මේ දැන් කියන හදන්නේ.
1: ඕකේ.
0: ඒ තමයි fatna set gain. ෆැඩ්නාසෙඩ් ගේන් කියන්නේ
1: ඔයාට
0: ඔන්න ඔය කියන ලස්සන දීර්ඝකාලීනව තියාගන්න පුළුවන් හොඳ කැප්සූල් එකක් තියෙනවා.
1: ක්‍රීම් එකක් තියෙනවා. ඉතින් ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණ කාලේ ඔන්න ඔයා මිස් කරගන්නතු ඒ විදිහටම තියාගන්න වඩත් පුළුවන්කම තියෙනවා සෙඩ් ගේන් එක පාවිච්චි කරන්න. මේ සෙඩ් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට එනවා. 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක් කියලා කියන්නේ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක්ට උනත් මේ ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සෙඩ් ගේන් කැප්සූල් එක ගැන කතා කරුත් එහෙම රින්කල්ස් එතකොට ෆයින් ලයින්ස් ඇතිවීම අඩු කරනවා වගේම අපි කියන්නේ අර හැමේ ඉලාස්ටිසිටි එක පවත්වා ගන්න. ඒකටත් උපකාරී වෙනවා මේ සෙඩ් ගේන් කැප්සූල් එක. ඒ වගේම විටමින් A, C, E වගේම තමයි බයෝටින් සහ අනිකුත් අත්‍යවශ්‍ය පෝෂණ එක්ක සමේ හිස කෙස් නියපොතු මේ වගේ දේවල් ඔන්නවාට ලස්සනට තියාගන්න හරි විදිහට තියාගන්නත් ඔන්න මේ සෙඩ් ගේන් කැප්සූල් එක උපකාරී වෙනවා. ඉතින් අර පුළුවන්කම තියෙනවා දිවින හතලියක් වේදන් කරොත් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ පුංචි රුපියල් 40 අපතේ යන්නේ නැහැ. ඔයා අද ජයග්‍රහකෙක් නොවුනට ඒ පුංචි රුපියල් 40 රණවිරු, ඒ වගේම තමයි සමාජ සේවා, එතකොට ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයටත් ඔන්න දායකත්වයක් ලබා දෙනවා ඔයාගේ ඒ රුපියල් 40. එනිසා බැලබල ඉන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් හදහන ලොතරැයිය මිලදී ගන්න.
0: කවුද මේ අපි අහගෙන මැසේජ් කරන අයෙක්මට අපි මතක් කරමු.
1: පියුම ඉන්නවා මේ වෙලාවේ අලුත් ගමින් නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ යනවා මම ගම්පහ පැත්තට. ගම්පහ ඉඳාගෙන ඉන්නවා මේ වෙලාවේ සනත් මාව අහගෙන. සනත් ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ප්‍රියාන් ඉන්නවා මේ පැත්තේ. ගුඩ් ඊවනිං අපිට ලස්සන සින්දුවක් දෙන්න පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. පුන්සිරි ඔයාවත් එකතු කරගන්න. ප්‍රදීප් ඉන්නවා. සීෂෙල්ස් ප්‍රදීප් නෙවෙයි. අපේ මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගාල් ඉඳන් ප්‍රදීප් මැසේජ් එක දාලා තියෙන්නේ. රුවන් එතකොට ප්‍රියදර්ශන ශාම මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා.
0: එබැගින් ආනන්ද මැසේජ් කළා තිනවා ගිනිගත් හේනෙන් සිතුම් සම්පත් එවාගෙම තිලකයයි ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා පිළියම්දුරින් මැසේජ් කළ තිනවා. මේ වෙලාවේ යමු කරවල හොද්දක් එක්ක අපි රහ බලමු.
1: ඊට
0: කලින් මතක් කරන්න ඕන.
1: හරි.
0: අපි එනවා හවස 5ට.
1: ලයිව්.
0: ලයිව් එකක් 49 වෙනවා.
1: හහ.
0: තව විනාඩි. කොඩායි.
1: පලාගෙන ඉන්නනි මෙයාගේ විවිකාර අහන්න එපා. යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ලක්කඩ.
0: විනාඩි 10යි. 10යි. 10යි.
1: සින්දුවක් අහලෙමු. හරියන්නේ නැහැ මේ
0: වෙලාවේ. 9යි.

0: tunay taşma paha. Anu tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: Cool drive එකට
6: ලක්හඬ evening drive.
8: හතරයි විනාඩි 59යි වෙලාව. පහ වෙන්න තව විනාඩියයි තියෙන්නේ.
9: හරි.
8: චුටිලා දෙන්න දෙන්න. කෝච්චිත් එහෙමනේ.
9: පහරේ ලොකු අපහඩම ඉන්නේ නෑනේ.
8: පහරේ මෙන්න නෑනේ කෝච්චි උනත්.
9: අපිත් පොඩක් කෝච්චි යනක මම මේ ඉන්නේ.
8: අපිට තියෙනවා ගොඩක් අය මතක් කරන්න ගොඩක් අය ගැන කියන්න තියෙනවානේ.
9: ඒ
8: නිසා අපි ඒක මතක් කරලා ඉන්න ඕන.
9: රයිට්.
8: RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න කියලා අපි කියන්නේ මේ නිකම්ම නිකන් නෙමෙයි. සාවර්තන පතුවක් දාන්න කාලයක් තිස්සේ බලාගෙන හිටියනේ ඔය පොලිය වැඩි වෙනකන්.
9: ඔව්.
8: බලාගෙන හිටියා. ගිහලා බැලුවා.
9: තාම මදි.
8: 105යි අපෝ මදි මදි මදි මදි.
9: පස්සේනවා
8: කියලා අයියාම. ආයෙත් තව බැංකුවක ගිහින් බලනවා.
9: ඒක මොදෙට මාඩුයි.
8: ඒක 4යි අපෝ වැඩ නැ වැඩ නැ වැඩ නැ. ආයෙ වෙන දවසකිනවා.
9: ඕකේ.
8: ඕම මං හිතන්නේ කකුල් ගේ වෙනකන් ගියා.
9: ස්ථාවර
8: තනපතුවකට

0: පොලිය ස්ථාවරතන් පතුවකට ලබා ගන්න. ඒක තමයි මේ දවස්වල RDB බැංකුවේ තියෙන විශේෂම කාරණේ. ඒ වගේම තමයි හොඳ සුවදශීලී සේවාවක් වගේම කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න එයාලා බලාගෙන ඉන්නවා.
1: ඒ විතරක් නෙවෙයි RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔබට රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවයත් එක්ක ඔනවාගේ මුදලට උපරිම රැකවරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවිනපුරා ශාඛා 272ක් තියෙන RDB නවින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාලට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඔයාලට කැමති කාලයකට වගේ ස්ථාවර තැන්පතු දා ගන්න පුළුවන්. ඒ කාලයට අනුව ඔයාට ඉහළම පොලියක් ලබා ගන්න පුළුවන්. එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන දැන් රසට කනවා කියන එක අපිට කඩේකින් ගිහිල්ලා රසට කන්න පුළුවන්.
1: හැබැයි
0: ඒ රසට කන එක පස්සෙ විඳවන්න වෙනවා නම් වැඩක් නැහැ. කන එකෙන්
1: වතුර ගැලුමක් විතර බොන්න වෙනවා
0: නම්, වතුර ගැලුමක් බොන්න වෙනවා නම්, කාලයකට පස්සේ ලෙඩ වෙනවා නම්,
1: අර
0: ලෙඩේ මේ ලෙඩේ කියලා අහන්න ලැබෙනවා නම් කාපු කෑමෙන් වැඩක් නැහැනේ.
1: ඒ
0: නිසා ලෙඩ හදාගන්න නැතුව රසට කෑම ටිකක් කනවා නම් ගෙදර විජේ නිෂ්පාදන තියෙන්න ඕන. නූඩ්ල් එකක් හදාගෙන කනවා නම් කඩේකට ගිහිල්ලා කන්න ඕන කියලා නැහැ. රසට ගෙදර හදාගන්න පුළුවන්. ගෙනියන විජේ නූඩ්ල්ස් ඇලෙන්නේ නැහැ, බෙරි වෙන්නේ නැහැ. හොඳට රසට හදාගන්න පුළුවන්. පිට්ටු තෝසේ මේ ඕනෝ දෙයක් හදාගන්න හොඳම නිෂ්පාදන පෙළක් දැන් විජේ නමින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: නෙවෙයි ඕනම කෑමක් කඩ රසට හදාගන්න ඔයාලට නියම කුළුබඩු ටික අවශ්‍ය කරන. එහෙම නියම කුළුබඩු ටික තෝරගන්න ගෘහණියක් නම් ඔයා තෝරගන්න ඕන නිෂ්පාදන තමයි විජය කුළුබඩු කියලා කියන්නේ. තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් ප්‍රමිතින් මේ හැම දෙයකම උසස් නියම රසට නියම ප්‍රමිතියට ලැබෙන්නේ අපිට හැම නිෂ්පාදනයක්ම කෑම ටික රස කරගන්න අපේ රසේ රටේ සැමර බෙදෙන විජය නිෂ්පාදනත් එක්ක. අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය ලාංඡනය තියනවාද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: දැන් චාරුබේ ඔයා වාහනයක් පදින කෙනෙක් විදියට රක්ෂණාභරණය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙනවා. මේ ඩිජිටල් කාඩ් එක පිළිගන්නේ නැහැ කියලා සමහර පොලිසිය වලින්.
1: ඉතින්
0: පහුගිය දවසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කළම කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ ඩිජිටල් කාඩ් එක පිළිගන්න කියලා. හැම පොලිසියටම දන්වලා තියෙන්නේ. කවුරු හරි බෑ කියනවා නම් එතන තියෙන පොලිසිය පැත්තේ ප්‍රශ්නය.
1: හරි.
0: ඒක නිසා එහෙම කවුරු හරි බෑ කාටවත් බෑ කියන්න බෑ.
1: ඉතින්
0: පොලිසිය මගදී නවත්තලා දෙන්න ඉන්ෂුරන්ස් කියලා කිව්වට පස්සේ
1: වාඩ
0: ඩිජිටල් ඉන්ෂුරන්ස් එක නැත්නම් ඩිජිටල් රක්ෂණ ආවරණය පෙන්වන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්.
0: එහෙම කාඩ් එකක් අතේ නැත්නම් ඩිජිටල් කාඩ් එක අතේ නැත්නම් ඒත් ක්‍රම තියෙනවා.
1: ඔව්.
0: වාඩ මේක රක්ෂණ ආවරණයක් තියෙනවා කියලා තහවුරු කරන්න. ඉතින් ඒ පහසුකම දැන් දීලා තියෙන්නේ.
1: ඉතින්
0: ඒ නිසා මේ ඒක මේ ප්‍රශ්නයක් කරගන්න එපා කොයි වෙලාවකවත්. හෑෂ් තරුවයි 13:38 හෑෂ්.
1: මෙන්න
0: මේ කෝඩ් එක.
1: හෑෂ් තරුවයි 13:38 හෑෂ්.
0: ඔව් මේ කෝඩ් එක ටයිප් කරලා සෙන්ඩ් කරාට පස්සේ
1: හරි.
0: ඔයාගේ මේ
1: වාහන අංකය අතුලත් කරන්න ඕනේ.
0: වාහන අංකය සහ රක්ෂණ ඔප්පු අංකය. මේ අංක දෙකෙන් එකක් තියෙනවා නම් මේ කෝඩ් එක ටයිප් කරලා
1: මේ
0: අංකය අතුලත් කරාට පස්සේ ඔයාට මැසේජ් එකක් එනවා.
1: ඕකේ.
0: ෆෝන් එකට.
1: හා.
0: පොලිසියට පෙන්නන්න පුළුවන් මෙන්න මම රක්ෂණ ආවරණය ඇක්ටිව් කියන එක.
1: රයිට්.
0: ඒකට කාඩ් එකම තියෙන්න ඕනේ.
1: එහෙම
0: නැත්නම් 13:38 ට කෝල් එකක් අරගෙනත් පුළුවන් කෝල් සෙන්ටර් එක හරහා මේක දැනුවත් කරන්න.
1: ඉතින්
0: මේ වගේ පහසුකම් රැසක් තියෙනවා.
1: ඒ
0: නිසා මේ ඩිජිටල් කාඩ් එක නැහැ කියලා කොයි වෙලාවකවත් ආට දඩයක් පනවන්නවත්
1: එහෙම
0: හැකියාවක් පොලිසියට නැහැ.
1: ඒක
0: පොලිසිය පැත්තෙන් දන්නවා. සමහර නොදන්න තැනවල තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන පහුගිය දවස්වල. ඉතින් ඒ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා මේ ගැන දැනුවත් කළා, පණිවිඩයක් නිකුත් කළා තිබ්බා.
1: ඔව්.
0: ඉතින් මේව ගැන දැනුවත් වෙලා යන්න.
1: හා
0: හා. හරිද? එතකොට මේ පණිවිඩය විශේෂයෙන්ම දන්න අනිත් නොදන්න අයට ෂෙයා කරන්න.
1: ඔව්.
0: මොකද පාරදී සමහර වෙලාවට අපි අමාරුවකට පත් වෙන, අපහසුතාවයකට පත් වෙන වෙලාවල්
1: තියෙනවා. එතකොට මේ කෝඩ් එක මතක තියාගත්තා නම් හරි.
0: කෝඩ් එක ටයිප් කරලා ෆෝන් එකේ තියාගත්තට කම නැහැ, නෝට් පෑඩ් එකේ දාලා තියාගත්තට කම නැහැ.
1: හෑෂ්
0: තරුවයි 13:38 හෑෂ්.
1: ඕකේ.
0: ඒකත් එක්ක වාහන අංකය හරි, රක්ෂණ බලපත්‍ර අංකය හරි
1: අතුලත් කරලා
0: වාඩ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. මේක ස්මාර්ට් ෆෝන් එකක්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය දුරකථනයකිනුත් මේක කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: ඉතින් ඔන්න දැන් අපි ඉසි පාත් එකක් හොයලා දුන්නා.
0: පාත් එකක් හොයලා දීලා මම කලින් මේක කලින් දවසකත් අපි කිව්වා.
1: හැබැයි
0: ප්‍රශ්නයක් ආයිමත් වෙලා තියෙන නිසා
1: මේක
0: මේ පොලිසිය පැත්තෙන් මෙහෙම බෑ එහෙම බෑ කියලා තියෙන නිසා තමයි.
1: ඕකේ.
0: ආයි කිව්වේ.
1: හා.
0: දඩ ගහන්න එපා.
1: අමාරු වැටෙන කලින් අපි ඒක ආයි මතක් කරා.
0: අමාරු වැටෙන කලින් ඔයා අමාරු වැටෙන්නේ නැති වෙන්න මේව දැනගෙන යන්න.
1: ඔව් හරි.
0: අප්ඩේට් වෙන්න නැත්නම් මොකක් හරි කවුරු හරි කියන දෙයකට
1: අනේ
0: හැම දරාලාහමි කියලා
1: මම දන්නේ නැහැනේ කියලා.
0: නොදැන නීතිය නොදැන සිටීමත්
1: දඩුවමට
0: දඩුවමට හේතුවක්
1: නේ.
0: නිසා ඔයා දැනගෙන යන්න, දැනගිනි කියලා පෙන්නන්න කෝඩ් එක ගහලා තියෙන්නේ මේ ඇක්ටිව් වෙලා තියෙන්නේ.
1: නෑ නෑ මෙහෙම කියන්න එපා.

0: අමාරු විදියට කියන්න.
1: බැටන් පොල් පාරක් කන්නේ.
0: මෙයා කියන දේවල් ගණන් ගන්න එපා.
1: බැටන් පොල් පාරක් කන්නේ. මනුස්සම මනුස්සකමින් කියන්නේ සමේ තියෙන්නේ.
0: ඕකේ.
1: මේ තියෙන කෝඩ් එක මේ මගේ රක්ෂණාවරණ ඇක්ටිව් කියලා පෙන්නන.
0: හරි පුතා යන්න.
1: හරි පුතා යන්න. ආයෙත් ආයෙත්. 5 විනාඩි 5 වෙනවම අපි එනවා දැන්.

0: Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00

0: සැල්ති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. සැල්ති මොබිටෙල් ෆයිබර්.
1: මේ පැයි මොන්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
8: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: හවස පහයි විනාඩි 17යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
0: අවස පහයි විනාඩි 17යි වෙලාව. ඉවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
2: ඔන්න අපි ආවා. ඔන් අපි ආවා.
0: ආවා ආවා. අපි ඇවිල්ලා ඉන්නේ ඉවනිං ඩ්‍රයිව් Facebook page එකේ, අපේ ලක්කඩ Facebook page එකේ live එකට. ඉතින් ආවට පුළුවන් දැන් අපිත් එක live join වෙන්න. මේ වෙලාවේ අපේ page එකට ගියෝදින්.
2: හහා.
0: ඉතින් ටික දෙනෙක් ඉන්නවා අපිට special message එකක් ඔයාලා දෙන්න තියෙනවා.
2: ඒකයි අපි මේ මෙච්චර බලාගෙන ඉන්නේ කෝ ඔයාලා තාම නැති ඇයි කියලා.
0: Breaking news. breaking news කියවම බය වෙන කට්ටිය නේද?
2: ඔව් evening drive එකට breaking news එකක්.
0: evening drive breaking news එකක්.
2: එහෙම කියමු.
0: එහෙම කියන්නේ, එහෙම කියන්නේ.
2: ඔව් නැත බය.
0: evening drive එකේ breaking news එකක් කියන්න හදන්නේ. ඒක නිසා quentena live එකට අපි මෙහෙම කියනට වැඩිය වාඩ එතනද ඇවිල්ලා අපි පෙනිලා අපිට වාඩ වාගේ මුණ දිහා බලාගෙන කියන එක තමයි
2: වටින්නේ.
0: වටින්නේ අපි කැමති.
2: ඕකේ.
0: හරි එවනම් ඉතින් live එකට join වෙන වාඩ පුරාංකම තියෙනවා. දැන් චාරු ගොඩක් අයට තියෙන මේ ප්‍රශ්නය තමයි.
2: ඔව්.
0: ඔය බිසස් කරන අයට එහෙම ස්ට්‍රෙස් කියන එක.
2: Yes.
0: ස්ට්‍රෙස් කියන එක. ඒක එක එක විදියට ලැබෙනවා. සමහර වෙලාවට තමන්ගේ ස්ටාෆ් එක කලබලාකරණය කරගන්න බැරි වුණාට පස්සේ, වැඩ ලෝඩ් එක වැඩි වුණාට
2: පස්සේ
0: ඒ විදියට ස්ට්‍රෙස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේකෙදි මම මේ පොගේ දවසේ දැක්ක වීඩියෝ එකක්. ස්ට්‍රෙස් එක සම්බන්ධව උපදෙස් දෙන්න උපදේශන සේවාවකට ආපු කෙනෙක් අහනවා.
2: ඕකේ.
0: මේ ඇයි ඔයාට ස්ට්‍රෙස් එන්නේ? මොකද්ද හේතුව කියලා.
2: අයියෝ ඔච්චර ස්ට්‍රෙස් ගන්න
0: කියලා.
2: ඕකේ.
0: අහනවා. එතකොට මෙයා කියනවා, මම කරන්නේ මේ ග්‍රැෆික් ඩිසයිනින්.
2: හා.
0: එතකොට මේ ඩිසයිනින් පැත්තේ වැඩ කරනකොට මට තියෙනවා මෙන්න මේ ටයිම් එක ඇතුලේ මේච්චර වැඩ ප්‍රමාණයක් කරන්න කියලා.
2: රයිට්.
0: ඉතින් ඒකත් එක්ක මට වැඩ ලෝඩ් එක වැඩි වෙනකොට මට ස්ට්‍රෙස් වෙනවා කියලා. ඊට පස්සේ කියනවා, දැන් අහපු මේ උපදේශකයා කියනවා,
2: ඕකේ.
0: අනේ පැත්තෙන් ඉතින් ඇයිවා මේක මේ තව ස්ටාෆ් එකකට බෙදලා දෙන්නේ නැත්තේ? ඒවා තනියම ගොඩ ගහගෙන කරන්න කියලා.
2: ඇයි තනියම ඔයා මේ හැමදේම කරන්නේ?
0: හැමදේම බදාගෙන ඉන්නේ. ඒකනේ ඔයාට ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ කියලා.
2: ඊට
0: පස්සේ මම කියනවා, නෑ මම බෙදලා දුන්නා. බෙදලා දුන්නට පස්සේ මේ වැඩේ බාර දුන්නු කෙනා, කියන්නේ මගේ වැඩ කොටසෙන් කොටසක් බාර දුන්නු කෙනා.
2: වැඩේ මග හරිනවද?
0: නෑ වැඩේ නෑවා. වැඩේ කෑවා.
2: හරි.
0: හරිද? මේ කියන්නේ එයා එතකොට ලොකු බිස්නස් එකක් කරන කෙනෙක් නම් එයා ග්‍රැෆික් ඩිසයින් පැත්තේ මොකක් හරි නමක් හදාගෙන තියෙනවනේ.
2: ඔව්.
0: ඩිසයිනින් වලින් මම මෙන්න මේ බ්‍රෑන්ඩ් එක කියලා.
2: ඉතින්
0: මේ බ්‍රෑන්ඩ් එක එයා නැති කරගන්න කැමති නෑ. වෙන කෙනෙක්ට දුන්නට පස්සේ එයා වැඩේ එයාගේ බ්‍රෑන්ඩ් එකේ ක්වොලිටි එකට කළා නෑ.
2: රයිට්.
0: ඒ නිසා තමයි එයා ෆේල් වෙන්නේ. එතකොට එයා ෆේල් ඩිසයිනර් කෙනෙක් වෙනවනේ.
2: ඔව්.
0: එහෙම එයා එළියට ફોකස් වෙන්න කැමතිත් නෑ.
2: ඉතින්
0: ඒ නිසා මෙයා කරන්නේ මෙයාම ලෝඩ් එක බදාගෙන වැඩ කරනවා. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නේ නිසා දැන් එතකොට උපදේශකයා මෙහෙම උත්තරයක් දෙනවා.
2: මොකද්ද?
0: ඔයා දුන්නේ නිව් ප්‍රොජෙක්ට් එකක්ද?
2: රයිට්.
0: අලුත්ම වැඩක්ද වාගේ අලුතින්
2: කරන්න?
0: නැත, ඔයාගේ වැඩ බාර දෙන්න තෝරගත්ත කෙනාට ඔයා දුන්නේ අලුත්ම වැඩක්ද?
2: හරි.
0: කියලා අහනවා. ඊට පස්සේ මේ කියනවා, ඔව් මම අලුත් වැඩක් තමයි දුන්නේ එහෙම කියලා.
2: එතන
0: තමයි යා වැරද්දගෙන තියෙන්නේ. එයා කියන උපදේශකයා කියනවා, ඔයා අලුතෙන්ම කරන වැඩක්, අලුත්ම ඔයාට එන බිස්නස් එකක් කවදාවත් ඔයා ට්‍රයල් කරන කෙනෙක්ට,
2: නැත්නම්
0: ඔයාගේ යටතේ වැඩ කරන්න අලුතෙන් ගන්න කෙනෙක්ට මුලින්ම දෙන්න එපා.
2: එකපාර දීලා දාන්න එපා ඒක.
0: එකපාර දීලා දාන්න එපා. ඔයා එහෙම කරනවා නම් ඔයා ඒ අලුතෙන් ගන්න කෙනාට ඔයාව ඔයාගේ බ්‍රෑන්ඩ් එක
2: ඔයා
0: කරපු වැඩක්, ඔයා හොඳට කරලා ඒකට ක්ලයන්ට් සක්සස් වෙච්ච වැඩක් මෙයාට දෙන්න, ආයෙමත් ඒ විදිහටම කරන්න පුළුවන්ද කියලා බලන්න.
2: හරි හරි.
0: සාර්ථක වෙච්ච
2: කැපැසිටි එක කොච්චරද කියලා බලගන්න.
0: ඔව්, සාර්ථක වෙච්ච වැඩක් ආයෙමත් කරන්න දෙන්න කියලා කියනවා.
2: එයා කොයි විදිහටද කරන්නේ බලන්න.
0: කරන්න කියලා බලන්න. ඒ විදිහටම කරන්නවද කියලා, නැත්නම් ඒ ක්වොලිටි එකටම කරනවද, තමන් බලාපොරොත්තු වෙන ක්වොලිටි එක ඒක ඇතුලේ තියනවද කියලා බලාගන්න, ඒ විදිහටම කරන්න කියලා ඒ අලුතෙන් එන කෙනාට, තවාගේ වැඩ බාර දෙන බලාපොරොත්තු වෙන කෙනාට කරන්න දෙන්න කියලා කියනවා.
2: රයිට්.
0: එහෙම නොතින් අර මේ ෆේල් වෙන එක වළක්ව ගන්න පුළුවන් කියලා මේ උපදේශකයා මෙයාට උපදෙස් දෙනවා.
2: රයිට්.
0: එතකොට දැන් මෙයා ස්ට්‍රෙස් වෙන එක හේතුවක් තමයි වර්ක් ලෝඩ් එක වැඩි වෙච්ච එක. අනිත් එක, අනිත් පැත්තෙන් වැඩ කොටසක් බාර දීපු කෙනා වැඩේ අනපු එක. හරිද? ඉතින් එහෙම නොවි,
2: හරි,
0: අන්න ඒ විදියට හරියට වැඩ ටික කලබලාකරණය කර ගතොදින්
2: ෆේල් වෙන්නේ නැහැ.
0: ෆේල් වෙන්නේ
2: නැහැ.
0: ස්ට්‍රෙස් වෙන්නේ නැහැ.
2: හරියට
0: වැඩ කරන්න පුළුවන් කියලා කියනවා.
2: මේ
0: ස්ට්‍රෙස් වෙන එකේ එක පැත්තකට විතරයි.
2: ඔව්.
0: බිස්නස් ඩිසයිනින් ওই පැත්තේ වැඩකට අදාළව ඔය විදියට
2: එක්සැම්පල් එකක් විදියට ඒක.
0: ඔක එක්සැම්පල් එකක්. ඔය වගේ තමයි අනිත් හැම ඔය වගේ දේවල් වලට ඔය කතාව ඇප්ලයි කරගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින්
0: ඒ නිසා මේ අපි නොහිතන විදියට නොහිතන පැති වලින් අපිට ස්ට්‍රෙස් කියන එක රිලීස් කරගන්න පුළුවන්. හරියට අපේ වැඩ ටික මැනේජ් කරගන්න ඕන නේද?
2: ඉතින්
0: ඒවට උපදේශන සේවාවම ඕනේ වෙන්නේ සමහර වෙලාවට.
2: සමහර
0: අපි පොඩ්ඩක් කල්පනා කරලා උදින් මේක මම මෙහෙම කොහොමද කරන්නේ කියලා.
2: මේක කොහොමද මම විසඳගන්නේ මේක වෙන පැත්තක් දිහා බැලුවොත් එහෙම
0: අපිට වැඩේ ප්ලෑන් කරගන්න පුළුවන්.
2: Okay.
0: ඉතින් ඒ විදිහට හිතන්න, ඒ විදිහට වැඩ කරන්න ඔයාලට අපි යෝජනා කරනවා. ඉතින් අද සිකුරාදා නිසා සෙන්සුරාදිරිත මේ වගේ දේවල් පොඩ්ඩක් කල්පනා කරලා සමුද වැඩ දෙන්න.
2: ෆ්‍රෙෂ් එකේ වැඩ දෙන්නේ ස්ට්‍රෙස් වෙන්නේ නැතුව.
0: ස්ට්‍රෙස් වෙන්නේ නැතුව.
2: රයිට්
0: අපි ලයිව් එකට ජොයින් වෙන කට්ටිය ගොඩක් ගොඩක් ගොඩක් ඉන්නවා. දැන් නම් අපිව බලාගෙන.
2: දර්ශනී ඉන්නෝ මේ වෙලාවේ. දර්ශනී තමයි මුලින්ම ලයිව් එකට ජොයින් වුනේ. ආව එකතු කරගන්නවා. චානක ඉන්නවා. හයි හයි කියලා දර්ශනී දාලා තිනවා.
0: හයි හයි.
2: පස්සේ ජයනි රණවීර ඉන්නවා. ජානු තමයි කියන්නේ කියන්නේ. අනුරාධපුරෙන් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ වසන්ත කුමාර ඉන්නවා හංගවැල්ලේ. කොහොමද ඔයාට ආවත් එකතු කරගන්නව ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කුමාරින්නෝ මේ වෙලාවේ ආවත් එකතු කරගන්නවා.
0: රයිට් මේ කල්ටි මේකතු කරගන්න අතරේ අපිට මැසේජ් කරපු අයත් කීප දෙනෙක් ඉන්නවා. එයාලගෙනත් අපි කියන්නම් තව ටිකකින්. හවස 5:23 වෙලාවය ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ඔළුවට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 0.77, 777, 7374.
3: අපේ අම්මා ගෙදරවද

එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහන බලාගන්න.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ආයි විනාඩි 34යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව හදාන ලොතරැය කරගෙන ආට පුළුවන්කම තියෙනවා ආගේ ජීවිතේ වෙනස්ම ආවදකට අරගෙන යන්න රුපියල් 40ක් වියදම් කරනවා කියන එක වඩ පාඩු වෙන්නේ නැහැ. එක පැත්තකින් ආගේ ජයග්‍රහණය වාට ලැබුණොත් වා කොමත් ගොඩ එහෙම නැත්නම් රටේ සංවර්ධනයට අනිත් පැත්තෙන් හදාන ලොතරැය ගන්න ඔය වැය කරන රුපියල් 40 දායක වෙනවා. ඒ නිසා වාට පුළුවන් දැන්ම ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් එහෙම නැත්නම් ඔය ළඟට එන ලොතරැයි විකුණන කෙනාගෙන් ලොතරැයක් ගන්න හදාන ලොතරැය.
1: 2026 වසරේ මේ වෙනකොට දිවයිනපුරා සුපිරිතයා ගලාබින් 11 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 165කට වැඩි පිරිසක් එනර්බී හදාන ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා. ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක වාට පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරලා හදාන ලොතරැයිය මිලදී ගන්න. ඒ හදාන ලොතරැයි මිලදී ගත්තත් එහෙම වාට පුළුවන්කම තියෙනවා රණවිරු සමාජ සේවය වගේම ක්‍රීඩා ශාස්ත්‍රයට ඒ වගේම දැයේ සංවර්ධනයටත් උර දෙනෙක් වෙන්න ඒ හරහා වාට හැකියාව තියෙනවා.
0: විජේ නිෂ්පාදන වාට පුළුවන් අරගන්න රසට කෑම ටිකක් හදාගන්නකොට වෙනස් විදිහට රසට කෑම ටිකක් හදලා දෙනකොට ගෙදරින් ණයට පිළියෙල කරලා දෙනව නම් රස කෑම වේලක් ඔන්න විජේ නිෂ්පාදන වගේ ගෙදර තියෙන ඕන ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම මිරිස් කුඩු ටික කහ කුඩු ටික තුන පාටික මේ හැම දෙයක්ම ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නූඩ්ල් එකක් හදාගන්නව නම් කුරක්කන් හලප තලප මේ වගේ දේවල් ගන්නව නම් තෝසෙ පිටි මිශ්‍රණය ගත්තොත් රසට කඩේ අපි කන තෝසෙ එකක් වගේම ගෙදරදී තෝසෙ එකක් හදාගන්න පුළුවන් විජේ තෝසෙ පිටි මිශ්‍රණය ගෙදර ගෙනින් තියාගත්තොත්
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් ප්‍රමිතියෙන් උසස් ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් විජය නිෂ්පාදන තෝරගන්න වගේ කැම වේල රස කරගන්න වගේම තේකක් බොනව නම් මේ වෙලාවට කහට රසට තේකක් බොනව නම් විජය තේ තියෙන ඔය වගේම කෝපි රසට කැමති ඔයා වෙනුවෙන් මොන විජය කෝපි මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නිෂ්පාදන වලින්ම තෝරගන්න කියලා මතක් කරනවා මේ වෙලාවේ.
0: ඒ වගේම අපි මතක් කරන්න ඕන විශේෂම දැන් සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට අනුකමති ප්‍රශ්නයක් තමයි තියෙන. තමන්ගේ ව්‍යාපාර ටික කියන්නේ ව්‍යාපාරයේ දේවල් බිස්නස් ටික කරගන්න අර ස්ට්‍රෙස් කියන එක යාළටත් තියෙනවා. මොකද වැඩ ටික ඉක්මනට පහසෙන් කරගන්න අමාරුයි.
1: හරි.
0: ඒ නිසා යාළා මොකද කරන්නේ සමහර වෙලාවට ගොඩක් වෙලාව ගන්නවා. වීටික කොටලා දෙන්න ගියාට පස්සේ මේක ඇසුරුම් කරගන්න ගියාම දැන් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඩෝමා මැෂින් හඳුන්වා දීලා තියෙන සාල ඇසුරුම් කරන්න, කළු ඇටි ඉවත් කරන්න, වී කොටන්න, මේ ඕනම දෙයකට හොඳම මැෂින් එකක් ගන්නව නම් ඩෝමා නවත් එක්ක මාක්ස්මන් හෝල්ඩින් සමාගමෙන් ගන්න පුළුවන්කම තියෙනවා. තමන්ට ඕන කරන ධාරිතාවයෙන් ගන්න පුළුවන්කම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ.
1: ඉතින් අලවීන් පසු හොඳ සර්විස් එකක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ආට පුළුවන්කම තියෙනවා ආගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න. නොම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට යන්නත් ආට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර් එක කතා කරලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න. 011-676-579 කෝල් එකක් දෙන්න.
0: කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනා බික්මට මතක් කරමුද?
1: ලයිව් එකටද යන්නේ නැත්නම් අපේ WhatsApp එක පැත්තට යමුනේ.
0: කොහෙන් හරි ගමන්නේ ඔක්කොම කියන්න ඕනනේ.
1: මේ වෙලාවේ ඉන්නවා ඩිලා නිරෝෂන් වැල්ලෙන් එකතු වෙනවා. ඊට පස්සේ මම යන හදනේ බොයගඩ පැත්තට. බොයගඩින් සුමනා ඇතුළු යාළුව හැමෝම එකතු කරනවා. ඊට පස්සේ තුෂාරි වාව එකතු කරගන්නම් මම ගොඩක් ආදරෙයි බය වෙලා අපි කියන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ මම යන හදනේ බණ්ඩාරගම් පැත්තට. බණ්ඩාරගමින් මැසේජ් කරලා තියෙනවා ප්‍රදීප් මේ වෙලාවේ ලයිව් එකෙත් අපිත් එක්ක ඉන්නවා. HKD ගාමන්ට් එක පැත්තේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රංගි, කාන්ති, එවගේ මචාන්දනී, රේණුකා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ මම යන්න හදන්නේ මත්තිගොඩ පැත්තට. රුවිනිලී ඉන්නවා. මෙයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: 5:38 වෙලාව. අපි තව පොඩි වෙලාවක් ඉන්නවා ලයිව් එකේ. තාම ජොයින් වෙන්න බැරි වුණා නම් ඉක්මනට එන්න, කාලෙන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: අල්ලසින් අත්තරංගොඩ ගත් නාමල් සහ ජොන්ස්ටන් අධිකරණයට වෙසයි 27 සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2000ක් එල්නිනෝ උග්‍ර ලෙස ලබන පෙබරවාරි දක්වා IMF 7 වෙනි සමාලෝචනයට දූත පිරිස 10 වනදා දිවයිනට නේපාල ගංවතුරෙන් දින 9 කට පසු බේරුණු ජීවිතය

මෙන්න අපට දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා මෙම නියෝගය නිකුත් කළා. මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් අල්ලස් ලබාගත් බවත සැකපිට මොහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙන්න මේ ප්‍රවෘත්තිය නැවතත්. අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා මෙම නියෝගය නිකුත් කළා. මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්නේ.

0: නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ලකන්ද රේඩියෝ ITN

0: පහයි විනාඩි 54යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් එක අපි ඉන්න වෙලාව මතක් කරන්න ඕන ෆැඩ්නා මොනාද? අපි ෆැඩ්නා ගිරින් ගුවාට පස්සේ ඔටෝ ෂීල්ඩ් විතරක් නෙමෙයි. එතනින් ගිහිල්ලා ඔයාගේ ලස්සන පවත්වා ගන්න ලස්සන්ට හැමදාම ඉන්න ඕන කියලා හිතන අයට ගැලපෙන විශ්ි නිෂ්පාදනයක් තියෙනවා දැන් නේද?
1: සෙට් ගේන් එක බිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එයාගේ තරුණ කාලේ තියෙන ලස්සන ඒ විදිහටම පවත්වාගෙන යන්න ඒක තවදුරටත් කන්ටිනියු කරගෙන යන්න ඕනාට පුළුවන්කම තියෙනවා සෙට් ගේන් එක පාවිච්චි කරන්න. දැන් මේ සෙට් ගේන් එක ගැන කතා කරද්දී මේක කැප්සියුල් එකක් විදිහට වගේම නයිට් ක්‍රීම් එකක් විදිහට වඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙන නිසා බයක් වෙන්න දෙයක් නැහැ. වයස අවුරුදු 30ට වැඩි පිරිමි අයට වෙන්න පුළුවන්, ගැහැණුන්ට වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක්ට ඔන්න සෙට් ගේන් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සෙට් ගේන් ක්‍රීම් එක ගැන කතා කරන සමයේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙන ඒ වගේම හෙල්දි ස්කින් එකක් පවත්වා ගැනීමට වගේම සමයේ මෘදු බව, ස්මූත් ටෙක්ස්චර් එක, එතකොට සමයේ දීප්තිය මේ දේවල් පවත්වා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා මේ සෙට් ගේන් නයිට් ක්‍රීම් එක පාවිච්චි කරොතින්. ඉතින් ඒ විතරක් නෙවෙයි මේක ගැන තවදුරටත් කියද්දී හයලුරික් ඇසිඩ් අපේ සමයේ සෞඛ්‍යට ඉතාම වැදගත් වෙන දෙයක්. ඉතින් ඒකට බලුවන් වෙනවා සෛලවල වතුර හොඳින් රඳව ගන්න. ඉතින් මේ සෙට් ගේන් වල හයලුරික් ඇසිඩ් තියෙන නිසා ඔයාගේ ඇඟේ තියෙන ඒ එන්සයිම් එක පවත්වා ගන්න යනවාට ඔන්න පුළුවන්කම තියෙනවා සෙට් ගේන් නයිට් ක්‍රීම් එක මිලදී ගත්තොත් එහෙම. ඉතින් ෆාර්මසි සුපරිවෙලන්සල් වලින් හොර මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ෆැඩ්නා සෙට් ගේන්.
0: ඒ වගේම RDB බැංකුව හැමදාමත් ගනුදෙනු කරන හැම පාරිභෝගිකයාටම හොඳටම තමන්ගේ සේවාව ලබා දුන්නු බැංකුවක් විදියට ලංකාව පුරා තියෙන 272ක් ශාඛාවන් එක්ක ඔයාලට පහසුවෙන් ගනුදෙනු කරන්න දැන් හැකියාව තියෙන. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාගේ ස්ථාවර තැන්පතුව දානවා නම් මේ දවස්වල හොඳ පොලියක් එක්ක ඔයාට ඔබේ මුදලට සුපිරි ආරක්ෂාවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. අපි කියනවා RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න එක තුනෝදී.
1: ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ඉතින් ආට පුලංකම තියෙන දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවත් එක්ක විශ්වාසයෙන් එකතු වෙලා වගකීමක් තියෙන තැනක් නේ. ඒ නිසා බයක් නැතුව ඔයාගේ ස්ථාවර තැන්පත පටන් ගන්න පුලංකම තියෙනවා. ළඟම තියෙන RDB ශාඛාවට යන්න වැඩි විස්තර දැනගන්න.
0: ඒ වගේම විජේ නිෂ්පාදන කෑම වේල රසවත් කරන්න එකතු කරගන්න නිෂ්පාදන පෙළක්ම තියෙනවා. ආට අරගෙන කෑම වේල රස කරගන්න පුළුවන් වගේම විශේෂයෙන්ම පුංචි දරුවන්ට වැඩිහිටියන්ට පෝෂ්‍යදායි කෑම වේලක් ලබා දෙනවා නම් වසවිසෙන් තොරව රසකාරක වලින් තොරව කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව ඔන්න විජේ නිෂ්පාදන තෝරගන්න අමතක කරන්න එපා.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න තුවාට පොලංකම තියෙන ළඟම වෙලෙන්සලෙන් සුපිරි වෙලෙන්සලෙන් මිලදී ගන්න. දැන් ගෙදර කුස්සියේ මුළු තැන්ගේ වරදීන්නේ නැති ප්‍රොඩක්ට් එකක් තමයි විජය කුළුබර ටික කියලා කියන්නේ. ආට පොලංකම තියෙන කැලිමිරිස් ද 3/5 කහද මේ හැම දෙයක්ම ඔන්න වසවිස කලවම් නැතුව හරි විදිහට ඔන්න ආට මිලදී ගන්න විජය නිෂ්පාදන තියෙන. ඒ වගේම අපි කතා කරන විජය නූඩ්ල්ස් එක ගැන ඇලෙන්නේ බෙරුවේ නැතුව විජය නූඩ්ල්ස් එකක් ආට මිලදී ගන්න පොලංකම තියෙන. ඉන්දියාප ටිකක් රැට කන්න ඕනි කියලා වගේ හිතනව නම් ආසාවක් ඇති වෙනව නම් ආට පොලංකම තියෙන රතු ඉන්දියා
0: ඉන්නේ.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579.
1: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
2: අනිත් හැපින්න මේ දුල්මිය මෙතන ගහම් මටා ගත්තට මට උඹ ලොක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්න අම්ම ගියාම පාලුයිනේ මෙහෙන්න කෙල්ලෙ.
3: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
4: ඒ කවුද?
3: එක්කෙනෙක් මගේ නංගි මල්මි. අනිත් එක ඔයා.
4: අනේ ඔයා නංගිට ගොඩක් ආදරේ නේද?
3: මම පුංචි කාලේ මගෙන් කවුරු ඇහුවොත් එම් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
5: සිහිනක තනි වෙලා
6: මේ අහන්න ජයි ලොකු පුතාගේ ශංගලෙත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
7: සනුරිත් එක්ක ගිය හින්දා තමයි ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙක්.
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
8: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
9: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛව ක්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මම හදන එක නවත්ත. හේ යනකට මේ ගඳු මරු කරගන්න.
8: නෑ නෑ චූටි යන්න වැඩට.
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
10: සීනික තනි වෙලා
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: හවස 6 විනාඩි 12යි. ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: ලංකේ විශ්වාස දිනු මක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579. ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
11: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
12: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
5: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
12: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Evening Drive with Chamit and Charu.
1: හවසහය වහවෙලා තියෙන ඉවිනින් ඩ්‍රයිව් එක අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම රසට කෑම වේලා කදන අය, රසට කෑම ටිකක් කන්න කැමති අය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. අපේ රසයේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ඔබේ ගෙදර ඔබේ කුස්සිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
2: කැමරික රස කරගන්න ආර පුලුවන් කැපතින අදත් විජය කුළුබඩ එකතු කරගන්න. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩ ටික අපිට ලැබෙන විජය කියන නමින් ආර පුලුවන් අපේ රසේ රටේ සැමර බෙදෙන විජය නිෂ්පාදන ලැබම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න.
1: එවගේම ආදීබි බැංකුව හබේ ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන, විශේෂයෙන්ම මේ කාලේ ස්ථාවර තන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව ගත්තොත් RDB බැංකුව දින දෙවෙනි පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා බොහොම පහසුවෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක. ලොකු පොලියක් ලැබෙනවා වගේම ඔබේ මුදලට හොඳම ආරක්ෂාවක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා.
2: දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින්
1: රයිට් එපනම් අපි සිංදුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අවසහය විනාඩි 19යි වෙලාව. ඉවරින් ඩ්‍රයිවර් කෙනා අතර මැකිදී අර මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි ෆැඩ්නා සෙට් ගේම් එක ගැන. තරුණව ඉන්න අපි ඉතින් හැමදාම කැමතිනේනේ. එවෙනම් ආට පුළුවන්කම තියෙනවා තරුණ පෙරම දැක ගන්න. පවත්වාගෙන යන්න, කන්ටිනියු කරගෙන යන්න. ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, වෙනම ලස්සනම තරුණ කාලේ මිස් කරගන්න තෝ ඒ විදිහම තියාගන්න. අන්න ආටත් පුළුවන්කම තියෙනවා අදම සෙට් ගේම් පාවිච්චි කරන්න. ෆැඩ්නා ආයතනයෙන් තමයි සෙට් ගේම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. බය වෙන දෙයක් නෑ. පරීක්ෂණ ගණනාවකින් පස්සේ තමයි ඔය අතර සෙට් ගේන් එක පත් වෙන්නේ. වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට කාන්තාවන්ද පිරිමිද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් හැමෝටම සෙට් ගේන් එක පාවිච්චි කරන්න පුළුවන් වයස අවුරුදු 30ට වැඩි නම්. දෙවින පුරා තියෙන ෆාමසි සුපිරිවෙනසල් වලින් මෙලදී ගන්න ඔයා ෆැඩ්නා සෙට් ගේන් එක. අවසහයයි විනාඩි 20යි. ඔයා ඉවිනින් ඩ්‍රයිව් එක.

0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවසයි මිනාඩ 23යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 1186 10 11 ශනි ගැමතුම් 19:16
4: කෝල් ඩ්‍රයිව් එකට
0: ලකන ඊවෙනින් ඩ්‍රයිව්
1: හවස 6:24 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපි අදට ගෙහගෙන අයිත් ලබන සඳදා හරියටම හවස 4ට ලෑස්ති වෙලා ඉන්න ඉවෙනින් ඩ්‍රයිව් වහන්න එනම් අදට ගෙහගෙන ඔයාට සුබ දවසක්

0: Lakhanda Radio ITN.
1: Evening drive with Chomit and Charu.
2: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithin gen rabita harina dan navani mavakin ena domasu entry vikiti miyantrika sadambar himikaru yukumanna. Adumamu thanna bitu ekai kai hatai hai se hati namayai pang se hati namaya.
3: Mamanande maram relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බෑංකින් පාට්න RDB Youth Plus කිනුමා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අල්ලසින් අත්අඩංගුවට ගත් නාමල් රිමාන්. අල්ලසින් අත්අඩංගුවට ගත් ජොන්ස්ටන්ට ඇප. විස්සයි විසි අතේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2000ක්. අලුතින් මෙට්‍රෝ ඩිපෝවක් තලංගමට. එල්නිනෝ ලබන පෙබරවාරි දක්වාම උග්‍ර වෙයි. සැප්තැම්බර් රග සිට ප්‍රදේශ රැසකට අධික වැස්සක්. IMF හත්වෙනි සමාලෝචනයේට දූත පිරිස දහවන දාතිවිනට. නේපාල ගං වතුරෙන් දින 9කට පසු බේරුණු ජීවිත.
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මහතා ආන්දෝලනයකට තුඩු දුන් එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකා ඩොලර් ලක්ෂ 8ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙසට එම කොමිසම නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. ඒ අනුව ඒ මහතා අල්ලස් කොමිසම දැනුවත් කර තිබුණේ ඊයේ දිනේදී එම කොමිසම හමුවේ පෙනී සිටින බවයි. නමුත් නාමල් රාජපක්ෂ මහතා නීතිඥයෙකු මගින් ඊයේ දිනේ තමන්ට අල්ලස් කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. නමුත් අල්ලස් කොමිසමේ යළි දැනුම් දීම මත ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා. පැය කිහිපයක් එම කොමිසමේ නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගැනුණේ. ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනාය අත්අඩංගුවට ගත් බව අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව නිවේදනය කරනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිස් සොලියුෂන් INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලැබුණු යුරෝ 14,54,651 මුදලෙන් ඇමරිකා ඩොලර් ලක්ෂ 8ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වෙත හිමිකාරීත්ව ඇති සබ්‍රිවිෂන් හෝල්ඩින්ස් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමානවන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100ක මුදලක් මෙරට ව්‍යාපාරිකයෙකු අතින් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මතයි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 2014-15 වර්ෂවලදී අවස්ථා කිහිපයකදී මෙසේ අල්ලස් ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනාව මත අද පසරු 2:09ට පමණ නාමල් රාජපක්ෂ අනාය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයෙන් සහ ප්‍රංශයේ ආබාස සමාගමේ නිලධාරීන් කොමිසම සභාවට පැමිණ ලබා දුන් ප්‍රකාශද මෙන්ම මීට අදාළව රැස් කළ ලේඛන හා අනෙකුත් තොරතුරු මත පදනම්ව සිදු කරගෙන යන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව කොමිසම සභාවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා පස්වරු 4ට පමණ අල්ලස් කොමිසමේ සිට කොළඹ අංක 1 අධිකරණයේ වෙත රැගෙන ආවා. නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා වෙත ඉදිරිපත් කෙරුණා. එදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර මහතා සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වනදාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. හෙටපු අමාත්‍ය ජොන්සන් පණාඳු මහතා එප මත නිදහස් කෙරුණා. යල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව මගින් අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී 2012 වර්ෂයේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම අමාත්‍යය ලෙස ඒ මහතා කටයුතු කළ සමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74ක් වටිනා පුටු මිලදී ගැනීම ඒ මහතාට එරෙහි චෝදනාවයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම හමුවට අද කැඳවා තිබුණා. ඒ අනුව 10:09 පමණ ඒ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74ක් වටිනා පුටු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බවයි වාර්තා වුණේ. සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යය ලෙස කටයුතු කළ සමයේ 2012 වර්ෂයේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු ලබා ගැනීම සඳහා අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවා තිබියදී එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම තුළින් වරදක් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වුණා. ඒ අනුවයි පැය 6කට වඩා අධික කාලයක් අල්ලස් කොමිසම ප්‍රකාශය සටහන් කරගත්තේ. මේදී අත්අඩංගුවට ගත් ඒ මහතා පස්වරු 5ට පමණ අධිකරණය වෙත රැගෙන ආවා. වැරදි කළ පුද්ගලයන් නීති අමුට පැමිණීමේදී දැඩි බියකින් පසුවන බව ඒකාබද්ධ විපක්ෂයේ සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර මහතා පවසනවා. අද පැවති මාධ්‍යාවකදී අදහස් පළ කළ ඒ මහතා
4: අපරාධ පරිෂද් දෙපාර්තමේන්තුව පිහිටලා තිනවා, අල්ලස් කොමිසම පිහිටලා තිනවා, මේවා ව්‍යවස්ථාදායක සභාවේ ඒව පාර්ලිමේන්තුවෙන් පත් කළ ස්වාධීන ආයතනනේ. හරිද? ඒ ආයතන වලට එන්න කිව්වහම ඒවට කියලා කට උත්තරයක් දීලා තමන් නිවැරදි නම් නිවැරදි ආකාරයට දීලා එළියට එන්න ඕනේ. යන්න කලින්ම මේගොල්ලෝ මතයක් හදාගෙන යන්නේ හදන උත්සාහ කරනවා. මේ දේශපාලන පලි ගැනීම වලට අත්තරන් උඩ ගන්නවා. ඈ ආවල් දවසේ රැස්වීමක් තියෙනවා. රැස්වීමට කලින් මේ මාව අත්තරන් උඩ ගන්න දෙනවා. එහෙම මේ දැන් ඔය කියන රැස්වීමට ඔය පක්ෂේ තව කීප දෙනෙක් සහභාගී වෙනවනේ. එහෙමනම් මේ සාමාන්‍ය අනිත් මිනිස්සුත් අත්තරන් උඩ ගන්න දෙපැනි. අත්තරන් උඩ ගන්න කලින් ඉස්සලාම අල්ලස් කොමිසම එන්න කියන්නේ මොනවා හරි ඒ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ගන්නනේ. යන්න කලින් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ දන්නවා මොනවා හරි දෙයක් ඒගොල්ලෝ අතරින් සිද්ධ වෙලා තිනවා. ඒගොල්ලන්ට බයක් තිනවා. ඒ සිද්ධිය ඒගොල්ලන්ගේ හෘද සාක්ෂි දන්න මං අහවල් වැඩි කරයි කියලා.
3: 2027 වසරේ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාග්ධන වේදම් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 2000ක් වෙන් කිරීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ පාලින්ද නුවර මොහදියවත්ත පැලෑඳ කොටස නව නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 17ක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම ආරම්භ කෙරුණා.
5: අපි මේ කටයුතු කරමින් ඉන්නේ ඔබ හැම දිනාටම ගෙයක් ලබා දෙන්න, ගෙයක් පමණක් නෙවෙයි ඔප්පුවක් සහිත නිවාසයක්. සමහර තැන්වල එක කාලවල ගෙවල් හැදිලා තියෙන ඔප්පු නැහැ. ඒ වෙලාවට ඒකේ දීපු ඇමතිවරු හෝ මන්ත්‍රීවරු බෙර ගහලා පිළිගත්තට කාලයක් ගියාට පස්සේ ඒ ගෙදරින් වැඩක් ගන්න ගියාට පස්සේ ඔප්පු හරස් වෙනවා. අපි ඔබට ඔප්පුවක් ලබා දෙනවා, අපි ඔබට නිවාසයක් ලබා දෙනවා, අපි ඔබට ලිපියක් ලබා දෙනවා. මේ සැප්තැම්බර් මාසෙට අනුගමනසානගේ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙලා ඒ අවුරුද්දේ පිළිබඳව හැරිලා බැලුවාම අපිට තිබෙන සතුට තමයි අපි වැඩ කරලා තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියා වෙනුවෙන්. අපි නොවැම්බර් මාසේ ආයවැයදී පත් කරන ජනාධිපතිතුමා ඒ ආයවැයදී එතෙක්නතික ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රාර්ථන වේදන් හැටියට වෙන් කරන වැඩිම මුදල් ලැබනවට වෙන් කරනවා රුපියල් බිලියන 2000. එහෙම එක කවදාවත් මේ රටේ හිතලවත් තිබුණේ නැහැ. මොකද අපේ රටේ සමස්ත ආදායම තිබෙත් ඊට ආසන්න ප්‍රමාණයක්. අපි ආදායම කරුණුවත් වැඩි කරගෙන ඒ ආදායම ඔබ වෙනුවෙන් ක්‍රමානුකූලව සලසුම් සහගතව ප්‍රමුඛතා ගතව වියදම් කරනවා. අපි ඒ නිසා රාජ්‍ය ධාරීන්ගේ ඒ වගකීම බවට පත් වෙන්නේ ඒ බිලියන 2000ම ඉනාවෘති දෙසැම්බර් 31 කලින් වියදම් කළ අවසන් කරගෙන. මේ සියල්ල කරන්නේ මේ රටේ පුරවැසියාට පෝසත් රටක ලස්සන ජීවිතයක් ඔබට අනිවාර්යෙන් උරුම වෙනවා.
3: යටිතල පහසුකම් සහිතව ඉදිකිරීම සඳහා නිවසකට රුපියල් ලක්ෂ 34 බැගින් වැය කෙරෙනවා. වසර 9ක් අධි අවධානම් තත්ත්වයෙන් සහ නිවාස නොමැතිව පීඩාවට පත්ව සිටි පවුල් 17කට මෙමගින් සෙත සැලසෙනවා. මේ අතර ආණ්ඩුව රාජ්‍ය ආන්ත්‍රණය සහ ප්‍රජාව එක් වූහොත් කෙටි කාලයකින් රට ගොඩනැගිය හැකි බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා. එදිත්ව ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් කරුවල ගස්වැව, අල්මිල්ලා ගොල්ලෑව වත්තේ ඉදිකෙන නව නිවාස ව්‍යාපෘතිය වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් නිවාස ව්‍යාපෘතිය වැඩ ආරම්භ කිරීම අමාත්‍යයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම නිවාස ව්‍යාපෘති යටතේ සාලීවැව, මූණමල් ගස්වැව සහ පහළ පුලියන් කුලම ග්‍රාම සේවා වසම්වල පූර්ණ නිවාසානු පවුල් 49ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා නිවස බැගින් ඉදි කෙරෙනවා. ප්‍රතිලාභීන්ට පර්චස් විස්ස බැගින් වූ ඉඩම් ලබා දීමටද නියමිතයි. රජයේ නව ප්‍රවාහන සංස්කෘතිය බිහි කරමින් සිටින බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත්කුමාර නායක මහතා ප්‍රකාශ කළා. ඒ සුවපහසු ආරක්ෂිත මගේ ගමනාගමනය අරමුණු කර ගනිමින් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට පොදු ප්‍රවාහන සේවයේ නව පෙරලියක් සිදු කරමින් මෙට්‍රෝ බස් රථ සේවය හඳුන්වා දීමට රජය කටයුතු කළා. ඒ අනුව මගින්ට පහසු ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන අත්දැකීමක් ලබා දෙන නව සංස්කෘතියක් බිහි කිරීම රජයේ අරමුණයි. මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝ විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ රජය නව ප්‍රවාහන සංස්කෘතිය බිහි කරමින් සිටින බවයි.
6: මේ වැඩේ මම දකින්නේ අලුත් විදිය බස් හඳුන්වා දීම විතරක්ම නෙවෙයි, ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුල තියෙනවා. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. මේ අපි හදන්නේ අලුත් ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුළ ඔබට සැප පහසු බස් තියෙන, ඔබට මානුෂික මිනිස්සුයෝ කියලා ඊතල සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා. ඒ සංස්කෘතිය තුළ ඔබේ ගමනේ ආරක්ෂාව ඔබට ලැබෙනවා. ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ කාර් රථ දහස් ගාණක් කොළඹට ඇදෙනවා. මෙන්න මේ කාර් රථවල යන ඒ ඉහළ නිලධාරී, එමෙන්නම් පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරී, පෙට්‍රල් පුච්චගෙන දහස් ගාණක් කොළඹට යන අයත් මෙන්න මේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහිවීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතිය අවසානය.
3: නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: මේක බස් එක සුවපහසු නිසා නෙමෙයි මිනිස්සු වැළඳගන්නේ, මේක ආකර්ෂණීය වෙන්නේ මේකේ සිස්ටම් එක නිසා. මේ අපි සිස්ටම් එකක් හදලා තියෙනවා. මං හිතන්නේ ලංගම සභාපතිතුමා මේ කිව්වට තරහ වෙයි කියලා. ලංගම වගේ දැවැන්ත ආයතනය, අවුරුදු ගාණක් තිස්සේ දේශපාලනය කරන වෙච්ච ආයතනයක්, ඒ වගේ ආයතනයකට අපි බලාපොරොත්තු වෙන මිනිස්සු වැළඳගන්න සිස්ටම් එක එකපාර්ට් ඉන්ට්‍රඩියුස් කරන්න බෑ. එතකොට අපි බැලුවා අනාගතේ ලංගම අරන් යන්න ඕන තැන ලංගම තුලම අපි හදලා බෙන්නා. එතකොට අපි තෝරාගත්තේ තදාසන ප්‍රදේශවල නාගරික සුවපහසු මොඩල් එක. ඒ මොඩල් එකේ අපි කොහොමද මෙට්‍රෝ ආයතනය හදන්න කියලා. දැන් ලංගම කියන දැවැන්ත ආයතන තුල අපි හැදුවා අනාගතේ ලංගම අරන් යන්න ඕන තැන. මත ලංගම හදන් යන්න සීව මහත්මයා අපිට ටික කාලයක් ගත වෙනවා. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්. හැබැයි අපි අරන් යන්න ඕන තැන මේ වගේ මොඩල් එකක් තමයි.
3: එල් නිනෝ තත්ත්වයේ ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක්ම පවතුණු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 100% පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එලිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එදී කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා අදහස් පළ කළා. ඒ මේ මාස අග සිට වැසි තත්ත්වයේ විශාල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව පෙන්වා දෙමින්.
8: මේ වෙන විට පැසිෆික් සාගරයේ අපි දකිනවා කැළමිලි ස්වභාවයන් පද්ධති 6ක් විතර තියෙනවා තැන් තැන්වල. ඒව වර්ධනය වුණොත් ආයි නැවතත් අපට මොසමත් සමහර විට පොඩ්ඩක් සක්‍රිය වෙන්න තිරකඩක් තියෙනවා. කොහොමවත් අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ අග ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැසි ආරම්භ වේවි කියලා, සාමාන්‍යයට වඩා වැසි ලැබේවි කියලා. ඒ වගේම මේ වන විට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල් නිනෝ තත්ත්වය ලබන වසරේ පෙබරවාරිත් ඉවර වෙනකම්ම පවතී කියලා 100%ක සම්භාවිතාවකින් ඊයේ ප්‍රකාශ කළා. ඒ වගේම දැන් මේ වන විට සාගර මතුපිට උෂ්ණත්වය ක්‍රමයෙන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්ක මේක මේ පැත්තටත් පැතිරිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේම රාත්‍රී කාලයේ දිවා කාලයේ දෙකේම උෂ්ණත්වය ඉහළ යාවි කියලා.
3: එල් නිනෝ තත්ත්වයේ හමුවේ ලැබෙන මහකන්නේ වගා කිරීම පිළිබඳ විද්‍යාත්මකව ගන්නා අවසන් තීරණය මේ මාස 18 වනදා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම සත්ව නිෂ්පාදන ඉඩම් මහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් DP වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
9: අපි ඉන්නේ යල කන්නේ අවසාන භාගය. ඇත්තටම දැනට අපේ තියෙන දත්ත අනුව අපට ඉතාමත් හොඳ අස්වැන්නක් මෙම කන්නේත් ලැබිලා තියෙනවා. මහකන්නේ තමයි ඉදිරියට තියෙන්නේ. වියලි බව තවත් වැඩි වෙලා මේකෙන් වෙන හානිය තවත් අපට දැනෙන්න ගන්නවා. කාලගුණ දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන අපේ වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ සියලු මාංශය ඒකාබද්ධ වෙලා අපි දැන් ඉස්සරහ කන්නේ ටිකක් විද්‍යාත්මක ලෙස සැලසුම් කරමින් යනවා. ඒ සැලසුම් අනුව තමයි අපි අපේ අවසාන නිවේදනය ආයෝජනය අපි මේ මාසේ 18 වෙනිදා නිකුත් කරනවා. කොහොමද අපි මේ කටයුතු ආරම්භ කරන්නේ? ඒකම කොහොමද අපි කන්න රැස්වීම තියලා ඒ ප්‍රදේශවල වගා කරන ප්‍රමාණයන් පිළිබඳව එහෙම අපිට අවසාන තීන්දුව මේ මාසේ 18 විතර වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන්.
3: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔක්තෝබර් මාසය තුළ විභාගා කටයුතු ආරම්භ කළ යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ජී.ජී.වී. ශ්‍යාමලි මහත්මිය සඳහන් කළේ. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්
10: හෙක්ටයාර ලක්ෂ 5කට පමණ ආසන්න ප්‍රමාණයක් වගා කරලා මිලියන මෙට්‍රික් ටොන් 2ක පමණ අස්වැන්නක් අපිට පසුගිය යලකන්නේ එල්නිනෝ තත්ත්වය හමුවේ වුණත් අපිට අස්වැන්නක් ලැබිලා තියෙනවා. අපි ඔක්තෝබර් මාසය තුල විවගාව ආරම්භ කරලා තිබුණොත් තමයි අපිට නොවැම්බර් මාසයේ එන දැඩි වර්ෂාපතනයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී අපි විවගාවේදී යෝජනා කරනවා වැඩි වයස් වී ප්‍රභේදවලට යන්නේ නැතුව මාස 3 වගේ වී ප්‍රභේදවලට යන්න කියලා.
3: වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණාංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ වර්ෂාපතනය ලැබෙන තෙක් පවතින ජලධාරිතාව වගාවන්ට ප්‍රමාණවත් බවයි.
11: මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවමගින් පාලනය වන ප්‍රධාන ජලාශය ටිකේ ගබඩාවේ ඇති ජල ප්‍රමාණය 34%කට ආසන්න අගයක් ගන්නවා. මෙම ජලාශය වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් මෙම ජල ප්‍රමාණය ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා. මේට අමතරව වර්ෂාවත් සමග අක්කර 382 ප්‍රමාණයක් වාරි ව්‍යාපාර විදියට වාරි ව්‍යාපාර 302ක් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
3: මහවැලි අධිකාරී ඉංජිනේරු ULI කාර්යව සම්මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
12: හෙක්ටයාර 220,000ක් අපේ ජල කර්මනාකරණ ලේකම් කාර්යාලයට තේ නඩත්තු වෙනවා. අපිට අයත් ජලාශ වලින් විදුලි බල උත්පාදනය කරන ඉහළ ගංගා ද්‍රෝණි වල පිහිටි ජලාශ වල ජලය 63% ප්‍රමාණයක් මේ වෙනිට පවතිනවා. වාරි මාර්ග සඳහා ජලය නිකුත් කරන ලබන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ වල සමස්තය ලෙස ගත්තකල ඝන මීටර් මිලියන 5489ක ප්‍රමාණයෙන් ඝන මීටර් මිලියන 3000ක ප්‍රමාණයක් මේ වෙනිවිට මහවැලි පද්ධතිය ආශ්‍රිතව ජලය පවතිනවා. එතකොට උපදෙස් ලබා දීලා තියෙනවා හැකි ඉක්මනට වර්ෂාවත් සමග ඊළඟ මහ කන්නය ආරම්භ කරන්න කියලා.
3: මේ අතර වියලි කාලගුණ තත්ත්වයේ ප්‍රදේශ කිහිපයක පවතිනවා. ඒ සමග මිහින්තලේ ප්‍රදේශයේ කොමඩු වගා විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශයේ ලින්වල ජල මට්ටමද සීග්‍රෙන් අඩු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඒ හේතුවෙන් අවශ්‍ය ජලය ලබා ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. මැදිරිගිරිය ගාමිණීපුර වැව සිඳී යාමෙන් ප්‍රදේශයේ වගාවන්ට මෙන්ම ගවපාලනයේද දැඩි බලපෑම් එල්ල වුණා. ප්‍රදේශයේ ජනතාවද දැඩි පීඩාවට පත්ව සිටිනවා. මාස 4ක පමණ කාලයක සිටයි මෙම නියන්තත්වය පවතින්නේ. නියඟත් සමග බුත්තල යුදගනාව වැව ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කයේ බොහෝ වැව්වල පවතින්නේ ඉතා අඩු ජල ප්‍රමාණයක්. බොහෝ වැව් ඉරිතලා ගොස් තිබෙනවා. දේවර කර්මාන්තයේ පමණක් නොව ගෝවිතැන් කටයුතු වලටද ඉන් දැඩි බලපෑම් එල්ලව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලහා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. එල්නිනෝ කාලගුණික තත්ත්වය සහිත නියඟේ හේතුවෙන් හානියට පත් වගා සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට සිදු කෙරෙනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරයේ, පොළොන්නරුව සහ මොණරාගල ඇතුළු දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වීසා බඩඉරිඟු ඇතුළු භෝග වගාවන්ට හානි සිදු වුණා. ඒ පිළිබඳ ගොවීන් වාර්තා කිරීමත් සමග නිලධාරීන් කඩිනමින් ශේෂ්ත්‍රයට ගොස් වගාහානි පරීක්ෂා කිරීම සිදු කළා. අක්කර 8,000කට ආසන්න වගාවලට හානි සිදු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
13: අක්කර වලින් ගත්තොත් අක්කර 8,000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට හානි වෙච්ච බවට අපට තොරතුරු වාර්තා වෙලා තියෙනවා, තොරතුරු ලැබිලා තියෙනවා. ගොවියෝ ගත්තොත් එහෙම ගොවියෝ 7,500කට ආසන්න ප්‍රමාණයක් මේකෙන් පීඩණයට පත් වෙලා තිබෙනවා. ඒ සියලුම ගොවි ජනතාවට වන්දි ගෙවීම කටයුතු අවසන් කරන්න තමයි කටයුතු කරගෙන යන්නේ. දැනට රුපියල් මිලියන 3000ක් ඒ වෙනුවෙන් බෙන් කරලා තියෙනවා. තව අවශ්‍ය වුණොත් ඒ සඳහා මුදල් නිදාස් කිරීමට සූදානම්.
3: තක්සේරු කළ වන්දි මුදල් ගොවින්ගේ බැංකු ගිණුම්වලට අද සිට නිකුත් කරන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා ප්‍රකාශ කළේ.
14: පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළව අපි වන්දි මුදල අද ගිණුමට බැර කිරීම කරනවා. ඒ අනුව අපි මේ මාසේ 15 වෙනි පෙර අනුබ දිස්ත්‍රික්කය, අම්පාර ආදී හැම දිස්ත්‍රික්කයේම හැම ගොවි මහත්තයෙකුට අදාළ වෙන වන්දි මුදල් ලබා දීම තමයි රජයේ ප්‍රධාන පරමාර්ථය. විශේෂයෙන්ම රජයේ අරමුණ වෙන්නේ මේ නියන් තත්ත්වයට ලක් වෙච්ච සෑම ගොවි මහත්තයෙකු ලක්ුණ පීඩාවන්ට ඒ පීඩාව වළක්වා ගැනීමට නිතරම කෙටි කාලයක් තුළ හානි තක්සේරු කිරීම කළා. ඒ තක්සේරු කිරීම කළ අපි බැලු කොච්චර හානියක් වුණාද කියන කාරණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගන්න කිරීම කළා. අපි අද සිට ගොවි ගිණුමට ඉතා විනිවිදව බැර කිරීම කටයුතු කිරීම කරනවා. එතෙන්දී හෙක්ටයර් 1කට රුපියල් ලක්ෂක මුදලක් අපි බැර කිරීම කරනවා. එතෙන්දී වියතු වගාවන්ට අක්කර 5ක් දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලසා දීම යුතු කිරීම කරනවා.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දෙවෙනිට පැමිණෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වෙනි සමාලෝචනය පිළිබඳ මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම වෙනුවෙන්. ඒ අනුව නියෝජිත පිරිස ලබන 10 වනදා සිට 23 වෙනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. එෙහිදී 7 වෙනි සමාලෝචනය සිදුකර 8 වෙනි ණයවාරිකයේ මුදාහැරීම පිළිබඳව සලකා බැලෙනවා. 7 වෙනි සමාලෝචනයෙන් පසු මෙරටට ඇමරිකා ඩොලර් මිලියන 330ක පමණ ණයවාරිකයන් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම දින කීපය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රසංස්කරණ හා ව්‍යූහාත්මක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. ITN ටෙලිතරු ප්‍රවර්ධන වැඩසටහන අසන්දිමිත ටෙලිනාට්‍ය කණ්ඩායම සමග හොරණ සමත් අධ්‍යාපන ආයතනයේදී දැන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අපනියෝජිත මිෂෙල් ශිරෝමල්.
15: ITN ටෙලිතරුත් එක්ක අසන්දිමිත කණ්ඩායම ඉතාමත් අපූර්වවට ගායනා සින්දු කියන ගමන්, ඒ වගේම තමයි අපේ ආදරණීයන් එක්ක එකතු වෙන ගමන්, ඡායාරූප ගන්න ගමන්, විනෝද වෙන ගමන්, සතුට වෙන ගමන් ඉන්න වෙලාවේ ඔන්න මං සූදානම් වෙලා ඉන්නවා. තවත් අපේ හැමදෙනාම ආදරය කරන කඩවසම් සාරුන්නේ රංගන ශිල්පියත් එක්ක කතා බහ කරන්නට. කවින්ද කවින්ද පෙරේර කවින්ද අයියේ මොකද හිතන්නේ අද දවසේ අද වැඩේ ගැන?
16: මං හිතන්නේ අද ලස්සන වැඩක් සිද්ධ වෙමින් යනවා හොරණ. ඉතින් මං හිතන්නේ ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම අසන්දිමිතත් එක්ක එකතු වුණු ප්‍රේක්ෂකාගාරයක්. මං හිතන්නේ වෙනම ප්‍රේක්ෂකාගාරයක් මෑත කාලයේදී ස්වාධීන රූපවාහිනී ආයතනයත් එක්ක එකතු වුණා. ඉතින් සජීවීව ලක්කනත් එක්ක ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මම හිතන්නේ හොඳ වැඩක්. බොහොම ස්තුතියි. මම හිතන්නේ හොරණ සහ යවට ඉන්න සියලුම ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට අපි වෙනුවෙන් මේ ස්ථානයට ආවට ඉතින් තැන්කියු. මම හිතන්නේ ආදරය නිරන්තරයෙන්ම රූපවාහිනී මහගෙදර ITN ඇස් එක තියාගන්න තව ඉස්සරහට ලස්සන ටෙලිනාටි භූමියක් නරඹන අවස්ථාව ලැබෙනවා. වගේම අසන්දිමිතත් එක්ක රැඳී ඉන්න තරමක් ඔබට නොතේරුණාට ටිකෙන් ටික යනකොට අසන්දිමිත කියන එක වචනවල තියෙන ගැළපීම කොයි වගේද කියන එක බලා ගන්න පුළුවන්.
15: දරංජි දාරුගයින් අපිත් එක්ක කතා කරා. දරංජිගේ මොකද හිතෙන්නේ අද දවස ගැන? ආදරණීයන් ළඟට එන්න පුළුවන් කමක් ලැබුණා. ටෙලිනාට්‍යත් එක්ක ගැන අපි කතා කරමු.
17: ඔව් ඇත්තටම මේ හැනම් සතුටුයි මල්ලි. මොකද මේ අද දවසේ ගොඩාක් කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මේ ඉන්නවා. ඉතින් මේ අයගේ මේ හදවතට තියෙන අවංක ආදරය සහ මේ දේවල් තමයි අපිත් එක්ක ඇත්තටම කිව්වොත් මේ ලැබිලා තියෙන්නේ අපිට. ඉතින් සියලු දෙනාටම මේ බොහොම ස්තුතියි අද අපිව බලන්න ආපු මේ හැම කෙනාටම. ඉතින් මම හිතන්නේ හරි ලස්සන දවසක්, හරි ලස්සනට ගත කරා. කාලගුණේ හරිම හොඳයි. අපිට කිසිම බාධාවක් උනේ නැහැ අද දවස. ඉතින් පැමිණ සිටින සියලු දෙනාම සහ මම හිතනවා අසන්දිමිත දෙන්නාටිය තුලින් ප්‍රේක්ෂකයන්ට ලොකු ආදර්ශමත් කතාවක් අපේ ඊට පෙන්නවා. ඉතින් ඒ දේවල් එක්ක අද දවසේ ඉතින් සියලු දෙනාටම මම සුභපතන ගම බොහොම ස්තුතියි. ITN නාලිකාවට සහ ලක්හඬ ගුවන් විදුලියට කියලා මම ඉල්ලනවා.
15: ලංකාවේ අංක 1 ටෙලිනාට්‍ය යනව නම් ඒ තමයි ස්වාධීන රූපවාහිනී සේවය. ITN ඉතින් ආරාධනා කරන ලක්හඬ අහන්න ඉන්න පොරණවට ඉන්න අපේ ආදරණීයයන් හැම දෙනාටම තාමත් අපි මේ සමත් උසස් අධ්‍යාපන ආයතන තුල රැඳී ඉන්න ඔබ ආදරය කරන මේ තරුත් එක කතා බහ කරන්නට ආරාධනා කරන වෙන්න පමා වෙන්න එපා. තාමත් අපි රැඳී සිටින මේ ස්ථානයේ සුපි
2: ලක්හඬ විදේශීය ප්‍රවෘත්ති.
3: මාරාන්තික හදිසි ගම් වතුරෙන් දින 9කට පසු නේපාල උමන් මාර්ගයක සිරවේ සිටි කම්කරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම අද සමත් වුණා. ඉංජිනේරුවරුන් අතුරු සහන කණ්ඩායමවල ගලවා ගැනීමේ දැඩි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස උමගේ සිරවේ සිටි මෙම් පුද්ගලින් දෙදෙනා බේරා ගැනීමට හැකි වූ බවයි නේපාල බලධාරීන් පවසන්නේ. ඔවුන් දෙදෙනා කාත්මණ්ඩු වෙත ගුවන් මගින් රැගෙන ගොස් සමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙදෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නේපාල ටිබෙට් දේශ සීමාවේ හදිසි ගම් වතුරෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1300ක්ම ආගොස් තිබෙනවා. ත්‍රිශූලී 3A ජලවිදුලි ව්‍යාපෘතියේ උමන් මාර්ගයක තවත් පුද්ගලයන් 39 දෙනෙකු සිරව සිටින බවටයි සැක පළ කරන්නේ. මාරාන්තික ගං අතුරු තත්ත්වයෙන් නේපාලයේ සහ ටිබෙටේ 5600කට අධික පිරිසක් අතුරුදන් වුණා. ඊට විදේශිකයන් 550ක් ද ඇතුළත්. එළඹෙන එංගලන්ත තරඟ සංචාරයේදී 20/20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. එය අනුව මෙම තරඟාවලියේදී චරිත අස්ලංක ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20/20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. එහි පළමු 20/20 තරඟයේ ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් මෙම තරඟාවලිය සඳහා නම් කෙරුණද පසුගිය LPL තරඟාවලියේදී ආබාධයකට ලක්ව සිටියා. ඒ අනුව මෙම තරඟාවලියට එක් නොවන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුෂංකද ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සහ දිල්ෂාන් මදුෂංක වෙනුවෙන් බිනර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. අල්ලසින් අත්අඩංගුවටගත් නාමල් රිමාන්ඩ්. අල්ලසින් අත්අඩංගුවටගත් ජොන්ස්ටන්ට ඇප. 20/20 සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2000ක්. අලුතින් මෙට්‍රෝ ඩිපෝවක් තලංගඹට. එල්නිනෝ ලබන පෙබරවාරි දක්වාම උග්‍ර වෙයි. සැප්තැම්බර් අග සිට ප්‍රදේශ රැසකට අධික වැස්සක්. IMF 7 වෙනි සමාලෝචනයේට දූත පිරිස 10 වනදා දිවයිනට. නේපාල ගං වතුරෙන් දින 9කට පසු බේරුණු ජීවිත. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
18: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
19: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටි

බොහොම කාර්යබහුලව ගතවෙන විඩාවෙන් පිහෙට්ටුවෙන් කනස්සල්ලෙන් ගැටලු මැද්දේ ගතවෙන ජීවිතයට සැනසෙල්ලක් සහනයක් අරගෙන එන සැහැල්ලුවක් අරගෙන එන දවසේ සුන්දරම කාලයක් තමයි රාත්‍රිය කියලා කියන්නේ. මේ රාත්‍රිය තුළ ජීවිතයේ විඳින්නට අවශ්‍ය කරන බොහෝ දේ එකතු කරගෙන එය විඳින්නට ගන්නා උත්සාහය තුළ තමයි උදා වෙන ඊළඟ දවස වඩාත් සුන්දර කරගන්න ජයග්‍රහී කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අදත් ඒ වෙනුවෙන් ඔබත් එක්ක පැය දෙකක් ඔබේ ළඟින් රැඳෙන්නට අප සූදානම්. ඒ වෙනුවෙන් බොහොම සොඳුරු කතා බහකට අප සමගින් එක්වන්නට කියලා අපි ආරාධනා කළා. ඔහු ප්‍රවීණ සංගීතඥයෙක්.

0: එවගේම ගායන ශිල්පියෙක්. වර්තමානය වන විට ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන කරුණාරත්න විජයවර්ධන මහතා. අයබෝවන් සුභ සන්ධ්‍යාවක්.
1: අයබෝවන් සුභ සන්ධ්‍යාවක්.
0: ජීවිතයේ මේ දවස්වල ගලාගෙන යන්නේ මොන රිද්මෙන්ද?
1: ඒකට මට මන් දන්නේ කොහොම උත්තරේ දෙන්නද කියලා. කොහොමටත් මයිපුදුනේ හොඳ රිද්මයකට, මං චූටි කාලේ වැඩුණේ හොඳ රිද්මයකට, මගේ තරුණ කාලයේ ගෙවුනේත් හොඳ රිද්මයකට. හැබැයි දැන් තරුණ්‍ය පසු කරමින් වියපත් නොවු තරුණයෙක් හැටියටත් මගේ ජීවිතයේ ගෙවෙන්නේ බොහොම සුන්දර වූ රිද්මයකට. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට වැඩිය ඒ ගොඩාක් වෙනස්. මං කතා කරන හැටි, මං කන බොන හැටි, මං පොත් කියවන විදිය, මං අඳින විදිය, මගේ කොණ්ඩේ රැවුල කපන විදිය, මං නිදන විදිය, මේ සියල්ල මගේ රිද්මය මම විශ්වාස කරනවා ඔබට වැඩිය ගොඩාක් වෙනස් කියලා. මේ පැය දෙක කතාව අහගෙන හිටියොත්, අපි අපේ ජීවිතේ විඳින්න උත්සාහ ගත්තොත් ඔබට තේරේවි මගේ රිද්මය ගොඩක් හාත්පසින්ම ඔබට වැඩිය වෙනස් කියලා. මං ආරාධනය කරනවා ඔබට එන්න පුළුවන් නම් මගේ රිද්මයට, මගේ ආදරයට, මගේ සෙනෙහසට, මගේ ඇත්ත රිද්මයට. ඒ මොන තරම් සුන්දර ඔබ ඇහූ රිද්මයක් වේද!
0: අපි ඔබේ නිර්මාණ, ඔබ ගායනා කළ ගීත, ඒ වගේම ඔබ සංගීතවත් කළ ගීත ඇසුරෙන් සහ ඔබ අහන විඳින අනෙකුත් නිර්මාණ ඇසුරෙන් මේ සොඳුරු කාලය ගත කරන්න සූදානම්. ගීතයක් ගෙමහලා ඊට

0: කාර්යාත්මක වියමන සඳ දිය දහර
1: ප්‍රේමය ආදරය කියන මාතෘකාවන් කෙනෙකුට දුන්නොත් කතා කරන්න කියලා කාලය පිළිබඳව කිසිම තැකීමක් නැතුව ඕනම කෙනෙක් කතා කරයි. මොකද ඕනම කෙනෙකුගේ ජීවිතයට වඩාත්ම වැදගත් වටිනා දෙයක් තමයි ආදරය ප්‍රේමය කියලා කියන්නේ. ඔබටත් ඒ විදිහමයි කියලා මං හිතනවා. මං කිව්වොත් ඔබට ඔබේ ප්‍රථම ප්‍රේමය ගැන කතා කරන්න කියලා. ඔබට කියන්න ගොඩක් දේවල් තියෙනවා.
2: මගේ ප්‍රථම ප්‍රේමය ඔබේ ප්‍රථම ප්‍රේමය වගේම තමයි. හැබැයි ඊට වැඩිය ගොඩක් වෙනස් ඇති කියලා මං විශ්වාස කරනවා. මට මතකයි මං එදා හිටියේ මගේ නවාතැන් පොළ හන්තාන කන්දේ එහා කෙරවල මෙහා කෙරවල පෙරදෙනිය සරසවිය එහා කෙරවල මගේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය එදා මගේ මතකේ හැටියට පිරුණු පෝය දවසක් පොන්සඳ පායලා අර හන්තාන කන්දේ කසගස් ඇතුලෙන් මට පේනවා. වෙලාව රෑ 11ට විතර ඇති. මට දැනුණා එදා රෑ මගේ නිින්ද මට ටිකක් දිගු බව. මගේ කොන්චි නවාතැන් පොළේ මා නිදාගන්න ගියත් මගේ නිින්ද එන්නේ නැහැ. මං දන්නේ ඇයිද කියලා. මං ආයෙමත් සීතල තැවරුණු මේ රාත්‍රියේ එළියට බැහැලා මගේ කුටියේ ඉඳන් ආයෙමත් අර හන්තාන කන්ද දෙසට ටික ටික පියවර තැබුවා. මට මහ පහළුවක් දැනෙනවා. මට මගේ තනිකම කියාගන්න කෙනෙක් නැහැ. මට මහ දුකක් ඇති වුණා. මං ආයෙමත් මගේ සයනයට ඇවිත් වැතිර ඒ නින්දට යන්න හැදුවත් ඒ නින්ද මට එයිද කියලා මට විශ්වාසයක් තිබුණේ. මට එකපාර මතක් වුණා මගේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රේමවන්තය. ඇයට මාව මුණ ගැසුණු ලැබුණු පළවෙනි රාත්‍රියේ එයා මොන තරම් මං සිප වැළඳ ගන්නට ඇද්ද. රැය පහන් වනතුරු එයා මාව උණුසුම් කරන්නට ඇද්ද. මට මේ සියල්ල මතක් වෙන්න ගත්තා. මට හයියෙන් ඇඬුණා. මං එකී ගහක අඬන්න පටන් ගත්තා. ඇස් දෙක රතු වෙනකම් අඬන්න පටන් ගත්තා. මට මතක් වුණා එයා මගේ ජීවිතයට ආදරය කරපු හැටි. මට අමතක කරන්න බෑ එයා ඒ කාලේ මාව අර ඉස්සෙල්ලා කිව්වා වගේ සිප වැළඳගත් හැටි. මගේ කතාව අද දිගු වෙයි ගොඩක්. ඒත් ඉක්මනින් මගේ ප්‍රථම ප්‍රේමය කියන්නම්. මං සින්දු ලිව්වට සින්දු හැදුවට මගේ ප්‍රථම ප්‍රේමය ගැන මට කවියක් ලියන්නට බැරි වුණා. මං ඉක්මනින් කොළයක් අරගෙන මේ රාත්‍රිය ඇය ගැන ලියන්න හොඳම රැයයි සිතා මං කවියක් ලියන්න පටන් ගත්තා. මට මතකයි මට ආව අන්තිම දුරකථන ඇමතුම ඒ මගේ අක්කා පොඩි අක්කා මල්ලි ඉක්මනින් එන්න ඔයාගේ ප්‍රේමවන්තිය ඔයා දාලා යන්න දැන් සැරසෙනවා කියලා මට කිව්වා. මං ඉක්මනින් එතකොට මං හිටියේ කොළඹ රාජකාරි ස්ථානේ. මං වේගෙන් ගියා. ඇත්ත තමයි ඇය අපිව දාලා යන්න සූදානම්. ඇයට මාව අඳුන ගන්න බෑ. මං එයාගේ අතෙන් අල්ලගත්තාම ඔයා කවුද කියලා ඇහුවා. අක්කා කිව්වා මේ ඔයාගේ අහවල් කෙනා කියලා. එයා මගේ අත හයියෙන් අල්ලගෙන එයාගේ හදවතට තදින් තබාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට මතකයි එයා කියපු මගේ ප්‍රථම ප්‍රේමයේ අය අන්තිම වචනය ඔයා කවුද හරි රජෙක් වෙයි කියලා. මාත් හයියෙන් ඇඬුවා. කතාව ගොඩක් දිගුයි. මං ඉක්මනින් කවියක් අර රාත්‍රියේ මගේ නවාතැන් පෙළේ ලිව්වා. නික රටාමවා පම් පැදුරු වියා ගොම මැටි පොළොවේ පියවිලි එළුවා. අර මට යා කිව්වේ අන්තිමේට නුඹ රජෙක් වයන් මගේ පුතේ කියා. මොනතරම් ඇය ජීවිතේ ඔබ මා වෙනුවෙන් පුදන්නට ඇද්ද. ඇය මොනතරම් අපි රැකවල්ලන්නට ඇද්ද. ආදරණීය මිත්‍රවරුනි, ආදරණීය සහෘදයනි, වේනම් ලොවේ ප්‍රථම ප්‍රේමයක් ඇයගේ ආදරේ කරුණාව සෙනෙහස දයාව මෛත්‍රිය ඇර මම විශ්වාස කරන්නේ නෑ වෙනත් ප්‍රථම ප්‍රේමයක් ඔබට මට ලැබෙයි කියලා. එඳ මං කැමති ඒ මගේ මා ලියු මා ගැයු මා සංගීතවත් කර ඒ ප්‍රථම ප්‍රේමයේ ගීතෙන් සුවපත් වනවා.

0: ഭാവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന സന്ധതിയ തഹര
1: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന സന്ധതിയ തഹര ആദരണീയനെ ഒബ് അനുഗ്രഹകദായകത്തിൽ അപാദിനവ ജാതകലതരൈ മടലയ ധന നിധാനേ ഗാനം മേ ക്യാനേ ഒബി ജീവിത സിഹനേട വാസനാമേ ആശീർവാദേ രകിനെ എന ലൊത്രൈലുവേ മഹഗിതര ജാതകലതരൈ മടലയ യലി യലിത വിശ്വാസേ തഹവരു കരമിൻ 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කර යාමට NMB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන NLV අලවිජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිවල ගැනීම සඳහා ජාතකලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ මේ ඩෝමා 3-in-1 පැකේජ් එක ගැන. ගොවිචලතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගෙන් දැන් ස්ටීම් බට්ටා, ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රය සහ කලසෝට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වීතැම්බීම, වියලීම, කෙටීම, එවැගේම කළුවට සහ අවපහ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දේසි සහිතයි වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 01176679579 දුරකථන අංකයට.
0: සඳදිය තහර
1: අචර රත්නශ්‍ර විජේසිංහන් අතින් ලියවුණු ගීතයක් අචර රෝහණ වීරසිංහන්ගේ සංගීතයට කරුණාරත්න දියුල් ගෙනේ ගයනවා. මේ ගීතය මේ රැයේදී වඩාත් හොඳින් තදින් අපේ හිතට දැනෙන ගීතයක්. මගේ දුවේ නුඹ අවදියන්නම්.
2: දුවල ගැන විතරක් නෙවෙයි, දරුවන් ගැන හැඟීම ආදරය උපදින්නේ, පහළ වෙන්නේ මං ඉතාම තරුණේ කාලේ. මං දන්නේ ඇයි කියලා. මං පුංචි කාලේ හොඳට බණ අහපු කෙනෙක්. එරිදා දහම් පාසලට යන්නේ නැතුව 8-9 ගුවන් විදුලියේ බණ අහපු කෙනෙක්. මං බණ අහන්න කලින් අපේ ගෙදර ගමේ මිදුල ලොකු මිදුලක් අපිට තිබුණේ නෑ. ඉරටු දාපු ඉදල් අර කැලෙන් තාත්තා කපන් ආව බෝල්ලත්. එහෙම තමයි මං හැදුනේ ගමේ. ඉතින් එඳ මං දරුවන්ට හරි ආදරේ. ඉස්සර නම් නංගිලා මල්ලිලාට, දැන් දරුවන්ට. මට නෙවෙයි මගේ බිරිඳට දුවක් ඉපදුනහම තවත් ඒ ආදරේ සෙනෙහස වැඩි වුණා. ඒ වැඩි වෙන අතරේ මං සංගීතඥයෙක් වෙනකොට මට ඇහුණ මට ඉතා තදින් කාවැදුණු ගීතයක් තමයි රත්නශ්‍රී විජේසිංහ කවිය ලියන මගේ දුවේ නුඹ අවදියන්නම්. මේකේ තියෙන විශේෂත්වය මට මතක් වෙනවා. මේ කවුද ගුරු ගීතේ ලිව්වේ?
3: චිංගිස් අයිත් මාධව්.
2: ඔව්. එතකොට එතුමා ලියපු ගුරු ගීතයම වගේ මට මතකයි ඒබ්‍රහම් ලින්කන් ලිපියක් ලියනවා හයිස්කෝලේ ඔය වගේම ගුරුතුමාට. මෙච්චර ලොකු රටක මෙච්චර ලොකු නායකයෙක් වෙලා තමන්ගේ දරුවන් ගැන හොයන විදිය. එයා ලිය අර ගුරු ගීතේ තියෙන්නේ මේ දරුවන්ට කියා දෙන්න දෙනුම විතරක් නොවේ පැරදුමද එකසේ විඳින හැටි. ඉත මට ඒ ගුරු ගීතේ හරි කටපාඩම් පොත. රත්නශ්‍රී කවිය ලියනවා අර මගේ දුවේ නුඹ අවදියෙන්නම් මේ රැයේ මිහිරිම වෙලාව දොර ඇරන් එළියට ආවතින් මේ සියලු දේවල් නුඹටමයි. ඒක අපි දන්නවා. එතන වඩාත් මං කැමති වාග්ඝර්මය ධනිතාර්ථ මතුවෙන ප්‍රකාශනය තමයි ඝන කළුවරට නුඹ පෙම් කළොත් ඉරහඳ තරුවලට ණයගියන් වේවි. කවිය කොහොම ලිව්වද දන්නේ නැහැ. මං දකින්නේ ඔහු ඝන කළුවර කියන්නට ඇත්තේ මේ අද අපේ ජීවත් වෙන දුවලට වෙන්නේ නැති. ඝන කළුවර කියන්නේ තමන්ට අයිති නැති ප්‍රේමය. අද අපේ රට ගත්තාම මුළුතරම් බාල වයස්කාර විවාහ තාත්තල නැති අම්මලට දරුව හම්බෙන්න පුංචි දරුවන්ගේ දුක් දොම්මනස්යන් මේ සියල්ල මන් දකින්න ඝන කරුවල. එනිසා කවියා අපිට කියා දෙනවා එක පාඩමක්. මගේ දුවේ, නුඹ කන කළුවරට යන්නට එපා. ඔබ දකින්න ආලෝකයෙන් චමත්කාරය. චමත්කාරය තමයි ජීවිතයේ මගේ දුවේ මිනිසුන්ට සොඳුරු දේවල් මුණගස්සන්නේ. ඔහු පරිසරය ගන්නවා. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. මට ඕනේ යා උසස් පෙළේ තුනක් ගන්න එක නෙවෙයි. හැබැයි අර ලින්කන් කියපු, චිංගිත් අයිත්මාතු කියපු මේ මහා පොළොවට බරක් නොවන දරුවෙක් වෙන්න. ඊට පස්සේ ඇය තරුණියක් වෙයි, මේ මහා පොළොවට බර නැති මිනිහෙක් වෙයි. එනිසා මං ආදරය කරන කවියා රත්නශ්‍රී, ඔව් අපිට මහා ලොකු දාර්ශනික පණිවිඩයක් දෙනවා. මගේ දුවේ නුඹ අවදියෙන් එන්න. ඇයි මේ ලෝකය එතරම් සුවපත් නොවන බැවින් නුඹ දකින්න

0: වෙලාව රාත්‍රී 7:30.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
9: දෙකියා සුරකින් මගතොට.
10: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
11: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
12: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
3: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචයකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. වෙලාව රාත්‍රී 7:34. මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන,
1: සංසන්දිය තහර, සඳවිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභී හා කන්ද උඩ රටින් අලෙවිකර ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩ පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවිකර ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභී හා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය. NLP
0: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය දහර.
2: ප්‍රවීණ සංගීත වේදික කරුවර්ථ විජයවර්ධන මහතා සමගින් අද අපි කතා කරන්නේ ඔබ එකතු කරන ඊළඟ ගීතය. වෛද්‍ය ආශා අබේසේකර මේ ගීතය රචනා කරන්නේ. ඔබේ සංගීත අධ්‍යක්ෂණයට දීපිකා ප්‍රදර්ශනී පීරස් ගීතය ගයන්නේ. මල් පිපි නැති රාත්‍රියේ.
3: මට ගොඩක් මේ අමුතු යාළුවෝ ටිකක් ඉන්නේ විවිධ ශේෂ්ත්‍රෝලය. සමහරු පරිවාස කොමසාරිස්ලා, සමහරු කම්කරු කොමසාරිස්ලා, සමහරු සමාජ සේවා කොමසාරිස්ලා, සමහරු ආණ්ඩුකාර හාමුදුරුවරු, සමහරු නඩුකාර හාමුදුරු. මගේ මේ මගේ ජීවන චක්‍රයේ විවිධ අය තමයි මට මුණගැහෙන. ඉතින් මේ ධම්මික මුතුගල ඔහු අද ඉන්නේ කොතනද දන්නේ නැහැ. එතකොට ගල්කිස්ස මහනගර සභාවේ කොමසාරිස් නගර සභාව මට ඇමතුමක් දුන්නා. කරු මගේ නංගි කෙනෙක් ඉන්නවා, වෛද්‍යවරියක්. ඇය වචන වගයක් ලියලා තියෙනවා කැමති ගීතයක් කරගන්න කියලා. ඉතින් මේ කතාව ගොඩක් දුරයි. ඇය කොච්චර මේ කලාවට පෙම්බැන්දාද කිවහොත් මාස දෙකක් තුනක් ඇතුළත ඇය ගීත තුනක් නිර්මාණය කරා. මේ ආශා අබේසේකර වෛද්‍යවරියක් ඇයි මට මේ කතාව පස්සේ මං ඇහුවා. නංගේ එයා හරි එයා බොහොම දුකෙන් මට කිව්වස මේ තරුණ යුවලක් මෙයා ළඟට ඇවිත් තියෙනවා කුස තුල ගැබ් ගත් බබේ. කොහොම හරි පස් වතාවක් විතර ගැබ හටගන්න නැතුව මොන්න තැරලා ගිහින් මේ කලලේ. ඉතින් එතකොට හිතන්න පස් වතාවක් විතර යනකොට මොන තරම් මේ ආදරය ප්‍රේමය මේ බලාපොරොත්තු සුන්නුණු අර රුවල් ඉරී ගිය නෞකාවක් වගේ ජීවිතයේ දෝලණය වෙන අතර ඊට පස්සේ මට හරියට මතකනේ 6 හෝ 7 ආයමත් දරු ගැබක් පිටවලා මට ඒ වෛද්‍යවරයේ කියපු විදියට මාස 4-5 විතර අනේ ආයමත් මේක හදාගන්න බැරි වෙලා. මේ දෙන්නට දැන් අනන්න කඳුළු නැහැ. දැන් මේ 7 සැරේ කියන්න වචන නැහැ. බලාගෙන ඉන්නවලු. ඇය මේ වෛද්‍යවරිය මොනතරම් සංවේදීද, මොනතරම් ඇයගේ හැඟීම් දැනීම් ඇයට ඒ රාත්‍රිය නිදී වරාගෙන හිතන්න කවි සිතුවිලි එන්නට ඇද්ද. ඇය ලියනවා මල් පිපි නැති රාත්‍රියේ මේ ගෙමිදුලේ හිමියනේ ඔබ යන්න එපා. මං තවමත් අර වගේ ආදරේ. මං කැමති ආයමත් මල් පිපෙන රාත්‍රියක් මට දෙනවට. ආයමත් අපි සරලව කිව්වොත් කිවිඳිය වෛද්‍යවරයෙක් වුණාට වෛද්‍යවරියක් එයා අපිට සමාජයට කියනවා මේ ආදරය ප්‍රේමය හිමියනේ ඔබේ මගේ බැඳීම වෙනත් කිනම් හෝ දෙයක් නිසා මේ නැතිවිය යුත්තක් නොවේ. එනිසා හිමියනේ මාව හැරදාලා යන්නට එපා. මං ඔබ හැමදාම එන තුරු මං සූදානම් ආයමත් මට දෙන්න මල් පිපෙන රාත්‍රියක් ආයමත් මට දෙන්න මගේ සිහිනයට පිපෙන්නට ඉඩ දෙන්න මං විශ්වාස කරනවා හඬන වැළපෙන මෙවැනි තරුණ වියපත් සියලු පෙම්වතුන්ට දරුවන් නැති පෙම්වතුන්ට මෙය මහා සත්කාරයක් වේවි ඔවුන්ගේ මන

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අද ප්‍රේමිය සොඳුරු හමුවීම ජාතික තරුණ සේවස පහවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා සමග අපි යමු. එහෙනම් දේදුණු පාලම උඩ හැන්දෑවේ කවුද මුණ ගැහෙන්නේ කියලා බලන්න ආචාර්යරත්න ශ්‍රී විජේසිංහන්ගේ අපූරු පද ගැලපුම ඔබ සංගීතවත් කරන්න විශ්වරද එඩ්වඩ් ජොයිකොඩි සුකායනිය හඬ.
2: එතකොට මගේ පඩිය 135යි. මං බාහිර උපදේශකවරේ අනුරාධපුර යෝන් එකේ ඉඳනේ ජාතික තරුණ සේවස භාවයේ. මගේ පන්තියේ ළමයි ඉන්නවා 50ක් විතර, සංගීත ළමයි, උසස් පෙළ ලියන, සාමාන්‍ය පෙළ ලියන. මගේ පුරුද්දක් තමයි හැමදාම පන්තියට ඇවිත් අලුත් සින්දුවක් ඉස්සෙල්ලාම හදන එක. ඒ වෙලාවේ තමයි හදන්නේ. දැන් මං ඔය හදලා තියෙන හැම සින්දුවක්ම විනාඩි 10න් පාරෙන් හදපු එකක්. මෑතකින්නම් තමයි මං ටිකක් දවසක් විතර හිතලා ගන්නවා. ඒ මගේ වියපත් බව නිසා වෙන්නේ නැති. ඒත් මං ඉක්මනින්ම සින්දු හදන කෙනෙක්. මට ඕන මියුසික් එකක්, මට මොනිකාව, මට වචන ගත්තාම මට ඒකේ නාද පතේ ඇහිලි පේනවා. මට වයලින් පාට් ඇහෙනවා. මට සිතාර ගහන හැටි පේනවා. මේක ආයේ මෙහෙමයි මට. එතකොට මගේ හෙට පන්තිය සෙනසුරාදා සිකුරාදා හවස දුරකථන ඇමතුමක් එනවා. මං හලෝ කියනකොට මං එඩ්වඩ් ජයකොඩි කිව්වා. මට හිතුණා ඉතින් ඇයි මේ එඩ්වඩ් ජයකොඩි, මං හේනම ඔබ කෙනෙක්නේ අර ගමේ. ඉතින් එඩ්වඩ් මට මොන ගැහේද කතා කරයිද? නෑ නෑ මං එඩ්වඩ් ජයකොඩි, මං කොහොම ආවේ යාළුවෙක් වුණ නෑ නෑ මං එඩ්වඩ් කරුව මගේ සංයුක්ත තැටියේ මේ සැරේ රත්නශ්‍රී ලියපු ගීතය ඔබට දෙන්න. රත්නශ්‍රී අයියත් කැමති වුණා, ඒ නිසා පුළුවන් නම් කොලයක් අරගෙන ලියාගන්න කියලා. මට විහිළුවක්ද දන්නෙත් නෑ කියලා මං කෝකටත් ලියාගත්තා. හෙට උදේ එතන කතා විවරයි. ඔය මගේ නම්බරේ එඩටෑග් විස්තරය දැනගත්තා. මට පුදුම සතුටක් ආවා. අනුරාධපුරේ අද්දවන්නේ පුදුම. මං වගේ කෙනෙක්ට එඩොන්ට් වගේ කෙනෙක් ගේ සීඩී එකට යන්න සින්දුවක් දෙයිද කියනකොට මට එවෙනකොට මගේ වසත් කාලේ මනරම්, ඩැෆොඩිල්, මල, සිත්තම් ගොඩක් ගීත ටිකක් තරුණ කාලේ ටිකක් ගුවන් විදුලි වල දවසට සින්දු පහයක් යන කාලේ මම සෙනසුරාදා උදේ ඇවිත් අර නවාගත්ත සින්දු අරගෙන ළමයිට කිව්ව. ලියාගන්න ළමයි, මිනිමිනි පොද වැටේවි, මල් මිනි දැදිරේවි. සමන් කෙලින්න මගේ ගෝලෙක්, දැන් ඔහු උපාධිධාරී ගුරුවරේ. එතස් මං සමන් ලියාගන්න. මං දැන් ලියාගන්න පේලියට තමයි මෙලඩිය දාන්නේ. මිනි මිනි මිනි පොද වැටේවි. රයිට්. ලියාගන්න මල් මිනි දැදිරේවි. මල් මිනි දැදිරේවි. ඔබ එන මං හිතන්නෙත් නෑ මම මේ කියාගෙන. ඔබ එනවා නම් දේදුණු පාලම උඩ හැන්දෑවි. මං ඉන්නම් සර්. මේක නම් සර්. සර් මේක කවුද කියන්නේ? මොකෝ නෑ තියාම දාම සර්. මේක නම් දෙන්න කාට හරි ගායකෙක්ට සර්. අනිවාර්යෙන් මේක ජනප්‍රිය වෙනවා. මේ මගේ ළමයි ටික කියන්නේ බලන්න. මේ ඒකේ පළවෙනි කමෙන්ට් එක මට ලැබුණා. ඉතින් ඔහොම එන මට මියුසික් තරතරා. ඉතින් මට දැන් මැවෙනවා සිව දෙයියෝ දේදුණු පාලම උඩට ගිහින් එන්න. පාර්වතිය එන්න. දැන් අද වගේ නෑනේ දෙයියොත්. ඉතින් අපි වගේනේ නේද? ඉතින් මේ සිව වඩ ගහනවා පාර්වතියට. පාර්වතිය එන්න මැසේජ් දාන්න විදියක් නෑනේ. දැන් මොනිකලා අපි නම් ඉතින් පුංචි මැසේජ්යක් දාලා ඔයා එන හතරයි ගාන්න අතරින් නඟ ඒව නෑනේ ඉස්සර. මේ දේදුණු පාලම උඩ නැගලා මේ කවියා බලන්න. මේ පරිසරය සහ මේ කලාව එකට කරන හැටි. එතකොට බලන්න කරුණාත් විජේවර්ධන ඒකට මියුසික් දාන්න හැටි නේද? මං ඇවිලෙම කියන්නේ මේක කරුවගේ මියුසික් නෙමෙයි. මෙහෙම එකක් මට බෑ. මේ අනුරාධපුරේ කරුණාත් විජේවර්ධනට බෑ. මේවා මේ උඩ එන එනර්ජි. මේවා දැන් රත්නශ්‍රීගේ නෙමෙයි. එයාට කියලා ලියවනවා. ඉතින් මට කරුවට කියලා මියුසික් ලියවනවා. මේක තමයි මේ මේවල ඇත්ත. බරටෝක් දාරවනේ ඇවිත් මම මේක හැදුවේ අරක. ඒව බොරු. ඒව මොනවත් බොරු. මේ අපි වාහකයෝ. අපිට කියලා මේ පොඩි පණිවිඩ මේ ලියනවා. සිව කියනවානේ පාර්වතී එන්න. අද හොඳම වෙලාව මේ චුට්ටක් කතා කරගෙන ඉන්න. හැබැයි මේ මතක තියාගන්න පාර්වතී රෑ වුණොත් අම්මා හොයයි බුදු පහන තියන්න කොහොමේ පාර්වතී ළමයා කියලා. ඉතින් එන්න එන්න බෙන් කලුවර වැටෙන්න කලියෙන් එන්න. ඒ බලන්න ප්‍රේමය මොන තරම් අර මගේ වචනේ ආධ්‍යාත්මිකද, මොන තරම් සංකල්පීයද, මොන තරම් මුළු ලෝකෙටම ඇහෙන්නේ ප්‍රේමය. ඉතින් මම විශ්වාස කරනවා මේ ගීතේ මට ඇත්තටම මම මියුසික් කර මං ආදරය කරන ලයිස්තේ ටිකක් ඉහළ තලයේ තියෙන ගීතයක්. ඔබත් එහෙම ඇති කියලා මං විශ්වාස කරනවා. මේකේ මට ඕන උනේ රත්නශ්‍රී කවියා මට අනාහත නාදයෙන්, එහෙන් නැති නාදයෙන් වචන ඇතුලේ ලියලෙව්වා. සෝභා දහමට ආදරය කරන විදිය සෝභා දහම පෙන්වන්න කියලා, මේ පරිසරය පෙන්වන්න කියලා මං විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ තමා කවුද කියලා දැනගන්න එක මං විශ්වාස කරනවා. මං රත්නශ්‍රී විජේසිංහ කවියාගේ පදවැලට ඇත්තටම සාධාරණයක් ඉටු කරන් කියලා.

0: ඇති කරුණාරත්න විජයවර්ධන මහතා. අපි කැමති ටිකක් ළමා කාලයට ගිහිල්ලා ඉන්න. කොඩා කාලේදී කොහොමද ඔබේ හීන?
1: මගේ තදේ මගේ නේ පුදුම මරු හීනයක් තමයි හේතුව මේ අද මං මේ ඔබට මාව රූපේ පෙනෙන්නේ නැති වුණාට මගේ ගොඩක් දෙනෙක් දැකපු අය තමයි මං රැවුලවගෙන ලස්සන බොහොම ලස්සන කෙනෙක් මං. ඉතින් මේ මං පුංචි කාලේ මගේ සිහිනය මොනිකා මේ නාවික හමුදාවේ තූරේ වාදක කණ්ඩායමේ නායකයා වෙන්න. මේ කාලේ හරි ලොකු දෙයක් මගේ සිහිනය නේ මෑඩ් මාස්ටර් කෙනෙක්. ඔය මොනවා කරන්නත් අපේ ගෙදර ලයිට් නෑ ඉස්සර. මගේ ගමේ ගෙදර හද්ද පිටිසර වන්නේ භයෝනේ. අපි ඉතින් අඬවලු කවුරුත් අපිව ගණන් ගන්නෑ ඉස්සර. තවමත් බස් එකක් යන්නේ නැති, තවමත් මේ ළඟදී තමයි කාපට් පොඩි අර අඩියටේ පාරකදී හරි අපි හරි බයෝගා එහෙමනේ අපි හඳුන්නා ගන්න. ඉතින් අපි සාමාන්‍ය පෙළ ලිව්වා, යාන්තම් පාස් වුණා. ඊට පස්සේ මගේ එකම හේනයක් තිබ්බා මේකට යනවා ගෙදරයි කැමති බැංකු නිලධාරියෙක් වෙන්න. ඉතින් ඔහම යනකොට ඒ ලෙවල් හොඳට ලිව්වා. ඉතින් විභාග ප්‍රතිඵල ආවා. ගෙදර ලයිට් කණු හතරක් පළවෙනි සැරේ අම්බුණා, දෙවෙනි සැරේ හතරක් අම්බුණා. ඉතින් හරි ජෝලිය ජීවිතේ ආපිදී ඔහොම ඉන්නකොට ඉතින් ඔහොම ගමන ඇවිත් කොහමරි මේ නේවි එකට ගියා කියන්නකෝ ඉන්ටර්වියු ගියාම. යනකොට දැන් කිලෝමීටරයක් විතර පෝලිම වැලිසර මගේ සයන්ස් උගන්නපු මගේ ගුරුතුමා තමයි ඇවිල්ලා. එයාගේ ගෝලයා තමයි එතකොට වැලිසර කැම්ප් එකේ CEO. එයාට ලියුමක් ලිව්වා, මං බැලුවා, මට දුන්නා බලන්න. කරුණාත් විජයවර්ධන මගේ සිස්සෙක්, ඔහුට සුදුසුකම් ඇතනම් පමණක් තෝරා ගන්න උචරයි. ඒක ජීවිතේට හොඳ පාඩමක්. මං ගියා එතකොට මේ ඇත්තටම මේ මම මෙහෙම අර දැන් නම් නිලුම කෙනෙක් වගේ හිටියට පෙර ඇරයන් ඉස්සර හාල්මස්සෙක් වගේ පොලිමේ යනකොට ඉතින් සර්ට් ගලවලා මොනවත් නැතුව යනවා කලිසම ඇඳගෙන. යනකොටම උස බැලුවා හරි එතනින් ගියා. ඊට පස්සේ පපුව මැන්නා. මට බැන්න කොහොමද දන්නවද? මට ජීවිතේ අහපු ලොකුම බැනිල්ල හාල්මස්සෙක් වගේ කියලා සංස්කෘත භාෂාවෙන් මට බැනලා පන්න ගත්තා. ඉතින් මේ පපුව නෑ මගේ දේ වෙනකොට. හරි පුංචි එකෙක් ඉතින් එදා මං හිතාගත්තා සුදුසුකම් නැතිව කිසි දෙයකට නොයන්න. මේ ළමා කාලේ ගෙවුණ හැටි පම් මේ කියන්නේ. ඉතින් මේ ඊට පස්සේ අනහන මං ආවා. ඉතින් ඉස්සරන් රාත්‍රි ඉඳන් කොළඹෙන්න දවස් එකමාරක් විතර යනවා. උදේ 4ට විතර නගින්න ඕනේ, රෑ වෙනවා. එනකොට කොළඹ පුත්තලම් පාරේ එකවලකින් ගොඩ වෙන්න විනාඩියක් දෙකක් යනවා. එහෙම මේ කාලේ අපි අප්පු කාලේ. ඉතින් මේ එහෙනම් මේ ළමා කාලේ බොහොම හොඳයි. විප්ලවකාරී ළමා කාලයක්, කියන දේ අහන්නේ නැති ළමා කාලයක්, හිතුවක්කාර ළමා කාලයක්. මට ප්‍රේමය ගැන එච්චරක් දැකීම නැහැ. ළමයි කාලේ හරි ජොලි. ඒ නිසා තමයි මම අර පටන් ගන්නකොටම ඔබට මිත්‍රවරුනි මතක නම් මං කිව්ව මං අර ළමයින්ට තමයි චූටි කාලේ තරුණ කාලෙත් ආදරේ කියලා. එහෙනම් මගේ ළමා කාලය ගොඩක් සුවිශේෂී. හැබැයි ඒ සුවිශේෂී වුණ නිසාම මට හොඳ තාරුණ්‍යයක් ලැබුණා. ඒ නිසාම දැන් 50 පසු කරන් යන ආයමත් තරුණයෙක් වෙන යුගයේ අතිශයින් සැහැල්ලුවෙන් ආඩම්බරයෙන් චණ්ඩිකාර විදියට ජීවිතය

0: අපි යනට සූදානම්. ඔබ සශ්‍රික නිසංසර සමඟ ගායනා කරන ගීතයක් අහන්න මේ ගීතය සංගීතවත් කළේ ඔබමයි. සරත් කොඩිකාර ගීතය රචනා කරන්නේ.
1: ඔය ගීතයට වැඩිය කතාවක් තියෙනවා. සරත් කොඩිකාර කියන්නේ ඉස්සර ඔබට මතක ඇති රාවය සහ පුවත්පත්වල මේ කැප්පිටියාවේ සරත් කොඩිකාර කියලා කවි ලියන කවියා. එයාට යාළු වෙලා අවුරුදු 23ක් වෙනවා. මං හිතන්නේ තරහ නොවන ජීවිතයකම යාළුවා මං. හැබැයි ඔහු අවුරුදු 23ක් කවි ලිව්වට එකම කවියක්වත් මට සින්දුවක් කරන්න බැරි වුණා. ඉතින් අවුරුදු 23කට පස්සේ ඔහු එකක් මට පෙන්නනකොට මං කිව්වා මේක නම් හොඳයි කියලා. ඒ තමයි කරුණාත දේවුල්ගෙන ගායන වේදියා ගායන මහකඳු සිරසින් කියන මවුගුණ ගීතේ ඉතාම උසස් ගීතයක්. ඊට පස්සේ ඒ අවුරුදු 23 ලියපු දෙවෙනි ගීතය තමයි ඔය දෙතැනෙහිඳ ලත වෙන ඉවුරු දෑලකි අපි ආදරය කියන්නේ ඇත්තටම ඉවුරු දෑලේ දෙපැත්තේ ඉඳගෙන ආදරය කරන්න පුළුවන් නම් හැමදාම එකලෙස ආදරය කරන්න පුළුවන් වේවි. හැබැයි ගංගසින්දී වියලී ගිහින් මේ වරුදු දෙන එක්තැන් වුණු තැන ගඟක් නැත, මල් පිපෙන්නේ නැත, දෙගොඩක් දෙවුරක් නැත, ආදරය දේශේමයි ඉඳහු යෝජනා කරනවා. සස්ත්‍රික ආදරයට නම් ගඟ ගැලිය යුතුය, දෙපස මල් පිපිය යුතුය, මල්වල සුවඳ හැමිය යුතුය. එකතු වුණු තැන ගඟද ආදරයද වියැකෙන බව සත්‍යක්සේ කොඩිකාර කවිය ලියනවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 2යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්ම නම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: වේලාව රාත්‍රී 8යි විනාඩි 5යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහරහරා මේ සුදුරහම් වීම ජාතිකතරුණ සේවස පහවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා සමග අහනට සූදානම් වන ඊළඟ ගීතය හර්ෂණ දසනායක ගීතය ගයන්නේ සෝමතිලක දසනායක ලියූ මේ ගීතය සංගීතවත් කළේ මහානාම වික්‍රමසිංහ. හී සර වැදි ලයිහි
2: මට මතක් වෙන එක දෙයයි, ඒ තමයි දැන් අපි ගමේ ඉඳන් එන්නේ කොළඹට. ඉස්සර හීනයක් තිබ්බා, පණ්ඩිත අමරදේවයන්, නන්දා මල්ලි, වික්ටර් රත්නායක, අපේ මගේ කලා ශේෂ්ත්‍රී ගායකයෝ සංගීතඥයෝ. අනේ මෙයාලා කොහොම ඉන්නවා ඇද්ද? බොලිවුඩ් හොලිවුඩ් ගැන අපි කතා නොකරමිමකෝ. මේ පුංචි ලංකාවේ 240 ගානක තියෙනදි මේ කට්ටිය ඉතින් අනුරාධපුරද මට කොහොමද අනේ මුණ ගැහෙන්නේ ඔහොම කියලා ගත්තාම මට හිතුණා මෙයාලා නිකන් දිව්‍ය ලෝකවල වගේ ඇති, නිකන් ඒ තරම් ඉසිවරු වගේ වෙන්න තිගේ චූටි මට. ඉතින් ඔහොම කොහොම හරි මාත් කොළඹ එනවා, මං ඇවිත් ඒගොල්ලන්ට මං වැටුණා කියන්නකෝ කොහොම හරි. මාත් ඉතින් එතකොට අර ඒ තිබුණු අයට අයියා කියන්න වුණා මට, එයාලා මට මල්ලි කියන්න ගත්ත. දැන් දුරස්භාවය මීටරේ අඩියට අඟලට වෙනකන් එන්න වුණා. එතකොට මේ කලාකරුවන් කියන අයගේ ගුණ සුවඳ අර විසල්ලා මහපු රිදම් එක එහෙම හොඳට මට තේරුම් ගියා. ඉතින් ඒ මොනවා වුණත් මන් දන්නවා මේ හැමෝම බොරු කරන්න කියන එක නම් මන් දන්නවා. පට්ටම පට්ට බොරු කරන්න කියලා දන්නවා. එතකොට දැන් අපි ගිහින් ඒ කාලේ බිරිඳ නොවේ, ඒ කාලේ ආදරවන්තිය සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉන්නකොට දැන් මගේ බිරිඳ. ඉතින් අපි දෙන්න යනවා ලයනල් වෙන්ට වගේ චිත්‍රපටි බලන්න යනවා, නාට්‍ය බලන්න යනවා. එතකොට කොහොමටත් අර රුපියල් 100 කොළවලට මුල් තැන ලැබුණාය වගේ උඩමළුවට මාලිගාවට කපුවන්ගෙන් ওই නාට්‍යවලටත් ඉතින් සල්ලි තියන අය එනවා. ඉතින් හොඳ සුඛෝපභෝගී විදියට යාලා අවුවක් වැස්සක් දාඩියක් දන්නේ නැති අය විත් ඉතින් නාට්‍ය බලලා බොරුවට සාරිය අරගෙන අඬලා යනවා. මන් දන්නවා මේකෙක් ගෙවත් මුන්

රසේ අර නාට්‍ය රසයක්වත් මිනිසුන්ගේ ජීවිතයක්වත් නෑ. අර ඇවිත් නිකන් අර අනේ අපිත් මෙහෙම විඳින මිනිසු කියලා පෙන්වුවාට මන් දන්නවා අය බෞතරේ විඳවන එවුන් කියලා මන් දන්නවා. ඉතින් මේ සෝමයා ලියන්නේ අන්න එහෙම උන් ගැන. එතකොට මේ පුංචි එකා හීසර වැඩි ලයෙහි නුඹ කරලියේ වැටේවි දහසක් නේත්‍ර ත්‍රිමේවි මා පීතෘ සිංහ රාජ තාත්තේ මන් දන්නවා උඹ නාට්‍ය වල ආව දෙන රුපියල් 100 අරගෙන මන්නේ දන්නේ තාත්තේ ඇත්ත. උඹ මැරෙන්නේ බොරුවට කියලා තාත්තේ මන්නේ දන්නේ. මරදානෙන් එල්පින්සන් එකෙන් එළියට ඇවිත් එකයි කාලේ කෝච්චි එනකන් ඉඳලා මරදානේ රාගම බටුවත් එම් බැහැලා කන්ද නැගල සමුපකාරී පිටිපස්සේ පුංචි ගෙදරට යනකොට අම්මා ඉතින් ඉන්නවාලනු පැදුරත් එක තියාගෙන මේ තෙල් රත් කර කර තාත්තේ මන් දන්නවා මේ ඇත්ත අර ගෑනු බොරුවට මේ අඬන්නේ ඔන්නුඹට ආදරේ නෑ. හැබැයි මට තියෙන දුක තාත්තේ මට ජීවිතේ ගැන තාත්තේ මට දුක හිතෙන්නේ ඔය අර රජෙක් වගේ අරකේ වැටිලා මුළු බලන් ඉන්න සේරම අඬවලා ඔයාගේ තේජස් පෙන්වුවට තාත්තේ ඔයා අර සෙමවැල් බුරුල් අරීවි තේ කහට වතුර දීවි හරියට ඔයා වනේ මිගිඳු සේම උඹ මුවෙක් වගේ ඉන්නකොට අර අම්මා අර ගන්න පුංචි සොච්චමෙන් එළවලු ටිකක් දැන් රළු පරළු වෙලා ගිහින් තාත්තේ මට දුක දැනෙන්නේ අර ගෑනු අඬන එකට නෙවෙයි තාත්තේ මේ ජීවිතයේ මේ තරම් විකිනෙන එකටයි දුක. පුදුම ලියවිල්ලක් කවියෙක් හැටියට මේ තියෙන කලාකරුවාගේ තියෙන ඛේදනීය ස්වභාවය මං හිතන්නේ ඒක නොරුතිනාඩගම් ශෛලියෙන් මගේ සහෝදර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ ඔහු ඒක මනා සංවේදී සහ ඒ පදවලට ගැළපෙන නාඩගම් ශෛලී තනුවක් ඒ වචනවලටම හරියන්න සහ පුංචි හර්සන ඒ ගායන තාත්තගේ වේදනාව කටුවර බව මං හිතනවා මෙවැනි ගීත මිනිසුන්ට කියා දීම තුළින් ඔවුන්ගේ රසවින්දන රසඥතාවේ නැවත වැඩේවි මං ආරාධනය කරනවා. සහෘදයෙන් ඇස් දෙක පියාගෙන මේ කතාව අර බොරුවට අඬන ගෑනු වගේ ඔබට ඊට වැඩිය සංවේදී

0: ආශ්චර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අපා ඊළඟට අහන්නට සූදානම් වන්නේ කරුණාරත්න දේවුල්කණී ගායන ගීතයක්. ඔබේ නන්ද දෙසානායක මේ ගීතය ලියන්නේ අචරේ රෝහණ වීරසිංහන්ගේ සංගීතය. චන්ද්‍ර කින්නර ජාතකේ.
2: ඔබේ නන්ද කවිය ගොඩක් ගීත ලියලා නැහැ. ඔහු ලියන්නේ මේක 77 විවෘතාර්ථිකය ගැන. හැබැයි මට හිතෙන්නේ දැන් තමයි 77ට වැඩිය මාලවලලු ඉමිටේෂන් විකුණන කාලේ දැන් තමයි මේක හොඳටම දැනෙන්නේ. රටේ ගත්තාම අර ඉස්සල්ලා කිව්වා වගේ අඩු අයස් විවාහ, දික්කසාත නඩු, උසාවි ගානේ කුණකොල්ලට පිරෙන හැටි දැක්කහම මේ සේරම සිහින බොඳ වුණු ප්‍රේමවන්තීන්ගේ අර මං හැම වෙලේම කියන ආධ්‍යාත්මික නොවුණු ප්‍රේමේ හැඩරුව ඇති මිනිසුන්ගේ ප්‍රේමය. අපි හැමෝම කැමති බරණැස කසී සලු ගන්න. හැබැයි මිනිසුනේ ප්‍රේමයට කවියා ගැලපුවත් ජීවිත යථාර්ථයමයයි. එනිසා කවියා කියන්නේ ගෙට එන්න පෙර කළ කී කතා උඩු ගම්බලා ගිය දෝ මෙදා. එනිසා ඒ ප්‍රේමය තමයි ඇත්ත, ඒ ආදරය තමයි ඇත්ත. එනිසා ඔබ හිතනවා නම් සහෝදරය ඔබ මේ මහගිරි දඹ තනියම යා හැකියි කියා, නැත්තං ඔබට ඇය හැර වෙනත් කෙනෙකු සමග යා හැකියි කියා. එය මහා බොරුවක්. ඇය හිතනවා නම් මේ දැන් වියපත් වූ ඔහු මගේ ප්‍රේමයට බාධාවක්, මගේ ආදරයට බාධාවක්, මගේ ජීවිතේ විඳින්න බාධාවක් යැයි එයත් මුලාවක් සේ තමයි මට පෙනෙන්නේ. එනිසා හොඳටම හොඳ ඇත්ත, හොඳටම හොඳ ආදරය තමයි තමන්ට ලැබුණු ඇය, තමන්ට ලැබුණු ඔහු දැන හැඳින ගැනීමෙන් මේ මහගිරි දඹ එකට එක්ව අත දරුවෝගෙන මහගිරි දඹේ තනිවම නගින්නද පෙම් කරේ. කළු කාසියට බර නැස්පුරේ නුඹ සොයනවද මේ කසීසලු සොයන්නේ නැතුව ඒ ප්‍රේමයෙන් මහගිරි දඹ නගින්න මං ආරාධනය කරනවා හැමෝටම.

0: පාසල්ලක දක්වන ගීතයක්. මේ ගීතය ලිව්වේ දිශා නානායක්කාර විශරද සුනිලදිරි සිංහ ගායනා කරන්නේ. එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ, ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ, හිරුසිනාසෙන ලොවක පැතුම් මල් දෙවට ළඟ, ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න,
1: මගේ මල ගමදාට ඇවිත් යන්නට ඉන්න. ඒක තමයි ලස්සනම කෑල්ල. මේක මේ මං ඇත්තට මේ මං හිතන්නේ මං අසාධාරණ නැති වෙයි. මේ සින්දුව මේ අපේ පටිගත කරේ රාත්‍රියේ සුනිලදිරි සිංහ ගායන වේදියා. කොහොම හරි අපි මේකේ වැඩ ටික ඉවරනකොට රෑ 11 විතර වුණා. දිශාන් පිටරටක ජීවත් වෙන කෙනෙක්. එයා අපිට මේ මේ ප්‍රීතිය නිමිති කොටගෙන සාදේ සඳහා විශේෂිත දෙයක් ගෙන තිබුණා. එඳ අපි 11 ඉඳන් පාන්දර 3 වෙනකන් ඒ සාකච්ඡාවට යොමු වුණා. ගීතය ගැන නෙවෙයි, ජීවිතේ වෙනත් දේවල් ගැන. එතකොට සුනිල් එදිරිසිංහ ගායන වේදියාට අපේ සහෝදරයාට තිබුණා මේ මගේ මතක හැටියට සුසුකි ලොකු ජීප් එකක්. දිශාන්ට තිබුණ පුංචි ඉබිකාර එකක්. සුනිල් අයියාගේ වාහනයට මාත් දැන් ගමාව දෙල් කඳින් බස්සන්න. කොහොම හරි ERS ශබ්දාගාරයේ අපේ ප්‍රවීණ දයනන්ද පෙර සූරියන්ගේ කොහොම හරි ගේට්ටුවෙන් එළියට දාන්න ඉස්සෙල්ලා දිශාන් මට දුරකථන ඇමතුමක් දුන්නා. අයියා මං ඉවරයි, ඉක්මනින් එන්න. මේ මං ඉන්නේ දැන් MP ක්වාටර්ස් වල එහා පැත්තේ කාර් එක. අයියා ඉවරයි, මාත් ඉවරයි කියලා අපි ඉක්මනින් ගියා. ගිහින් බලනකොට මාදිවල MP ක්වාටර්ස් වල පිටිපස්සේ අර ලොකු ලයිට් කණුවක් අර හැප්පිලා කාර් එක කුඩු පට්ටම් වෙලා දිශාන් නිබ්බෙක් වගේ ඉන්නවා. අපි හිතුවේ නෑ දිශාන් වී පණ පිටින් ගන්න. නමුත් බොහෝ හොඳටම හිටියටත් වැඩිය හොඳට හිටියා සිහිබුද්ධියෙන්. ඉතින් දිශාන් අපි එළියට ගත්තා. මේ ගීතේ තියෙන්නෙත් එහෙමයි. ඒ ගීතේ ඇත්ත කතාව මට පාන්දර 3ට තමයි මේ ගීතය ඔහු එහෙ ඉඳන් දුන්නේ. ඉතින් එයා ප්‍රාර්ථනා කරේ ඔබ අහන්න. මට තව සතුටක් තියෙනවා මේ ගීතය දැන් මං හිතන්නේ අවුරුදු 15ක් 20ක්. නමුත් දැන් තමයි මේ ගීතය ගොඩාක් අහන්න මිනිස්සු කතා කරන්න පටන් අරන් තියෙන. සමහර අවස්ථවල පාන්දර 2ට 3ට විතර මට පිටරට දුරගතන ඇමතුම් වෙනවා, අඬනවා. සර් වයි අර ඒක තියෙන ෆ්‍රූට්ස් පාර්ට්ස් වලට මේ හැඟීම් දැනවෙන. ඉතින් මේ ඔයා ඔයා මාරෙක් කෙනෙක් ඔයා බලන්න අපි මේ කියලා. ඉතින් අනේ ඒක තමයි ආදරය, ඒක තමයි සංවේදී බව. ඉතින් මේ මං කිය ආදරණිය අසන්නේනේ මේ ගීතයට. මේකට නෙවෙයි මං කියන්නේ, සමස්ත ගීතයක් ගත්තාම මේ ගීතයට මොනතරම් මිනිසුන්ගේ ඥානනය සුවපත් කරන්න පුළුවන්ද, ඥානනය බුද්ධිගෝචර කරන්න පුළුවන්ද, මේ පුදුම විදිහේ මෙවලමක් මේ කලාව. එනිසා ඔබ සුවපත් වෙනවා දැකීම ලකඬ දෙන මේ උත්තුංග ගුණයේ වීරයට ඇත්තටම මං හරි ආදරේ. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: නගමසේකරයන්ගේ කීපද සංකල්පනාවක් අචරපන්දි තමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන්න. ඔබේ නමින් සෑය පන්දිම්.
2: අර දැන් ඔබ අහන් යනකොට මේ ගීතේ හාස්පසින්ම අර එකටවත් වෙනස් එකක්. මම මේකට කැමති මේක දෙන්න පොඩි පණිවිඩයක් කියන්නේ. ඉන්ද ඒ තමයි මේ අද වගේම තමයි ඒ කාලෙත් දුටු ගමනොත් ගෙහෙන් අර කවුරුණත් මිනිසුනේ ඉතින් දමිල සිංහල මුස්ලිම්ද සංහාරයක් කළා එනකොට තියෙන පුරාවෘත කතාව මම මේ කියන්නේ. වවුනියායන් පහුවෙලා එනකොට මොනවද මහන්සියනේ. ඒ කාලේ ලොක්කොයි සොක්කොයි සේරම එකට යන්නේ. ඇත්ත ස්ත්‍රී පාබල චතුරාංගනි සේනාව. ඉතින් රජතුමා කියනවා මහයමතිය මට තවත් යන්නට බෑ එක දිගට මට ගිමන් හරින්නට උනේ. ඒ නිසා බොහොම ඉතා කෙටි තැනකදී මේ චතුරාංගනි සේනාවත් එක්ක මට ඉන්න ලැබ නවා තැනක් නිමේෂයක් ගන්න තැනක් හොයන් මං හිතන දේවල් මැද වච්චේ පහු කරන්න රඹාය පහු කරලා මේකට මහ විශාල ගහක් තිබිලා තියෙනවා. දැන් රන්තෙලඹු ගහක් ඇත්තස්ත්‍රිය පාබල 5000ක් සෙනගට ඉන්න. එතකොට දුර්ගම් රජතුමා ගහට පොඩ්ඩක් ඇලුණා නින්ද ගියා. රත්නවල්ලි දේවතාවිය ආවා. ඒක ඔබ දන්න කතාවක් මම ආයි කියන්නේ නැහැ. ඒතර ඒ දෙන්න අතර ද්වන්ද සටනක් යනවා. සිහින සටනක් වාචිකයෝ නෑ මම මෙතන හදනවා. පුළුවන් නම් ඔයා හදන්න මං හදන්න දෙන්නේ නැහැ. ඒක ඔගේ අපිට ඒක අදාළ නෙවෙයි. කොහොම හරි මේ සටන වැද්දේ දෙන්නම එක තැනකට එන සටනක් ඒක. ඒකට මං කැමති. හේතුව අපේ රටේ අහන නඩුවල එක පැත්තක් අඬනවනේ, එක පැත්තක් වෛර කරනවනේ. දුටු ගැමුණු සහ ස්වර්ණමාලි අතර වුණු ගැටුම දෙපාර්සයේම සමතේකටපත් වෙනවා. එහෙනම් නඩුව අහන්න ඕනේ එහෙම කියලායි මට හිතෙන්නේ. අර අපි ඔබ අහලා ඇති

නරවරා ඔම තියෙනවා මේ රන් තෙලඹුගේ කියලා. ඉතින් මං ඒක කැමති පණ්ඩිත අමරදේවයන් මේ ජනශ්‍රුති මේ මානය මොන තරම් පරිශීලනය කරාද, සේකරයන්ගේ සාහිත්‍යමය භාෂාව මොන තරම් ග්‍රහණය කොට මේක නිර්මාණය කරන්නට ඇද්ද. ඒ නිසා මං මේ ගීතය ඇත්තටම ගත්තේ පව් කොතෙක් කරපු මිනිසුන්ට. හැබැයි පින් ලැබෙන්නේ නැහැ අපි හිතන යැයි යම් සම්මත යහපත් දේවල් කිරීමෙන්. ඔය මොනවා අපි හැදුවත් පව පවම තමයි. ඒ නිසා මගේ යෝජනාව මිනිසුනේ රැස් කරගන්න පින් දෙන්න මිනිසුන්ට ආදරය කරුණාව සෙනෙහස මෛත්‍රිය ජීවත් වෙන්න ඇත්ත තුලින්. එවිට අපිට ආයමත් දිනක හොඳ දිනක් ලැබේවි, මතු භවයක් ලැබේවි. ඒ භවයේ මේ වගේ වින්දනීය කරන මනසක් සහිත මිනිස්

0: වෙලාව රාත්‍රී 8:32.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
3: යුත්තකෙන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. තනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 33යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සන්තිය තහර
3: ලකනහගෙන සඳදිය දහර සමගින් ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධනනි දහනය ලොතරැය වැඩි වැඩියෙන් මිරදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විශලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6 679 579.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: යසනාධම්මික බණ්ඩාර ලියෝ ගීතයක් නවරත්න ගමගේ සංගීතවත් කළේ රශ්මි සංගීත සමගින් WDRY සිංහ ගීතය ගයන්නේ.
1: මේ ගීතය මං ඇත්තටම මුල් කාලේ ආදරය කරන ගීතයක්. මම මේ ගැන ගොඩාක් විස්තර කියන්න යන්නේ නැහැ. නවා මගේ සමකාලීන මිත්‍රයා සහෝදරයා. ඉතින් සමහර අපේ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ රචකයෝ ආදරය කරන මිනිස්සු සංගීතඥයින් සහ පද රචකයින් විවිධ කෝණවලට විවිධ කොටස් වලට මයින්නවා. අහවල් උනම් ශාස්ත්‍රීය පද නෙමෙයි ඉන්න අය, අහවල් උනම් ජනගී ආශ්‍රිතව ඉන්න අය. අහවල්ලුගෙන් කරගන්න පුළුවන් වෙස්ටර්න් මෙලඩි එකක්, අහවල්ලුන්ගෙන් කරන්න පුළුවන් රැප් මෙලඩියක් කියලා මේ විවිධ කෝණවලට සංගීතඥයින් සහ පද රචකයින් බෙදෙනවා. හැබැයි ඒක නවා එක වෙලාවකට ඔප්පු කරා ඔහු මේ වලාකුළු පෙළින් බසින්න කියන ගීතයේ ඇතුලේ තියෙන්නේ පොඩි අපේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න රාගාශ්‍රිත නාද මාලාවක්. ඉතින් ඔහු ඒක මනාව සුසර කරනවා, සංයෝජනය කරනවා. ආදරය කරන ගීතයක් ආයිට වැඩිය මුකුත් අහන්න එපා. ඔබ ගීතය ගැන විවරණය කරගන්න මටත් අහන්න.

0: කර්යාත්මක වියමන සඳ දිය දහර.
1: එළඟට අහන මේ දෙන ගීතය චන්දන ලියනාරච්චී ගීතය ගයන්නේ ඔබ සංගීතවත් කළේ ධර්මපේ රණවක මේ ගීතය රචනා කරන්නේ.
2: කෝවිඩ් රට වැහුව කාලෙ තමයි මේ ගෙවුන 50 වසරක් ගෙවි යන මං ආයමත් ජීවිතේ තරුණ වෙන මේ කාලේ මගේ නිර්මාණ තරුණ වෙන කාලේ මට මහත් ඵලගෙන දුන් නිවාඩු කාලයක්. රැකියාවට යන්නේ නැහැ, මිත්‍රයින් මුණ ගැහෙන්නේ නැහැ, මං ආශා දේවල් මට ලැබෙන්නේ නැහැ, මට කරන්න තියෙන දේවල් කරන්න වෙන්නේ නැහැ. රට වැහුව දෙවනි පඩියේදී ඔබ හිතන්නේ නැති අපූර්ව වැඩක් කරා. මං ගත්තා මේ වඩු මඩුවට අවශ්‍ය පුංචි පුංචි කට්ටලයක්. මගේ මොහොනපොත බලපු මිතුරන් දකිනවා ඇති මං පුංචි පුංචි ගෘහ භාණ්ඩ හදන්න ගත්තා. සින්දුත් හදනවා, ඒවත් හදනවා. එතකොට පුතත් ගෙදර ඉන්නවා, මගේ ලොකු පුතා ජලිත. හොඳ වාදකයෙක්, හොඳ ගායකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහුට කොහොමට ශබ්දාගාරයක අවශ්‍යතාවය තිබුණා. ඔබ දන්නවද මං කරේ, මං බාසුන් නැහැ කෙනෙක් වෙලා අර වසංගතේ රට වහපු කාලේ මාස 3ක් ඇතුළත ලස්සන ශබ්දාගාරයක් අනුරාධපුරයේ මගේ ගෙදර දැම්මා. මං වැටුණා, මට ඇවිදින්න බැරුව හිටියා. මං හිතුවේ නෑ මට ඇවිදින්න පුළුවන් වෙයි කියලා. හැබැයි මගේ සිතුවිලි ප්‍රේමණීය සහ ආධ්‍යාත්මික නිසා මට ආයමත් සබාදාම නැකිරින්න දුන්නා. ඒ මගේ පුතාට ශබ්දාගාරයක් හදන්න ගිහින් මේ කවිය එතන තමයි නිර්මාණය වෙන්නේ. මේ සියල්ල මගේ පුතා වාදනය කරන්නේ. මේ ඔබ අහන මේ ගීතය හැබැයි මං ඒ වසංගත කාලේ මගේ ශබ්දාගාරයේ මං ලස්සනම තනු 10ක් 15ක් හැදුවා. මට ආර්ථික ගොඩක් වටිනාකමක් ලැබුණා. වසංගතය මට වසන්තයක් උදා කළ එකක් කියයි මට හිතෙන්නේ. හැම වසංගතයක්ම මිනිසුන්ට වසන්තයක් වෙනවාට සැකයක් නැත. ඒ නිසා නුඹ නිදන යහන තුල මට නැතිද තවත් ඉඩ. හැබැයි මේ ධර්මප්‍රිය රණවක කියන අපේ සොඳුරු තාරුණ්‍යේ නව ගීත රචකයා මගේ නුඹ නිදන යහන තුල මට නැතිද ඉඩක් තව කියන එකට ලස්සන වචනයක් දැම්මා. සඳ බිසව නුඹයි කියලා ලස්සන වචනයක් ඔබ අහන්න, ඔබ විඳින්න. ඒ වසංගතේ වසන්තයක් වූ සඳ බිසවගේ කතාව.

0: කර්යාත්මක වියමන සඳ දිය දහර
1: මේ සුදුරු කතාබහට එක්වුණේ ප්‍රවිණ සංගීතවේදී කරුණාරත්න විජයවර්ධන මහතා. එතුමන් ගායන ශිල්පියෙකු විදිහට අප හඳුනා ගන්නවා. ගීත ගණනක් ගායනා කරලා තියෙනවා. ඒ වගේම මේ වර්තමානය වෙන පිට ජාතික තරුණ සේවන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් ඔය සියලු කටයුතුත් බොහොම හොඳින් සාර්ථකව කරන්නට තවතවත් සොඳුරු නිර්මාණ ජනගත කරන්නට ඉඩ ලැබෙන්නේ කියලා අපි ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා. අපි සමු ගන්නට පෙර අහන ගීතය අපේ ආදරණීය ඉන්ද්‍රසිරි සුරවීර මේ ගීතය රචනා කරන්නේ. ඔබ සංගීතවත් කොට ගීතය ගයන්නේ කරුණාරත්න දියුල්කෙනි. සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා.
2: එතකොට මං හිටියේ කොස්වත්තේ පුංචි කාමරයක. සුරවීර ලක්හඬෙන් හවසට ඒ දවසේ රාජකාරි නිමු වෙලා මාව සොයාගෙන එන එක අමතක කරේ නෑ. ඉතින් මොනවා හරි ලියාගෙන එනවා. ලියාගෙන එන ගමම්ම තවත් මොනවා හරි අරගෙන එනවා. ඉතින් ඇවිත් අපි දෙන්න මගේ පුංචි සර්පිනාවක් තියාගෙන ඉතින් අපි නිදහසේ අපේ චින්තනයන් අපේ දේවල් බෙදා හදාගන්න ගමන් ඔය සින්දුවකුත් හදනවා. ඉතින් මේක එදා ටිකක් විශේෂිත තෑගකුත් අරගෙන ආවා. මන් දන්නවා එහෙනම් අද රාත්‍රිය ගත කිරීමක් තමයි කියලා. ඊට පස්සේ කොමාරි ඔය ගීතේ වචන ඔයිට වැඩිය වෙනස් තිබුණේ. මං තනුව දානවා, මං අය වෙන වචන වෙනස් කරනවා, සුරවිරේකට එකෙම කැමති වෙනවා, සමහර ඒවාට ඒක විරුද්ධ වෙනවා. කොහොම හරි ලස්සන තරුවක් අපි ඒ රාත්‍රිය නිම වෙන්න කලින් දැම්මා. අපිත් ටිකක් ලස්සන වුණා, හොඳ තනුවකුත් ආවා. අපි ඉක්මනින් පටිගත කරා. දිවුල් අයියා අපේ ප්‍රවීණ ගායන වේදියා, ඔහු එකෙම කැමති වුණා. ඉතින් අපි හිතුවේ නැති ජනප්‍රියතාවයක් ආවා. ඒ නිසා සුරවීරටත් මටත් ආයමත් කලාලෝකේ ඉපදෙන්න පඩියක් නගින සනිටුහනක් හැටියට මේ ගීතය අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මම කැමතියි ගහන්න.
1: ඒ ගීතය අහන ගමන් අපි ඔබට සමුදෙනවා. යළි දවසක හම් වෙන බලාපොරොත්තුවත් ඇතිව බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි.
1: ඔබට සෞදායක රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: RTN රටට වග කියන රේඩියෝ ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0707 03 93 5 93 7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
3: අසන්දිමිත
4: වාට අද මවටින එන්න ඕනෙද?
5: නෑ මේ මට හිතුණා ඔයාට කෑම ටික කදලා දෙන්න ඕනි කියලා.
4: ෂා නියමයිනේ. ඒත් වාහදනේ කන්න පුළුවන් වේද? වාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
1: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
6: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න.
2: නෑ නෑ නෑ නෑ මං කතා කරන්න.
0: ප්‍රියන්ත

0: හරි මදි. මට වෙන ක්‍රමයක් නෑ අප්පා හොයාගන්න. ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ.
1: මන් දෙන්න ගනේ. හදිසියක් නම් ඉතින් උදවන කර බෑනේ.
2: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.

0: ஆற்றரையே நொமியன ஹட ஆற்றரங்கின் ஜோதி இரதா ராத்ரி ஹதட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
1: விலாவ ராத்ரி நம்யாயே வினாடி 28යි.
2: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන තාපෙන් පෙන්නා.
4: එහෙමනම් මේ සඳහා අපිට තේරෙනවන ඔයින ප්‍රශ්නක කියලා අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.
5: අනිවාර්යෙන් මම සල්ලි දෙන්න. පුළුවන් කටි එකතු කරලා සල්ලි දෙමු. එහෙම නැත්තම් මම දෙන්න.
6: අනේ මට සල්ලි එපා. එහෙම වුණා සර්. Thank you. තාපෙන් පෙන්නා.
7: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩා වැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
4: ඔව් සර් අපි හැමෝම එනවා.
6: අනේ සර් එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවානේ. මම ඌව බලා ගන්නවා.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. අසන්ද
1: දාද්ද ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේ? එයා මැරිලද?
2: සත කරන්න බබුදේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
2: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN

0: වෙලාව රාත්‍රි 10යි විනාඩි 1යි. දැන් මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම NLB ජය, මෙගා පවලතරය, දරණි දහණය, හඳහන, ගොවිසෙත, ඒ වගේම සුබ දවසක් ලොතරැය ගන්න අතට මේ වෙලාවේ ජයග්‍රහණය උදා වෙලාද කියලා බලන්න.
1: අයිබෝවන්, අදත් ඔබේ ජීවිත වෙනස් කරන, ඔබේ සිහින සැබෑ කර දෙන වාසනාවේ රුවන් දොරටුව අපි විවර කර දෙන්නට සූදානම් NLB ජාතික ජයවර්ණය තුලින්. දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන බදුල්ල සෙනරත් පර්ණවිතාන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද දින සිදු වුණා. එම අවස්ථාවට බදුල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සුජීව පීරිස් මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අවස්ථාවයි දැන් ඔබ මේ විදිහට දකින්නේ. අද දින අපට පරිගණක නිලවර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන කාන්ති හේරත් මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති BWD ලසන්ත මහතා. ජයග්‍රහී ගමනක ආරම්භය දැන් NLB ජය ලොතරැයි තුලින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 568 වන වාසනාවන්ත දිරුම් භාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න NLB ජය ලොතරැයි පත් වාසනාවන්ත ඔබේ අතට. ඔබේ ජයග්‍රහණයේ සිහින සැබෑ කර දෙන්නටයි මේ සූදානම් වන්නේ අපි. NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ J ජයාංක බිඳුව 0.37. මේ වනුට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධවලින්

දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනම් භාරයේදී සමස්ත ජයග්‍රාහකයන් 80412 දෙනෙක් අතර රුපියල් 69,23,400ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභින් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1609 වාසනාවන්ත දිනුම් වාරයයි මේ විදිහට ඇරඹෙන්නේ. අද NLB හඳහන් දිනුම් වාරයේ ජයග්‍රාහි ලග්න සංකේතයයි අපි දැන් මේ විදිහට තෝරගන්නේ. මෙන්න අද වාසනාවන්ත ලග්න සංකේතය සිංහ. ඔබට සුබඵල ගැලපෙන්නට හොඳම දවස අද. දැන් අපි තෝරගන්නවා හඳහන දිනුම් වාරයේ ජයග්‍රාහි ජය අංක මේ විදිහට. මෙන්න හිතතුනි අද දවසේ පළමු ජය අංකය අංක 61. මෙන්න අද දෙවන ජය අංකය අංක 20. අඩුම කාලයක් තුළ රට පුරා වේගයෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයියත් NLB හඳහනමයි. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියලා. මෙන්න තුන්වන ජය අංකය අංක 55. සිංහ ලග්නය අංක 61, අංක 20, අංක 55. සුපිරි ත්‍යාගය ඔබට දිනාගත හැකි තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න ඒ අංක 1. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරන ක්‍රීඩා ශාස්ත්‍රීය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටු ක්‍රීඩා ආරමුදල දායකත්වය ලබා දෙන අතරතුර සමාජ සේවා ආරමුදල වෙනුවෙන් රජයේ කබද්ද ආරමුදල දායක වන හඳහන් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභී 11 දෙනෙක් සමින් 100,170 දෙනෙක් අපි බිහි කළා. රාධිකා, NLB නම් සුපිරි ත්‍යාගි, සුපිරි ත්‍යාගි නම් NLB. වාසනාවන්ත හිතවතුනි අද NLB හඳහනින් අපි රැගෙන දැවැන්ත සුපිරි ත්‍යාගයේ බාටපත් වූ රුපියල් 36,38,331.60ක සුපිරි ත්‍යාගයේ ඔබ ජයග්‍රහණය කර තිබෙනවා. ජයග්‍රහයේ ලොතරැයි පතා අලෙවි කරන්නේ බලපණ යාළුව නියෝජිත ලී ජෝලා. ඒ අනුව ඒ වාසනාවන්තයට අපේ උණුසුම් සුභපැතුම් එක් කරන අතරේ අපි මතක් කරනවා මේ වසරට NLB හඳහනින් විතරක් සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් බිහි වෙනකොට 2026 වසරට NLB සමස්ත සුපිරි ත්‍යාගලාභීන් 36 දෙනෙක් අපි බිහි කර තිබෙනවා. එකම අද සමස්ත ජයග්‍රහකයන් 139,612 දෙනෙක් අතරේ රුපියල් 1,21,15,651.60ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. ඔව්, නියත ධනයෝග උදා වෙන හෙට NLB හඳහනෙන් ඔබ දිනා ගන්න රුපියල් 130ක නැවුම් සුපිරි ත්‍යාගය. සුපිරි කෝටිපතියෙක් වීමේ වරම ඔබට හිමි කර දෙන සද්දිනම ජයනියත ගොවිසිත 4542 වාසනාවන්ත දිනුම් වාරයයි මේ. දැන් එහෙමනම් අපි යමු වාසනාවන්ත ගොවිසිත ඔබේ දිනුම් මැදීමට. අද ගොවිසිත දිනුම් වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. ඔබේ කෝටිපති සිහිනය අද නම් සැබෑ වෙන්නටම ඕන. අපි දැන් තෝරගන්නවා ගොවිසිත අද දින බාරේ ජයග්‍රාහි ජය අංක 4 මේ විදිහට. මෙන්න අද දවසේ පළමු ජය අංක අපට ලැබුණා ඒ අංක 59. රට පුරාම සුපිරි කෝටිපතියන් බිහි කළ ලොතරැයියක් තමයි ගොවිසිත කියන්නේ. මෙන්න හිතවතුනි අද දවසේ දෙවන ජය අංකය අංක 58. මෙන්න යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 14. U අක්ෂරය අංක 59, අංක 58, අංක 14. බලමු සුපිරි ත්‍යාගය ඔබට අද දිනා ගැනීමට හැකියාව ලැබේවිද. මෙන්න තීරණාත්මක අවසන් ජය අංකය අංක 35. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20,074 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේ ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට සූදානම් මුළු රටටම බොහොම ස්තුතියි. අද දිනම් වාරෙන් රුපියල් 250,000 ත්‍යාග පහක් දිනා ගන්න ඔබ සමත්ව තිබෙනවා. මෙන්න මෙයාල විනියෝජිතවරු තමයි ජයග්‍රහය ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. ASN අබේ ගුණවර්ධන හක්මන, සංජීව ප්‍රනාන්දු මහනුවර, RSS ප්‍රියංකර ආනන්ද, ගිනිගත්තේන ධනංජය රත්නායක, ගලහා පී යලඩින් පෙරේරා දිගන. අද දිනම් වාරෙන් සමස්ත ජයග්‍රහකින් 128,973 දෙනෙක් අතරේ රුපියල් 9,28,080ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතෙන් ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,16,1,345.56ක දැවැන්ත මුදලක්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්න මෝන තෑගි වැඩි වුණු ලොතරැයියෙන් ඔබට ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි, වගේම රුපියල් 50,000 තෑගි, වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල්

0: රුපියල් 25000 තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. සුබ දවසක් 416 වන වාසනාවන්ත දිනු මැදීමයි පේ. සීල සැබෑ කරන සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද වාසනාවන්ත සුබ ලග්න සංකේතය මිතුන. දවසම සුබ කර දෙන සුබ ජය අංක තෝරගන්න වෙලාව තමයි දැන්. මෙන්න අද පළමු ජය අංකය අංක 51. මෙලබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 34. තීරණාත්මක අවසන් ජය අංකය අංක 30. රට පුරාම රුපියල් 25000 වාසනාවන්තින් බිහි කරන්නට දැන් අපි සූදානම්. NLB සුබ දවසක්. අද ජයග්‍රහී ප්‍රවර්තන අංකය 6625. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් නතරයෙන් 2026 වර්ෂයට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකින් 307 දෙනෙක් අපේ බිහි කර තිබෙනවා. අද දවසේදී ඔබට සුබඵල ගැලපුණේ කොහොමද කියන්නටයි සූදානම නිල ප්‍රතිඵලය අතුරින්. අද දිනුම් භාරයෙන් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 3 දෙනෙක් මෙහි වෙලා සිටිනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙනේ. දිමුද්ද සිල්වා මාතර, VH අජන්ත කරන්දෙනිය, උපුල් කුමාර ජයනන්ද කොල්ලුපිටිය. එවිතරක් නෙවෙයි රුපියල් 50000 ත්‍යාග පහකටත් ඔබ හිමිකම් කියා තිබෙනවා. ඒත් එක්කම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගනිමින් රුපියල් 25000 ත්‍යාග 43කුත් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකීන් 113563 දෙනෙක් අතරේ රුපියල් 1,781,201 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 4කින් ඔබට වාසනාව ලබා දෙන්නට මග බලාගෙන සිටිනවා ශිරෝමි සමගින් ඩේමියන්.
1: මීළඟට මෙගා පවර්. දිනපතාම වාසනාව වෙනුවෙන් බලාපොරොත්තු නැදවගෙන ඉන්න ඔබට දැවැන්ත සුපිරි ත්‍යාග මුදල් දිනා දුන් පෙරගමන් කරු එන්ඩීබී මෙගා පවර් හරහා රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් අපි ඔබට දිනා දුන්නට පස්සේ යළිත් වරක් ලංකාවේ දැවැන්තම සුපිරි ත්‍යාග ලාභියා එන්ඩීබී මෙගා පවර් තුලින් අද සායන්න අපි සූදානම්. දැන් එන්ඩීබී මෙගා පවර් ලොතරැයියෙන් මෙගා ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් ඔබට පුළුවන් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයෙන් මේ ඔබ දකින නවීන සුපිරි මෝටර රථය ඔබට හිමි කරගන්න. එහෙනම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාග තුනම පෙරමුණේ ත්‍යාගන අදත් ඔබට වාසනාව ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් ආරම්භ කරන්න. මෙගා පවර් 2648 වන දිනුම් මැදීම එන්ඩීබී මෙගා පවර් දිනුම් මැදින් අපි මුලින්ම තෝරා දෙන ඔබට වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය F. ඔබේ වාසනාවෙන් මෙන් සුපිරි අංකය දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා. සුපිරි අංකය අංක 6. ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකයි දැන් අපි තෝරා ගන්නෙ. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 28. දෙවන ජය අංකය අංක 48. වාසනාවන්ත තුන්වන ජය අංකය අංක 33. අවසන් ජය අංකය අංක 35. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 5 දෙනෙක් වගේම 120 ප්‍රථම ත්‍යාග ලාභින් 66 දෙනෙක් බිහි කළා. එන්එල්බී මෙගා පවර් දිනුම් මැදීම තුළින් අදත් 120කට හිමිකම් කියන ඔබ අතරින් වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා සමත්ත මුනිතුංග ගම්පොළ යන අලෙවි නියෝජිතවරයා. ඒ වගේම 102 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 10 දෙනෙකු සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා ප්‍රියන්ත බණ්ඩාර වැලිපිටිය, SMK විජය නාරාහෙන් පිට, නිලක්ෂණී කුමාරසිංහ උඩුවිල, දීපාල් විජේසේකර මීරිගම යන අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 128,477 හත් දෙනෙකු අතර අපි බෙදා දුන්නා 1,144,720 මුදලක්. නිසකවම ඔබ දෙනවන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසයේ අකණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට දවසේ මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,44,55,904යි. පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයෙන් සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ජාතිය වහා ධන සම්පත ධන නිධානයේ 2330 වන දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. ඔබේ වාසනාව වෙනුවෙන් පළමුවෙන් බබ තෝරා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය.
2: සෙල්වප්පු දෙලකාණ අදිෂ්ඨාංග ලලිතින්ද වලින් තිරිම සේපණයෙන්දදී.
1: අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසඩ්. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංක දැන් අපි තෝරා ගන්නවා.
2: අදිතේ නාම් විලතිලකංගල් තිරිම සේපණයෙන්දදී.
1: දැන් ඔබට වාසනාව දක්වන මුල් ජය අංකය අංක 65. දෙවන ජය අංකය ජයංකය අංක 79. අද අවසන් ජයංකය අංක 75. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍යසේ පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය නතරයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, 121 ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙක් වගේම 102 ත්‍යාගලාභීන් 548 දෙනෙක් බිහි කළා. අද ධන නිධානය දිනුම් වැදීම තුලින් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් තල්වි කරනවා ඒ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය, පී ඇලටින් පෙරේරා දිගන, KGMK කරුණාරත්න කුරුණෑගල යන අලෙවි නියෝජිත වරුන්. වාසනාවන්තයන් 94,600 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 58,81,560 මුදලක්. 2025 වසරේ සිට මේ දක්වාම රුපියල් කෝටි 13ක්, කෝටි 12ක්, කෝටි 9ක් වගේම කෝටි 8ක් ඔබට දිනා දුන් ධන නිධානින් හෙට දවසේ ඔබට තෙල් ලකන ධන නිධානේ වටිනාකම රුපියල් 8,21,61,780 මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන්ම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,300 වන දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් ජය ඔබට ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු වාසනාවන්ත දිනු මැදීම. එන්නේ මහජන සම්පත් දිනු මැදීමෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 6ක් දැන් අපට තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. ජය අංක 162914. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් වගේම 125 ත්‍යාගලාභීන් 272 දෙනෙක් බිහි කළා. අදත් NLB මහජන සම්පත දිනුම් වාරය තුනේ 125ක් දිනා ගන්න වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ කාන්ති ලියනගේ දුම්වල සූර්ය අලෙවි නියෝජිත වරිය. ඒ විතරක් නෙමෙයි 100 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් අදත් 27 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ නම් සඳහන් අලෙවි නියෝජිත වරුන්. KMJ සම්පත් මහෝය, AKD කුලරත්න අගලවත්ත නියෝජිත වරිය විසින් වාසනාවන්තයන් දෙදෙනෙක් බිහි වෙනවා. AK ජයලත් හල්කන්දවිල, වික්‍රමගේ කුසුමාවති දෙනියාය, PK රණවීර කොටවිල, ප්‍රියන්ත බණ්ඩාර වැලිපිටිය, SHN උදේනි රාජකිරිය, W උදේකුමාර හෝමාගම, AA ගුණවර්ධන නෙළුව, PG වික්‍රමසිංහ වෙලම්බොඩ, විපුල කුමාර නුගවෙල, R සුදර්ශන් මන්තිකායි, WMC සෙවන්දි බදුල්ල, AR භානුදෙහින් පුත්තලම, සිසිර ජයකොඩි මාදම්පේ, DDT දිව්‍යංජන පාදුක්ක, සුරංගිද සිල්වා හික්කඩුව, ධම්මික ක්‍රිෂාන්ත ආන්ටි අම්බලම අලෙවි නියෝජිත වරයා විසින් වාසනාවන්තයන් 3 දෙනෙක් බිහි වෙනවා. TF දේන් කොටිකාවත්ත, සන්තාන කුමාරි මුත්තූර්, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, ප්‍රමිලා උදේනි පිළියන්දල, නීල් ජයසිංහ කෑගල්ල, DMK දිසානායක මීගලාව යන අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 275,372 දෙනෙකු අතර අපි බෙදා දුන්නා මහජන සම්පතින් 2,26,97,800 මුදලක්. දිනක ජයනීත මහජන සම්පත හෙට අපි ඔබ වෙනුවෙන් තිල්ල කරනවා රුපියල් 2,27,24,344 මුදලක්. අද වේදමට අද සම්පත දිනු මැදීම හරහත් ඔබට වාසනාව උදා කර දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔබ දන්න අද දවසේ මහජන සම්පතින් ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසන් ජය අංක 4 අද සම්පත දිනු මැදීමෙන් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව අද සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C, ජය අංක 2914. ඒ අනුව අද සම්පතින් 250,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් තල්වි කරන්නේ ගුණසේන සිල්වා කටුකුරුන්ද, ඒ වගේම කොළඹ ක්‍රිකේනු තවත් එක් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 54 දෙනෙක් අතත් සමත් වෙලා තියෙනවා. ඒ අනුව සියලුම වාසනාවන්තයන් අතර රට පුරා අද සම්පතින් අපි බෙදා දුන්නා රුපියල් 1,23,28,560 මුදලක්. වාසනාවේ සුබඩෝ හරා NLB ජාතික ජයවරණයේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් කරා අදත් රට පුරාම වාසනාවන්තයන් 988,076 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 899,971,760 මුදලක්. හෙටත් ඔබට සුපුරුදු වාසනාව රැගෙන ඉන්න අපි සූදානම්. එතක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

0: විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: වෙලාව රාත්‍රී 10:19යි.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 28යි හෙට උදෑසන සතියක පත්තරවල විස්තර සමග හමු වීමේ බලාපොරොත්තු වෙන් සමුගෙන යන අවසරයි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර රාත්‍රියක්

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

වේලයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: අජාතකසූ ත්‍රදේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන්

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වලක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

භීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉක්වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777යි 273යි 454
1: සුබ දේශනක් වෙලාව දේශන 5යි විනාඩි 30යි

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: සුබ දවසක් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.